ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් මහ

0: Wonder Radio ITN.
1: වෙලාව දෙපහයි විනාඩි 41යි.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලකන් හගෙන ඉන්න බලව දෙ 5 විනාඩි 55යි.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agribusiness within Sonalika Tractory මහ පුලවට මහ බලයක්

0: Radio ITN. ජීවිතය දිනන්නට positive vibes with charge.
1: අයිබෝවන් සුබ දවසක්. අපි හැමෝටම දවසකට එකපාරක් හරි කිසිම හේතුවක් නැතිව කනස්සල්ලක් මූඩ් අවුට් එකක් එව නැත්තම් ලොකු පීඩනයක් දැනෙනවා. හැබැයි ඔබ දන්නවද සතුට කියන්නේ බාහිරින් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක ඔබේ මොළේ ඇතුලේ හැදෙන රසායනික ප්‍රතික්‍රියාවක්. විද්‍යාත්මක පර්යේෂණවලට අනුව ඔබේ මොළේ ඇතුලේ තියෙන සතුට උපදවන හෝමෝන, ඒ කියන්නේ ඩොපමින්, සෙරටොනින්, ඔක්සිටොසින් වගේ හෝමෝන තත්පර 15ක් වැනි කෙටි කාලයකින් අවදි කරගන්න පුළුවන් සුපිරි බ්‍රේන් ට්‍රික්ස් තුනක් අද ඔබට කියලා දෙන්න මම ලෑස්තියි. පළවෙනිම කාරණාව තමයි තත්පර 15ක බොරු හිනාවක් ගන්න. ඒ කියන්නේ ඔයා සෑහෙන දුකෙන්, කේන්තියෙන්, එහෙම නැත්නම් බයකින් ඉන්න වෙලාවක මේක කරලා බලන්න. ඔයාගේ හිත ඇතුලෙන් ඇත්තටම සතුටක් නැති වුණත් බලහත්කාරයෙන් හරිය කට දෙපැත්තට කරලා තත්පර 15ක් එක දිගට ලොකු හිනාවක් මවා ගන්න. ඒ කියන්නේ මූණේ හිනා වෙන ඉරියව්වක් තියාගන්න. ඔබ මෙහෙම කරනකොට ඔබේ මූණේ තියෙන මස්පිඩු වලින් මොළයට පණිවිඩයක් යවනවා, මම දැන් ඉන්නේ සතුටින් කියලා. මොළේ රවටන්න හරිම ලේසි. තත්පර 15ක් යද්දී මොළයෙන් එන්ඩෝෆින්ස් කියන සතුට හෝමෝනය ස්රාවය වෙන්න පටන් ගන්නවා. ඔබට නොදැනුවත්වම දුක නැති වෙලා යනවා. ඊළඟ කාරණාව තමයි තත්පර 15ක කෘතඥතාවය දක්වන එක. ඒ කියන්නේ අපේ මොළයට එකම වෙලාවක දුක සහ කෘතඥතාවය කියන හැඟීම් දෙකම එකට දරාගෙන ඉන්න බෑ. මොළේ හැමතිස්සෙම බය, අඩුපාඩු, ඒ වගේම ප්‍රශ්න හොයන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඒක නිසා මූඩ් එක අවුල් වෙච්ච ගමන් ඔයා ඇස්සක වහලා ඔයාගේ ජීවිතයේ දැනට ලැබුණු, ඔයාලගේ දැනටමත් තියෙන වටිනාම දේවල් තුනක් ගැන විතරක් තත්පර 15ක් හදන්න. උදාහරණයක් විදිහට ජීවත් වෙන්න ලැබුණු මේ ලස්සන දවස, ආදරය කරනවාගේ අම්මා තාත්තා, එහෙම නැත්නම් ඔයාට බොන්න ලැබුණු වතුර උගුරක් හරි කමක් නැහැ. ඔයාට කෘතඥතාවය දක්වන දෙයක් මතක් කරගන්න. ඔයා ළඟ තියෙන දේ අගය කරපු සැනකින් මොකද වෙන්නේ? මොළයේ තියෙන සෙරටොනින් හෝමෝනය අවදි වෙනවා. ඒකෙන් ඔයාගේ හිතේ තියෙන කාංසාව සහ හිස් බව එක පාරටම නැති වෙලා යනවා. අන්තිම කාරණාව තත්පර 15ක තද වළඳ ගැනීමක් කරන්න. අපි හැමෝම සමාජීය සත්ත්වයෝ. අපිට තනිකමක්, අසරණකමක් දැනෙද්දී අපේ ඇඟේ තියෙන ස්ට්‍රෙස් හෝමෝන එක ඉහළ යනවා. ඔයා ආදරය කරන කෙනෙක්ව, එහෙම නැත්නම් ඔයාගේ සුරතල් සතා වුණත් කමන්නේ, තත්පර 15ක් එක දිගට තදින් වැළඳගෙන ඉන්න. කවුරුවත්ම නැත්නම් ඔයාගේ දෑතින් ඔයාවම තදින් බදාගෙන ඉන්න. ස්පර්ශය කියලා කියන්නේ බලවත් ඖෂධයක්. තත්පර 15ක් එක දිගට වැළඳගෙන ඉන්නකොට ඔබේ මොළෙන් ඔක්සිටොසින්, ආදරය සහ ආරක්ෂාව දනවන හෝමෝනය පිටවෙන්න පටන් ගන්නවා. ඒකෙන් ඔබේ හදගැස්ම පාලනය වෙලා හිතට ආරක්ෂිත සාමකාමී හැඟීමක් ලැබෙනවා. මතක තියාගන්න, සතුට කියන්නේ කවදා හරි සල්ලි හම්බ කරලා ලොකු ගෙවල් දොරවල් හැදුවම ලැබෙන ඈත තියෙන ඉලක්කයක් නෙවෙයි. සතුට කියන්නේ ඔබේ මොළේ පාවිච්චි කරලා මේ දැන් ඔයාටම මවා ගන්න පුළුවන් පුංචි පුරුද්දක්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with charmi.
0: Lakhanda Radio ITN
3: Velaudi hayai
4: Kaatak kalin pattara vistara samaga aluthum thuru thuru danaganna Unusummana deshapalanaya Vidis Kreeda thuru thuru savistarana
5: Lakhanda Morning is Ali
6: Den den ta Gatinat Den den ta den

0: අයිබෝවන් සුබෝ දෑසනක්. අද ජෝනි මාසේ 26 වෙනිදා සිකුරාදා දවස තවත් ජයග්‍රහී දවසක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සෝදානම් වෙන්නේ. ඔබේ මනස උද්‍යානයක්, ඔබේ සිතුවිලි බීජ වේ. ඔබට මල් වගා කළ හැකි, නැත්නම් වල් පැලෑටි වගා කළ හැකි. ඉන්දියානු ආධ්‍යාත්මික ගුරුවරයෙක් වුණු ඕෂෝ තමයි මෙහෙම කියන්නේ. ඔබේ අස්වැන්න පළදායි කරගන්න නම් ඔබ වපුරන බීජ නිවැරදි විය යුතුයි. එවිට ඔබට ඔබේ අරමුණු මල් පල ගන්වා ගන්නට පහසු වෙනවා. එකත් මතක තියාගෙන අදත් අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්කන ප්‍රවෘත්ති අංශය ඔබ වෙතගෙන එන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලට් තුලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය සටහන් වෙන්නේ එකම ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්. දිනමින පුවත්පත් පිළිබඳව අපි මුලින්ම අවධානය යොමු කරමු. හරක්කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත්තයි චරිත් රකිත. ජූලි 3 දක්වා රිමාන්ඩ්ද උන් දෙදෙනාගේ ඡායරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා දිනමින පුවත්පත. දිවයින පුවත්පතේ සටහන් වෙන්නේ හරක්කටා බේරා දෙන්න බිරිඳගෙන් කෝටි 12ක් අල්ලසරන් රකිත සහ චරිත් ඇතුළු 3 දෙනෙක් ජූලි 3 වෙනිදාත් එක් රිමාන්ඩ්. මුලින් කෝටි 50ක් ඉල්ලලා පසුව කෝටි 12ට බස්සලා කියලා තමයි දිවයින පුවත්පතේ සටහන. ඒකම ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කරන හරක්කටාගේ පණ බේරන්න කෝටි 50ක් ඉල්ලලා 20ට අඩු කරන්න විසට අඩු කරලා කෝටි 12ක් අරන් කියලා තමයි සඳහන් වෙන්නේ අලස් කොමිසම උසාවියට කියයි. විජේදාසගේ පුත් රකිත, සජබ හොරණ සංවිධායක චරිත අබේසිංහ, සිවිල් ගුවන් සේවා හිටපු අධ්‍යක්ෂ අරුණ රිමාන්ඩ් කියලා තමයි අද තොරතුරු සටහන් කරලා තියෙන ලංකාදීප පුවත්පත. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. රකිත ඇන් චරිත රිමාන්ඩ් ඕවර් 500 million rupees deal, accepted an advance payment of 120 million rupees, promised to provide protection of Harakkata in prison. Harakkata's wife approached in Dubai to facilitate release, arranged his transfer from Boos High Security Prison. For the more detail, former Justice Minister Vijayadasa Rajapaksha's son, Rakita Rajapaksha, Samik Janabalavegi, Horan organizer Charita Abesingha and former Airport and Aviation Service Limited and the Civil Aviation Authority Director Aruna Sri Chaturanga were remanded until 3rd of July by the Colombo Chief Magistrate's Court yesterday over an alleged bribery case linked to an underworld figure. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් දීර්ඝ විස්තර සටහන් කරමින් තොරතුරු වාර්තා කරලා තිනවා. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. හේමන්ත රන්දුනු සහ AJA අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. මෙරට ප්‍රධානතම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වූ නදුන් චින්තක නොහොත් හරක්කටා නැමැත්තාගෙන් රුපියල් 150,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් 1,200ක අත්තිකාරමක් ලෙස ලබාගත් බවට එළ වූ චෝදනා මත අලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වූ නීතිඥ රකිත රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ හොරණ සංවිධායක චරිත අබේසිංහ ඇතුළු සැකකරුවන් 3 දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට පියවර ගත්තා කියලයි සඳහන් වෙන්නේ. ඇතුල් පිටුවලත් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. අත්අඩංගුවට ගත් 3 දෙනා ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් සංගිස් බෝධරගම මහතා හමුවට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් 3 දෙනා ජූලි 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කෙරුණා. මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා නැමැත්තාගේ බිරිඳ වන මදුවන්ති විසින් 2023 වර්ෂයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරුවන් 3 දෙනා අත්අඩංගුවටගෙන තිබුණා කියලයි සඳහන් වෙන්නේ. මෙහිදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වූ අරුණ ශ්‍රී චතුරංග යන අය බව අලස් කොමිසම සඳහන් කරනවා. මෙම සැකකරුවන් 3 දෙනා අත්අඩංගුවටගෙන තිබුණේ අලස් කොමිසමේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ඊයේ උදෑසන ඔවුන්ගේ නිවෙස්වලට ගොසින් කියලයි අද සඳහන් කරන්නේ. තවත් දීර්ඝ විස්තරයක් මේ සම්බන්ධයෙන් අද සටහන් කළ තෙන සියලුම පුවත්පත්. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. මද දිවයින පුවත්පතේ වගේම අනිකුත් පුවත්පත්වලත් සටහන් කළ තෙන මේ අපරාධකරුවන් මරා දැමීම වළක්වන්න මුදල් ගත්ත හැටි හෙළි වෙලා බන්ධනාගාරගතව සිටින කුඩු ව්‍යාපාරිකයින් සමග 90 දේවතාවක් කතා කරපු දේශපාලන නායකයෙක් ඉන්නවා. මද්‍රව්‍ය ජාවාරම සහ බැඳුණු සන්නද්ධ කල්ලි මැඩලීමට දිගටම පියවර. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ අහෝසි කරනවා කියලා ජනාධිපතිතුමන් සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පත වාර්තා කරන්නේ. දිනමින පුවත්පතත් සඳහන් කරන කිසිම අපරාධයක් යටපත් වීමට දෙන්නේ නැහැ. දූෂිතයන්ට දඬුවම් දීමේ පොදු ජන අපේක්ෂාව ඉටු කරනවා. දේශපාලකයේ හිරේන කුඩු ජාවාරමෙකුට අනු දෙවතාවක් කතා කරලා PTA මේ වසරේදී අහෝසි කරනවා. ජනපති මැති සභේදී කියයි අද සර්ණා විජේකෝන් සහ සඳයා කරුණාරත්නයි වාර්තාව අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. අද ඩේලි නිවුස් පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. No crime will be allowed to be buried. President said PTA will be repealed this year. For the more detail, President Amarakumar Dissanayake emphasized that bringing to justice those who stole public property through fraud and corruption had long been an expectation of the people of this country, and that the present government is one that is fulfilling that public expectations. අද මේ සම්බන්ධයෙන් ලකන ප්‍රවෘත්තිංශයත් තොරතුරු සටහන් කරලා තියෙනවා. දූෂිතයන්ට සහ වංචනිකයන්ට දඬුවම් ලබා දීම පිළිබඳව පොදු ජන අපේක්ෂාවන්ට වත්මන් ආණ්ඩුව පණ පොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. ම්ලේච්ඡ ඝාතකයින් සහ ම්ලේච්ඡ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව බැඳී සිටින බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ මොන වගේ අදහසක්ද කියලා.
1: විසමද්‍රව්‍යයත් මේ සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පවත්වනවා නම් ඒ සමස්ත ශේත්‍රය පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. සංවිධානත් අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයා, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරියේ පුරා පැතිරී තිබුණු දූෂණ, මේ සියල්ල මැඩ පැවැත්වීමෙන් තමයි මේ අපිට අවසන් කළ හැකි වන්නේ. ඒ නිසා හුදු මද්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා කරන වැටලීම්, පාතාල ඇල්ලීම සඳහා කරන වැටලීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දැන් අපි තාම තීරණ කරන් තියෙන මේ සියල්ල විනාශ කරන්න ඕන. එහෙදි මා දන්නවා මේ විශාල ලෙස කාර්යභාරයට උරදෙන කණ්ඩායමක් ඉන්නවා. අවාසනාවකට විපක්ෂය අද ප්‍රධාන චූදිතයන් බවට පත් වී තිබෙන එම කණ්ඩායම. ආයතන තිබුණට වැඩක් නැහැ. ඒ ආයතනට ඍජු නායකත්වය දීලා ඒ පරාජයට පත් කිරීමට සමත් වෙන රාජ්‍ය නිලධාරී යන්ත්‍රණයක් අපිට අවශ්‍යයි. හැබැයි අද අවාසනාවකට එම විශාල කාර්යභාරයට උරදී තිබෙන කණ්ඩායම තමයි අද විපක්ෂයේ සතුරන් සහ ගොදුරු බවට පත් වී තිබෙන්නේ. මේ ව්‍යායාමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති සානි අබේසේකර මැතිතුමා විශාල කාර්යයක් කරනවා. අදහු විපක්ෂයේ සතුරි අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිස සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග දිසානක මහත්මයා අදහු විපක්ෂයේ සතුරි. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්තුමා රවි සෙන්රත්න මැතිතුමා අද විපක්ෂයේ සතුරි. අපි අමාත්‍යංශයේ අමාත්‍යතුමා ආනන්ද විජේපාල මැතිතුමා විශාල නායකත්වයක් ලබා දෙනවා. අද විපක්ෂයේ සතුරි. නීතිපති දෙපාර්තමේන්තුවේ දිලිප් පීරිස් අද විපක්ෂයේ සතුරි. මා දැක්ක පහුගිය දවස් දෙකම මේ තුල හඳුනාගන්නේ අධිකරණයත් අද විපක්ෂයේ සතුරි. ඇයි? යුක්තිය, සාධාරණත්වයේ ශිෂ්ටභාවය ඇති කිරීම අද විපක්ෂයේ සමහර කණ්ඩායම් වලට ඔරොත්තු නොදෙන තත්වයක් ඇති විදිහ ඔරොත්තු දෙන්නේ නැහැ.
0: ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා අදහස් පළ කළා.
1: මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරන්න කියලා සටනක් තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයගින් මිනිස්සු මම ඔබට කියන්න කැමති මේ වසරේ මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි වෙනවා. මේ මාස කිහිපයක් ඇතුළත. දැන් අපේ පරිසර මුතුම පනත සකස් කළ අවසන්. මම හිතන ඉතින් ඉක්මනින් අපි මේ ත්‍රස්තවාද වැළැක්වීම පනත අහෝසි කරමු. හැබැයි අපි දන්නා මේ වෙලාවෙත් වෙන තර්ජනය ඇතන සංවිධානාත්මක අපරාධ. ඒක තර්ජනය. අනේ සංවිධානාත්මක අපරාධ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය ශක්තිමත් නීතිය සම්පාදනය කරමු. ඒක කඳුළු ගෑස් එකක් ජනතාවට විරුද්ධව පාවිච්චි කළා නේ. ඒ වාණ්ඩුවක් මේ ප්‍රජාතන්ත්‍රවාදෙ පිළිබඳව. කොතර කාඩක් කඳුළු ගෑස් ගහලානේ එකතැනකදී මාතරදී බන්ධනාගාරයේ ගැටුමක් ආවා. බන්ධනාගාරය කඩාගෙන යාම සඳහා ප්‍රයත්නයක් දැරුවා. ඒ බන්ධනාගාර තුලට පමණක් සීමා වෙන පරිදි කඳුළු ගෑස් පාවිච්චි කළා තිබෙනවා. රටේ පොදු ජනයාගේ අරගලයකට කඳුළු ගෑස් පාවිච්චි කරපු ඉතිහාසෙ මේ. වෝටර් කැනන් පාවිච්චි කරපු ඉතිහාසෙ මේ. ඒ වාණ්ඩුවක් නෙමෙයි. මිනිස්සු බල ගන්න ඕන රාජ්‍යයක් අපිට අවශ්‍යයි.
0: අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තේන අපි අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පත. රද ලංකාදීප පුවත්පතේ සඳහන් වෙනවා 190ක් සමාගම් දෙකක ආයෝජනය කළයි කියන සිද්ධිය. රෝහිත රාජපක්ෂගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි. දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තියෙනවා. ඔහුගේ ඡායාරූපයකුත් සමගිනොයි අද වාර්තා වෙන්නේ. විමල් ශ්‍යාමන් ජයසිංහ වාර්තාව අරගෙන එනවා. අපි අවධානය යොමු කරමු වැඩිදුර විස්තරවලට. පෞද්ගලික සමාගම් දෙකක රුපියල් 190ක මුදලක් ආයෝජනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත් රෝහිත රාජපක්ෂ මහතාගේ නියේ පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරනවා. කිසිදු ස්ථිර රැකියාවක හෝ ආදායම් මාර්ගයක නිරත නොවන පුද්ගලයෙකු වන රෝහිත රාජපක්ෂ මහතා මෙතරම් විශාල මුදලක් ආයෝජනය කිරීම සැක සහිත බව පවසමින් පුද්ගලයෙකු විසින් අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ සිදු කරන විමර්ශනයකට අදාළ වීම ප්‍රකාශය ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. 2018 සහ 2021 අතර කාල සීමාව තුළ අදාළ මුදල් එම සමාගම්වල ආයෝජනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා කියලත් අද වැඩිදුර තොරතුරු මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. තවත් බොහොමයක් තොරතුරු මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න FM 93.5 ලක්හඬ මෝර්නින් න්‍යූස් ඇලට් එක. ලක්හඬ මෝර්නින් න්‍යූස් ඇලට් අහගෙන ඉන්න වෙලාව 6:12.
2: පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN

0: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 16යි.
1: ලකන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: සම්බුදු සිසිලසින් ලක්තිව එකල වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මි
0: ජොනි වෙස්සේ නවය පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඛපාල රජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසය කරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරි වාසය නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: වෙලාව දෙහයයි විනාඩි 19 අපි නැවතත් සූදානම් ඔබ වෙත පුවත්පත්වල සඳහන් කළ තියෙන තොරතුරු පිළිබඳව ගෙන එන්න. අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පත සඳහන් කරනවා චරිත විනය පියවර ගන්නවා සජිත් මැති සභයේදී කියයි රනිල් ධර්මසේන. අයද දිවයිනට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. අපි ඩෙල්ලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් ඩෙල්ලි නිවුස් පුවත්පතට තොරතුරු සටහන් කරලා තියෙනවා. Disciplinary reaction will be initiated against Horana organizer Charita Abesinghe, Sajit Premadasa said. Punish those who murdered Lasantha and Tajuddin. For the more in detail, opposition leader Sajit Premadasa said he would take disciplinary action against the Samagi Chanabalavege party's Horana organizer Charita Abesinghe, who was arrested yesterday by the Commission to Investigate Allegations of the Bribery or Corruption. සමගි ජනබලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත අබේසිංහ මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පතට රනිල් ධර්මසේන ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලට දීර්ඝ විස්තරයක් සටහන් කරමින් තොරතුරු වාර්තා කළා තියෙනවා. අපි ඇතුල් පිටුවලට අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. අද මේ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙනවා අලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් චරිත් අබේසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා අසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් පවත්වනවා, අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා කියලා තමයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ. ඒත් එක්කම අපේ පක්ෂයේ වැරදිකරුවන්ට අපරාධකරුවන්ට කිසිම අවස්ථාවක් තැනක් නැහැ යයිද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පතේ මේ සම්බන්ධයෙන් සටහන. එතෙක මේ ඩෙංගු රෝගය පිළිබඳව අද දවසේදීත් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. අද සඳහන් කරන ඩෙංගු තවාන් දැමූ 5000කට නඩු තරාතිරම නොබලා නීතිය දැඩි ලෙස PHI සංගමය සඳහන් කරනවා කියලා තමයි අද තොරතුරු සටහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් අද තොරතුරු සටහන් කළ තියෙනවා. දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරමු. පරිශ්‍ර 7000ක් පරීක්ෂා කළා, ඩෙංගු බෝකල 5000කට නඩු. නිරංජලා වික්‍රමසිංහයි වාර්තාව ගෙන එන්නේ. ඩෙංගු මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර පවත්වාගෙන ගිය 5000කට අධික පිරිසකට මේ වන විට නඩු පවරා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරා කියලා තමයි අද තොරතුරු සඳහන් වෙන්නේ. ඒත් එක්කම අද සඳහන් වෙනවා ඩෙංගු රෝගය මැඩ පැවැත්වීම සඳහා ජනතාව දායක විය යුතු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කරනවා. එතුමන් මේ සම්බන්ධයෙන් පළ කරන අදහස අපි අහලයිමු. එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: වැඩිවීම තාමත් ඒ විදිහටම පෙන්නුම් කරනවා. ඒක නිසා අපිට ඒකෙන් හැඟියන්නේ තාම ජනතාව සහ මදුරුවන් බොවන ස්ථාන ජනතාව තාම තේරුම් අරගෙන නැතුවද කියලා, සහ ඒකට යොදන අවධානය තාම මදිද කියලා. ඉතින් ඒක නිසා කරුණාවෙන් ඉල්ලා හිටනවා මේ සම්බන්ධව ජනතාව සහ සියලුම දෙනා තමන්ගේ අවධානය යොමු කරන්න කියලා. අපි ඊයේ ඉඳන් පටන් ගත්තා නැවත වරක් ඩෙංගු මර්ධන දවස් තුනක්. ඊයේ දවසේ අපි ඔපරේෂන් රූම් එකක් ක්‍රියාත්මක කරනවා. අපිට ඒ සම්බන්ධව ඇමතුම් 47ක් ලැබිලා තියෙනවා. ඒ 47න් ජලය පිරුණු කාණු සහ ඒවැනි ස්ථාන ගැන පැමිණිලි 19ක් ලැබිලා තියෙනවා. වල්බිහි වෙච්ච ඉඩම් 9ක් ගැන අපිට ලැබිලා තියෙනවා. අක්‍රමවත් කසල බැහැර කිරීම අපිට ඇමතුම් 15ක් ලැබිලා තියෙනවා ඒ සම්බන්ධව. ඊට අමතරව සාමාන්‍ය තොරතුරු විමසීම් 4ක් ලැබිලා තියෙනවා. මේ ආකාරයෙන් ගත්තොත් එහෙම ඊයේ දවසේ උදේ 8 සිට රෑ 8 වෙනතුරු ඇමතුම් 47ක් ලැබිලා තියෙනවා මේ සම්බන්ධව. ඒකෙන් යම් කිසි ප්‍රමාණයක් අපිට පේනවා ජනතාව මේ සම්බන්ධව අවධානයක් යොමු කරලා තියෙනවා කියලා. නමුත් ඒක තව ඉදිරියටත් එසේ කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා.
2: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයේට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ

0: Kana Radio ITN Morning News Alert。
1: වෙලාවදී හයයි විනාඩි 27යි අපි සූදානම් පුවත්පත්වල සඳහන් කළ තියෙන තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. තෙල් මිල සහනය අනිවාර්යෙන්ම ජනතාවට දෙනවා. බලශක්ති ඇමති කියයි අද ලංකාදීප පුවත්පතයි සටහන අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. If world fuel prices decrease, benefit will be passed on the people. For the more detail, the government will ensure that when the fuel prices in the world market decrease, the same fuel price relief will be passed on to the people in the country, Ports and Civil Aviation and Energy Minister Anuradha Karunathilaka stated in Parliament yesterday. අද මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත දීර්ඝ විස්තරයක් සටහන් කරමින් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඇතුල් පිටුවලයි වාර්තාව සඳහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වේරරත්නයි වාර්තාව අරගෙන එන්නේ. ගෝලීය වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට අනිවාර්යෙන්ම ලබා දෙන බව බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඒ සඳහන් කළා. ඔහු මෙසේ පැවසුවේ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව සටන් කිරීම පිළිබඳව සභාව කල්තවන අවස්ථාවේදී ඔහු සඳහන් කළා. ඩීසල් සඳහා රුපියල් 100ක සහ පෙට්‍රල් සඳහා රුපියල් 20ක සහනාධාරයක් ලබා දෙනවා. ඉන්ධන සහනාධාරයේ සාමාන්‍ය ලෙස ලබා දීමක් කරන්නේ නැහැ. සහනාධාරයේ සඳහා දැනට බිලියන 57ක සීමාවක් කැබිනට් මණ්ඩලය වෙන් කරලා තියෙනවා. මෙම මුදල සම්පූර්ණයෙන්ම භාවිතා කරලා නැහැ කියලායි සඳහන් වෙන්නේ. මිල ගණන් වෙනස් කරනවා කියන එක දැන්ම කියන්න බෑ. ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. මාර්තු මාසේ ඉඳන් ඉන්ධනවල මිල වැඩි වෙලා තියෙනවා. මැද පෙරදිග යුදමේ තත්ත්වය ආරම්භ වූ වෙලාව යුද්ධය සඳහා තීරණ ගත්තේ කවුද කියලා අපි දන්නේ නැහැ. ලෝක වෙළඳපොළ මිල වැඩිවීම නිසා තමයි ලංකාවේ වෙළඳපොළේ තෙල් මිල වැඩි වුණේ කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒත් එක්කම අද සඳහන් වෙනවා බොර තෙල් මිල තවත් පහළට කියලා. මේ සම්බන්ධයෙන් තොරතුරු ලංකාදීප පුවත්පතේමයි සඳහන් වෙන්නේ. ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල ඊයේ තවත් පහළ ගියා. අමරිකාන් ඩොලර් 70 සීමාවට ආසන්න වෙමින් පහළ ගිය බව තමයි ඒ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ සටහන. මැතිවරණවලදී ඇඟිල්ලේ තීන්ත ගෑම නැවැත්වීමෙන් මිලියන 100ක් ඉතිරි පැෆ්‍රල් සංවිධානය සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පතට සුභාෂිනී සේනානායක ගෙන එන වාර්තාවේ තොරතුරු සටහන්. මේ සම්බන්ධයෙන් අද ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කළා තියෙනවා. 100 million rupees saved if polls held sans in Delhi Belink. For the more detail about 100 million rupees of public money can be saved in an election due to the abolition of making the finger with indelible ink to confirm voting in elections and election monitoring organization said yesterday.
2: මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර සඳහන් වෙලා තියෙනවා ලක්කඩ Facebook පිටුව තුළ. ඔබට පරිශීලනය කරලා බලන්න පුළුවන්. සුභාෂිනී සේනානායක අද දිනමිනට ගෙන වාර්තාවේ දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කළ බව තහවුරු කිරීම සඳහා ඇඟිල්ලේ තීන්තාලේප කිරීම අහෝසි කිරීම හේතුවෙන් මැතිවරණයකදී රුපියල් මිලියන 100ක් පමණ මහජන මුදල් ඉතුරු කිරීමට හැකිවන බව පැෆ්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටියාරච්චි මහතා සඳහන් කරනවා. මෙම තීරණය සෑම අතින්ම ඉතාම හොඳ තීරණයක් බවයි ඒ මහතා කියා සිටියේ. මෙම යෝජනාව හදිසියේ මතු වූ එකක් නොව වසර ගණනාවක් තිස්සේ මැතිවරණ ශේෂ්ත්‍රයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවට ලකූ කරුණක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා. ලංගමයට බස් 600ක් දෙසැම්බරයේදී සුභාෂිනී සේනානායක ස්වර්ණ විජේකෝන් සහ සඳ්‍යා කරුණාරත්නයි වාර්තාව ගෙන එන්නේ. ලංගම ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා බස් රථ 600ක් මෙරටට ආනයනය කිරීමට නියමිත බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරනවා. අධිවේගී මාර්ගවල ධාවනය කරන සුඛෝපභෝගී බස් රථ 200ක් සහ තවත් බස් රථ ප්‍රමාණයක් තිබෙනවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. සාමාන්‍ය මාර්ගවල ධාවනය කරන බස් රථ 400ක් මෙලෙසින් නානයනය කරන අතර එම බස් රථ දෙසැම්බර් මාසයේ වන විට මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි අමාත්‍යාංශය විශ්වාස කරනවා. මෙවන විට මිලදීගෙන ඇති නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු මාස 15 වෙනිදා වන විට දිවයිනට ලැබීමට නියමිත බවත් අමාත්‍යාංශය සඳහන් කරනවා. එම බස් රථවලට කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමේ පද්ධතියක් සකස් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මාස 20 වෙනිදාට පෙර 10 වෙනිට යොමු කරන බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ කියලා දිනමින පුවත්පත අද තොරතුරු සටහන් කරනවා. ඒත් එක්කම දිනමින පුවත්පතේ මඳ සඳහන් වෙනවා පොසොන් සමයේ මිහින්තලයට විශේෂ දුම්රිය සේවයක්. මේ සම්බන්ධයෙන් අපි ඊයේත් ඔබ වෙත ලකන මෝර්නින් නිවුස් ඇලට්තුරින් තොරතුරු අරගෙන ආවා. අදත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර සිට මිහින්තලය දක්වා ගමන් කරන වැතිමසුන් සඳහා විශේෂ දුම්රිය ධාවනයක් එක්කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. මෙම මාස 29 වෙනිදාට ඊයේදී ඇති පොසොන් පුන් පොහෝ දිනය නිමිති කරගෙන අනුරාධපුරය සහ මිහින්තලය දක්වා ගමන් කරන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා දැනට ධාවනය වන දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය ධාවන වාර ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න ඊයේ ජූනි මාසේ 25 වෙනිදා බ්‍රහස්පතින්දා දවස මහජන සම්පත 6229 වන ජයග්‍රහය දිනුම් වරය ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහයි අංක 5 අංක 4 අංක 6 අංක 7 අංක 8 සහ අවසානයේට අංක 2 විදිහටයි සඳහන් වෙන්නේ. ගොවිසෙත 4471 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා V ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි අංක 7 අංක 13 අංක 67 සහ අවසානයේට අංක 80 විදිහටයි සටහන් වෙන්නේ. මෙගා පවර් 2577 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා U ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහි සුපිරි අංකයේ අංක 16 අනිකු ජයග්‍රහී අංක 3 අංක 59 අංක 72 සහ අවසානයේට අංක 77. දල නිධානය 2259 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ I ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙනවා. ජයග්‍රහී අංක 2 අංක 17 අංක 27 සහ අවසානයේට අංක 43. හඳහන 1538 වන ජයග්‍රහ දිනුම් වාරයේ මේෂ ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහයි අංක 1 අංක 36 අංක 45 සහ අවසානයේට අංක 48. අද සම්පත 804 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තිනවා. ජයග්‍රහයි අංක 6 අංක 7 අංක 8 සහ අවසානයේට අංක 2. NLB ජය K ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහි අංක සටහන් වෙන්නේ අංක 5 අංක 8 අංක 2 සහ අංක 7 විදිහට. සුබ දවසක් 345 වන ජයග්‍රහ දිනුම් වාරය අරගෙන බලන්න ඔබ මිලදීගත් සුබ දවසක් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ ජයග්‍රහි ලග්න සංකේතයේ විදිහට තුලා ලග්න සංකේතයේද කියලා. ජයග්‍රහි අංක 28 අංක 36 සහ අවසානයේට අංක 51. එතෙක්කම සුබ දවසක් 345 වන ජයග්‍රහය දිනුම් වාරයේ ජයග්‍රහය ප්‍රවර්ධන අංකය සටහන් වෙන්නේ 8532 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:35.

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝර්නින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව 6:42 ඔබ නැවතත් ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලර්ට් සමගින්. නිල්වලා ලවණ බාධක හේතුවෙන් වගා කිරීමට නොහැකි වූ ගොවීන් සඳහා මාසයක් ඇතුළත සියලු අන්දි ගෙවා අවසන් කරන බව කෘෂිකාර්මික සහ ගෝවිජන් රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහාරච්චි මහතා සඳහන් කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කළේ කියලා.
2: විශේෂයෙන් කියන නිල්වලා ලවණ බාධක හේතුවෙන් පහුගිය වස කීපය පුරාවටම මාලිම්බඩ, අකුරැස්ස, කම්රුපිටිය, තිහකොළ ප්‍රදේශවල වීවගාව සම විනාශ වුණ මේකත් එක්ක 2026 ජාතික අයවැය මගින් සල්ලි වෙන් කිරීම කළ උන්ට වන්දි ගෙවීම සඳහා. ඒ අනුව අපි පහුගිය මේ මාස 27 වෙනිදා කරු ජයන්තුමාත් එක්ක පටන් ගත්ත වන්දි ගෙවීම ක්‍රියාවලිය ආරම්භයක් වශයෙන්. ඒ අනුව අපි මාසයක් තුල අක්කර 12,947කට රුපියල් මිලියන 690ක ආසන් ප්‍රමාණ
1: හෘද රෝග ප්‍රතිකාරවලට මිලියන 1,200ක කැත් ලැබ් හතරක් අද රන්මලී සෝමසිරි වාර්තාව අරගෙන එන්නේ. මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලයි තොරතුරු සඳහන් කරලා තියෙන්නේ. අද ඡායරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. හෘදය සහ රුධිර නාල පද්ධතිය සම්බන්ධ රෝග හඳුනා ගැනීම සඳහා ප්‍රතිකාර කිරීම මෙන්ම විශේෂ නිර්මාණය කරන ලද කැතීට කරන පද්ධතිය හතරක් සෞඛ්‍ය පද්ධතියට එකතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. හෘද ප්‍රතිකාර සඳහා වන පොරොත්තු ලේඛනය අවම කිරීමේද අරමුණු ඇතිව රෝහල් පද්ධතියට එක්කෙරෙන කැත් රසායනික ඒකකයේ වටිනාකම රුපියල් මිලියන 300ක් වන අතර මෙම යන්ත්‍ර හතර සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 1,200ක් කියලා සඳහන් වෙන්නේ. ලැබෙන ජූනි මාස 27 වෙනි දින යාපනයේ ශික්ෂණ රෝහලේදී ජූනි මාස 30 වෙනිදා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී කැත් රසායනාගාරයේ බැගින් ප්‍රතිකාර සේවා සඳහා අයෙක් කිරීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. ජූලි මාසයේ 2 වෙනිදා සිට කොළඹ ජාතික රෝහලේ කැත් රසායනාගාර දෙකක්ද වශයෙන් හෘද රෝග ප්‍රතිකාර සඳහා එක් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ දිනමින පුවත්පතේ. සැලසුම් කළ පරිදි උසස් පෙළ අගෝස්තු 10 වෙනිදා සිට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සඳහන් කරනවා කියලා අද චමිර ඇලදිනිය වාර්තාව අරගෙන මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම ඔබට තොරතුරු සඳහන් කළා. අද දිනමින පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. ඒත් එක්කම අස්වැසුම දුප්පත් සහ අන්ත දිලින්දන්ට පමණයි. මහින්ද අලුත් ගෙදරයි අද වාර්තාව අරගෙන මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත් තොරතුරු වාර්තා කළා තිබුණා. දිනමින පුවත්පතේ සටහනටයි අපි මුලින් අවධානය යොමු කළේ. අද සඳහන් වෙනවා ලංකාදීප පුවත්පතේ අස්වැසුම ඉදිරියේදී දිලිඳු පවුල් වලට පමණයි. ඒ විදිහටයි ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු වැඩිදුර තොරතුරු වලට. ඉදිරියේදී අස්වැසුම යෝජනා ක්‍රමයේ යටතේ ප්‍රතිලාභ ලබා දීම දුප්පත් සහ අන්ත දිලිඳු පවුල් සඳහා පමණක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ ඉදිරියට අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ මගින් දීමනා ගෙවීම සිදු කරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිලිඳු පවුල් සඳහා පමණක් බවයි සඳහන් වෙන්නේ. 2023 වර්ෂයේ සිට අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ කර තිබෙන බව සහ එහි 2 වැනි අදියර මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා. එහෙම තමයි අද මේ සම්බන්ධයෙන් පුවත්පත්වල තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු අද 10:30 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ තොරතුරු වලට. අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 10:30 නිකුත් කරන ලද කාලගුණ නිවේදනයේ දක්වන තොරතුරු වලටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. බස්නාහිර, සබරගමු සහ වයම් පළාත් වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වෙනවා කියලා සඳහන් වෙනවා. ඌව පළාත සහ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කෘෂ්ණඩුවේ ඉන්දිය සාක්ෂිකරුවන්ට සිතාසෙයි. අද චන්දන ජයවීරයි වාර්තාව අරගෙන ඉන්නේ දිනමින පුවත්පතට මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් තොරතුරු වලට අද චන්දන ජයවීර මේ සම්බන්ධයෙන් ගෙනෙන තොරතුරු මේ විදිහටයි සටහන් වෙන්නේ. ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ ඉන්දිය සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ යටතේ සිතාසෙ නිකුත් කිරීමේ ක්‍රමවේදය ප්‍රකාරව සිතාසි යැවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණයේ නියෝග කළා. අදාළ සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කරගත නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව සඳහන් කරමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදීව සාවද්‍ය පරිහරණය කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති බවයි අද දිනමින පුවත්පතේ සටහන. මෙව තමයි අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සඳහන් වෙන්නේ. අපි කෙටි විරාමයක් අරගෙන නැවතත් හමු වෙමු. අපි සූදානම් මේ විරාමයෙන් අනතුරු විදිස් පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන් සබ වෙත ගෙනෙන රැඳිසෙන FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් වලට එක වෙලා උදේ 6:48යි.

0: Lakanda Radio ITN.
1: Lakanda Morning News salata hagin inna balaw de 6 vinadi 52.
2: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වලව දෙහයයි විනාඩි 53 අපි සූදානම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. අද සියලුම පුවත්පත් සටහන් කරලා තියෙන්නේ වෙනිසියුලාවේ භූමිකම්පාව සම්බන්ධයෙන්. පිටපිට භූමිකම්පන දෙකකින් වෙනිසියුලාව වෙනසයි. අපි මේ දවසේදී මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ආවා. අද වැඩිදුර තොරතුරු සටහන් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මරණ ගණන ලක්ෂය ඉක්මවනු ඇතැයි වාර්තාවක්. වසර 125කට පසු සිදු වූ දරුණුතම භූකම්පනය 11,000ක් අතුරුදන් තුවාලකරුවෝ දහස පණිති. රටපුරා හදිසි තත්ත්වයක්. IMF වෙතින් ඩොලර් මිලියන 200ක අරමුදලක්. ආමරිකාව ඇතුළු රටවල් රැසකින් සහන සේවා කණ්ඩායම්. ජාත්‍යන්තර රතුකුරුස සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහන සේවා ආරම්භයි. අද සම්පූර්ණ පිටුවකින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. වෙනෙසියුලාවේ කරාකස් අගනුවර සහ උතුරු පළාතේ ලාගුවේරා විරළබඩ කලාපයේ සිදු වූ රිච්ටර් මාපකයේ 7.2 සහ 7.5ක ප්‍රබල භූකම්පන දෙකකින් ජීවිත රැසක් පොළවට මිහිදන් වන්නට ඇතැයි ජාත්‍යන්තර භූ විද්‍යා විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා. වෙනෙසියුලාවේ වේලාවෙන් පෙරේදා පසුරුවේ 6:04ට උතුරු වෙනෙසියුලාවේ ගුවේරා පළාතේ වෙරළබඩ කලාපයේ කේන්ද්‍ර කරගනිමින් රිච්ටර් මාපකයේ 7.2ක පළමු භූකම්පනය සිදු වී ඇති අතර ඊට තපර 38කට පසුව කරාකස් අගනුවර කේන්ද්‍ර කරගනිමින් රිච්ටර් මාපකයේ 7.5ක දෙවැනි භූකම්පනය සිදු වී ඇතැයි විදිස් මාධ්‍ය සඳහන් කරනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහන් වෙන්නේ. තවත් බොහොමයක් තොරතුරු මේ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙනවා. දින මෙන පුවත්පත් තුළ අනිකුත් සියලුම පුවත්පත් මේව තමයි අද විදිස්තරතුරු විදිහට සටහන් වෙන්නේ. ඒතිකම ඇමරිකා ඉරාන සාකච්ඡා අතරේ පාකිස්තාන හමුදාපති මරන්න හදලා කියලා තද තොරතුරු සඳහන් වෙනවා ලංකාදීප පුවත්පතේ විදිස්තරතුරු විදිහට. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටුවට.
1: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
0: ක්‍රිකට් නව ව්‍යවස්ථාව කඩිනමින් පාර්ලිමේන්තුවට. නිලවරණයක් ගැන කිසිදු ලිපියක් ICC ලැබී නැහැ. ක්‍රිකට් පරිවර්තන කමිටුව කියයි කියලායි අද සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු ඒත් එක්කම සඳහන් කළ තියෙනවා. නේපාල පාපන්දු තහනම්. පාපන්දු පරිපාලන දේශපාලනයේ මැදිහත්වීම සිදු කිරීම සැලකිල්ලටගෙන නේපාල පාපන්දු සම්මේලනයේ තහනම් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ කටයුතු කර තිබෙනවා කියලාත් අද සඳහන් කරලා තියෙනවා. සිවුදින සටනේ පළමු දිනේදීම ඉන්දිය ඒ ලකුණු 333යි කඩලු 4ක් දැවි කියලායි අද සඳහන් වෙන්නේ. නිරෝෂන් ප්‍රියංකරයි වාර්තාව අරගෙන ඉන්නේ ක්‍රීඩා පිටුවට. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග ඊයේ ගාල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ පළමු නිල නොවන සිවුදින ක්‍රිකට් තරඟයේ පළමුව පන්දුවට පහර දෙන සංචාරක ඉන්දිය ඒ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩලු 4ක් දැවි ලකුණු 333ක් රැස් කරගෙන සිටිනවා කියලායි සඳහන් වෙන්නේ. එතෙක්කම ඊයේ දවසේදී ආරම්භ වුණා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙවන් අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය. මේ වන විට ශ්‍රී ලංකාව කඩලු 3ක් දැවි ලකුණු රැස් කර ගනිමින් සිටිනවා. අපි ප්‍රාර්ථනා කරන ඔවුන්ට ජයග්‍රහණය ලැබෙන්න කියලා. මෙව තමයි අද දවසේදී ක්‍රීඩා පිටුවෙන් සඳහන් කරලා තියෙන තොරතුරු. අපි අවධානය යොමු කරමු කාටුන්ස් වලට.
1: කාටුන්ස්
0: අද දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සඳහන් වෙනවා ලෝකයේ අංක 1 ට්‍රිලියන ප්‍රතියාටත් ආර්ථික අහේනියක්ලු. ඉතින් අපි ගැන කවර කතාද කියලා තමයි දිනමින පුවත්පත සඳහන් කරන්නේ. ලංකාදීප පුවත්පත අවධානය යොමු කරමු. අද ලංකාදීප පුවත්පතේ ඇතොල් පුටි වලයි අදත් කාටුන්ස් සඳහන් කළා තියෙන අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. ප්‍රථමයෙන්ම දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කියන්නේ මෙහෙමයි. ගොවීන්ගේ වගාවන්ට හරි මිලක් නැති එක ගැන ඩඩ්ලි කතා කෙරුවේ හරිම කනගාටුවෙන්. කිඹුල් කඳුළු නෙමේනේ කියලා තමයි අද රශ්නාර්ථිකුත් එක්ක සඳහන් වෙන්නේ. පංකජ රුවින්දගේ සරදම් අද ලංකාදීප පුවත්පතේ සඳහන් කරලා තියෙන මෙහෙම. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කතාවක් කරලා එහෙනම් කවුරු හරි හාලා ඇති කියලත් අද සඳහන් කරලා තියෙනවා. අපේ දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනෙන් අදට ලකන මෝනින් නිවුස් ඇලට් නිමා කරමු. ක්ලීන් කියන වචනය අවභාවිතා වෙලාද සර්? පිසුද? එහෙම නෑ. ඩෙංගු අධි අවදානම් වෙලා කියලා තමයි අද සඳහන් වෙන්නේ දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ. හෙටත් උදෑසන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ සතියන්තයක්. මම බුද්මිනී මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරය
1: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
5: අගසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1
6: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පරිරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: Lakhanda Radio ITN.
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

உதய 7 வினாடி 18 வேளாவ மே ஞஷ்டிக தெங்க ஒரலோசுவா கதலனி லோகி வித்யாஜ்ஞோ கேனோ ஞஷ்டிக ஒரலோசுவா க அதன் அப்படி ட்ரை கரமே ஹெட்டியா தெங்க ஏக ஹெதுவா கேயலா மக இஸ்ரான விஸ்தர கியன்னங் முகத்த மேக்கிங் வென்னே கேயலா මොකක්ුණත් ඔරලෝසෝ කියන කාරිම වැදගත් මොකද මේ දැන් මේ මේ ඥාස්තික ඔරලෝසෝ කියන කාරණාවෙන් ඒගොල්ලෝ කියන ලෝකේ ඊළඟ විප්ලවය වෙන්නේ මේ හරහා කියලා ඥාස්තික අවි ගැන කතා කරනකොට අපි කිව්වේ විනාශයක් ගැනනේ දැන් බලමු මේකෙන් මොකද වෙන්නේ කියලා කොහොම වුණත් ඔරලෝසෝ කියලා කියන්නේ එක වෙලාවකට අපිට නිකන් මහා කරදරයක් වගේ දැනෙනවා තව වෙලාවකට අපිට නේද හරිම සහනයක් අපේ වැඩ කටයුතු ටික බොහොම පහසුවෙන් කරගන්න. හරි. 7:19 වෙලාව මගේ උරලෝසුවේ වෙලාව වගේ උරලෝසුවත් මම හිතන්නේ වෙලාව හරියටම තියාගන්න. මොකද අපි එකට වැඩ කරන්න ඕනේනේ නේද? හරි. ඒ කොහොම වුණත් මේ වෙලාවේ මම ඔයාලට මතක් කරනවා හරි වටින පණිවිඩයක් උදේ පාන්දර වාගේ ජීවිතේ අදට වැඩිය හෙට වෙනවා දකින්න කොච්චරනම් අය කැමති ඇතිද? මම එහෙම වුවත් ඔයා කියයි අයියෝ නෑ. අතේ ඇඟිලි පහටත් වැඩි අඩුයි කියලා. ඒකට හේතුව අපි අවට ඉන්න සමහර අය ඉන්න ඇත්තටම අපිට හරියනවට කැමති නැහැ. හැබැයි හරියනවට කැමතිමයි ඉන්නවනේ. ඒ කියන්නේ අපි හිතමු ඔයාගේ අම්මා තාත්තා ගෙදර ඉන්න වාගේ ළඟම ඉන්න සමාජික ඒගොල්ලෝ කොහොමත් කැමති ඔයාට හරියනවට. ඔය කවුරු හරි දෙන්නේ 3 දෙනෙක් ඉඳන් ඔය කකුලෙන් අදීවා නේද? ඉස්සරහට යනවා දැකලා සතුටු වෙන්නේ නැහැ. අපිට ඒ වැඩක් නැහැ. අපි යංකෝ පොසිටිව් විදිහට යංකෝ නේද? අපි අපිත් එක්ක ඉන්න ඇත්තක අපි ඉස්සරහට යන. ඉතින් එහෙම ඔන්න ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඔයාට හරියනවට ඔයාගේ මූණට හිනාවක් ගේන්න කැමති ලංකාවේ බොහෝ දෙනෙක් පෞගිය කාලවල කෝටිපතියෝ බවට පත් කරපු ආයතනේ දැන් 2026 අවුරුද්ද විතරක් වදන්නවා. ත්‍යාගලාභීන් 23 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව වෙන්නේ ඔයාව සතුටින් තියන්න ඔයාට අවශ්‍ය කරන සුවපහසු මූල්‍යමය තත්වයක්. එහෙම නැත්නම් ඔයාට ඕන කරන යාන වාහන ගෙවල් දොරවල් හදාගෙන බොහොම සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා දකින්න එක තමයි ඒගොල්ලන්ගේ ඉන්නේ. ඒ නිසා ඉතින් කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. රටේ මිනිස්සු වෙනුවෙන් ගොඩාක් දේවල් කරන තැනක් ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. රජ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන, ජාතික වකුගඩු අරමුදල මේ වගේ රාජ්‍ය සේවය පවා පවත්වාගෙන යන්න අවශ්‍ය කරන හයිය දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ කියන්නේ ඔයා මිලදී ගන්න පුංචි ලොතරැයි පතකින් තමයි මේ හැම දෙයකටම ඒගොල්ලෝ හයිය ශක්තිය හොයාගන්නේ. ඉතින් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මම මේ මතක් කරේ. ඒ වගේම ඊළඟ උදේ පාන්දරම අපි ඔයාලට මතක් කරනවා හැමදාමත් ඔයාගේ නිරෝගීකම ගැන හිතලා විශේෂයෙන්ම ඔයාගේ ගෙදර තියෙන මොන නිෂ්පාදන ටිකක් තමයි මේ ක්‍රිමිරාජ නිෂ්පාදන කියලා කියන්නේ. කුරුලෑ සුවය අපි හැමතිස්සෙම කියනවනේ ඔය මූණේ නේද ලස්සන තියෙන්න ඕනේ. ඉතින් ඔකට මොනවද නොකරන්නේ? රටේ තියෙන ඒවා මොකට ට්‍රයි කරලා බලනවා. ඉතින් මූණේ පොඩි කුරුලෑවක් පොඩි බිබිලක් වගේ ආවත් නිකන් මధుරෙක් කාලා නිකන් මෙව්වා වුණත් නිකන් නේද ඒක හරි ලක්කට පේනවා කියලා හිතනවා. ඇත්ත ඔයාගේ මූණේ තියෙන ලස්සන පරිස්සම් කරගන්න ඔයාට වගකීමක් තියෙනවා. මොකද ඇත්තනේ ඕනම කෙනෙකුට මේ අපි මුලින්මනේ ෂා ලස්සන කොල්ලෙක් ලස්සන කෙල්ලෙක් එහෙම කියලා හැඟීමක් එනවනේ. ඊට පස්සේ ඉතින් කතා කරගෙන යනකොට තමයි තේරෙන්නේ සමහරලාට මේ හිත ඇතුලෙන් එච්චර ලස්සන නෑ කියලා. මං විශ්වාස කරනවා මාව අහගෙන ඉන්න ඔබ හදවතින් සහ පෙනුමෙන් බොහොම ලස්සන බොහොම ප්‍රසන්න පෙනුමක් තියෙනයි කියලා. හරි. ඉතින් කුරුලෑ සුවය ගැන මතක් කරන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා ඔය පුංචි පුංචි ඔයාගේ සමයේ තියෙන ඔය ලපකැලල් වගේ දේවල් ඉවත් වෙලා ඉතින් 100%ක් මේ හරහා ඔයාගේ සමට දීප්තිමත් බවක් ලබා දෙනවා මේ ක්‍රිමිරාජ නිවසින් එන නිෂ්පාදනයක්. තව ගොඩාක් දේවල් අපි කතා කරලා තියෙනවා. කරල් සහ ගුලි තමයි ලංකාවේ අපි හැමෝම දන්නේ ක්‍රිමිරාජ කියපු ගමන් නේ දරලා කොළපාට වගේ පැකට් එක කළු පාට අකුරු වලින් තියෙන නේ මතකයිනේ. හරි. ඉතින් ඔයාට පුළුවන් කමක් තියෙනවා ඔයා පුංචි කඩයක් හැම කරන කෙනෙක් නම් ෆාමසි එකක් කරන කෙනෙක් නම් 011-2753-889 කෝල් එකක් දීලා ක්‍රිමිරාජ නිෂ්පාදන ගෙන්න ගන්න. ඒ වගේම විජය නිෂ්පාදන කඩයක් කරන කෙනෙකුට කුළුබඩු කියලා කියන්නේ මිරිස් කුඩු පැකට් එක කියන්නේ ලුණු කුඩු ටික කියලා කියන්නේ ගම්බිරිස් ටික කහ ටික කියලා කියන්නේ තුන පහ ටික කියලා කියන්නේ ওই කඩේ නේද කඩයක් කියලා දැනෙන්න දේවල් ටිකක් තියෙනවානේ හාල් පොල් සීනි අනම්මනම් ඒ ටිකත් එක්ක. ඉතින් කුළුබඩු ටිකත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. පපඩම් පැකට් එකක් තියෙන්න ඕනේ. ඉන්දියාප්ප පිටි පැකට් එකක් තියෙන්න ඕනේ. එකක් නේ මං කියන්නේ ඉල්ලුමට සරලන විදියට ඔයාගේ වටපිටාවෙ ඉන්න පාරිභෝගිකයෝ ප්‍රමාණය අනුව මෙච්චරක් දවසකට එයි මාසෙට මෙච්චරයි කියලා ඔයාගෙන ස්ටොක් කරගන්න ඕනේ. ඒ කරගන්නකොට මතක තියාගන්න කුළුබඩු ටික ගෑනලා කඩේට දාගන්න විජය කියන නමින්. මොකද ජාත්‍යන්තර මට්ටමේ පිරි වෙළඳසල්වල පවා දැන් විජය නිෂ්පාදන වලට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. ඉතින් ඒගොල්ලොත් තහවුරු කරගෙන තියෙනවා, තේරුම් අරගෙන තියෙනවා මේ නිෂ්පාදනත් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් කමක් තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ගෘහණියන් විතරක් නෙමෙයි, ඔබ දන්නවා විශේෂම සූපවේදයේ සම්බන්ධව ඇල්මක් තියෙන, ආසාවක් තියෙන ඕනම කෙනෙක්
පොඩියට හරි නිකන් අපි හිතමු අර ගෙවල් හදනකොට පොඩි හදන්නේ වාඩියක් වාඩියක් කියලා හදන්නේ වාඩියේ වාඩි වල හදන කෑම එහෙම තියෙන්නේ හොද්දට තුන පහ දාලා හදන්නේ නේද පරිප්පු එකක් හැදුවත් කරෝල කෑල්ලක් එහෙම දාලා හදන්නේ රයිට් ඉතින් ඒගොල්ලෝ එහෙම අත දිගෑල්ල ඔය තුන පහ ටික දානවනේ ඇත්ත කෑම එකක් රස කරන්න නම් නියම ස්වභාවික රස වගේම හරි නියමිත ප්‍රමාණවලට ඒවා එකතු කරන්න ඕනේනේ විජේ නිෂ්පාදන එහෙම දක් කිරීම

හතයි විනාඩි 31යි උදේම රස්සාවට ගෙහිලා හවස්සලා ගෙදර යන නේද ඔය වගේ අත්දැකීම් ඇති ලස්සන සින්දුවක් නේද අම්මගේ ආදරය ගැන කියවෙන ඉතින් සමහර විට ඔයගේ දුව පුතා ගෙදර තනියෙන් තියලා සමහර විට ආව බලාගෙන කවුරු හරි තියලත් ඇති එහෙම නැත්නම් ආච්චි අම්මා 101 නේ හැම ඉන්න ඇති මේ ඒ කොහොම වුණත් ඉතින් හැමදේම කරන්නේ හම්බ කරන්න මේ අතර වැඩිය හිට හොඳ දවසක් ඒ අයට දෙන්න ඉතින් කොච්චර නම් එහෙමයි ඉන්නවද දැන් දවසේ අපි හිතමු අපිට මාසෙ අන්තිමට පඩියක් හම්බෙනවනේ දැන් ඔයා හිතන්නකෝ ඔයාට මේ දවසේ කුලියට වැඩ කරා කියලා කොහොමද ඔය කොවිඩ් කාලේ එහෙම නැත්තම් ඔය ආපදා තත්ත්වයන් පවතින ගම් වතුර කාලේ ඔයගේ කාලවල නේ දැන් මේ දවස් වලත් අධික උෂ්ණත්වය පවතින කාලවල දැන් එහෙම දවසේ පඩියට වැඩ කරන්න හැම කොච්චර අපහසුතාවයකට පත් වෙනවදනේ ඉතින් දවසේ සාර අපි කියන්නේ දවසේ සේල් එක නැති වුණාම පොඩි පොඩි විස්නස් කරන අය බුලත් ටිකක් එහෙම විකුණන අය තැඹිලි ගෙඩියක් විකුණන අය ඉතින් ඒ වගේ කෙනෙක් දැක්කම නේද ඔයා සමහර විට අර නිරපරාදේ විකුණන මේ වියදම් කරන කීයක් හරි ගාණක් තව කෙනෙක්ට ජීවිතේ සරි කරගන්න එහෙම සපෝට් එකක් දීලා අපි කොච්චර එහෙම නේද ඒ තරමට අපි අන්න අය ගැන හිතන මිනිස්සු ඉන්න රටක් ඉතින් ඒ නිසා වට පුළුවන් කමක් තියෙන හැම වෙලාවෙම එහෙම අවස්ථාවක් ආවොත් ඒක මගහරින්න එපා ඔය ලොතරැයි කූඩුවල ලොතරැයි විකුණන ආදරණීයනුත් එහෙම තමයි වගේම බස් එකට නැගලා ළඟට ඇවිල්ලා ටිකට් එකක් අපිට සමහර විට වාසනාව මෙහෙම බලෙන් අපේ අගේ ගහනවා කියලා කියන්නේ එහෙම අවස්ථාවක් නැතුවම නෙවෙයි හැබැයි එයා ඉන්නේ වාට වාසනාව උදා කරන්න ඉතින් එයාගේ ජීවිතේ ඔය ටිකට් එකක් විකුණන මහා ලොකු ගාණක් හම්බෙන්නේ නැහැ නේ හැබැයි හිතන්න ඔයාට හිතන්න පුළුවන් ඉතින් ඇයි අපිට දෙන්නේ යාට ගන්න පුළුවන් නේ කියලා නෑ ඉතින් යාට ටිකට් ඔක්කොම ගන්න තරම් වත්කමකුත් නැහෙනි හරි ඒ කොහොමනත් ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක බැඳුණු එහෙම නේද එහෙම වටපිටාවක් සහිත පිරිසක් ඉන්නවා ඒ කියන්නේ ලොතරැයි නියෝජිතයෝ කියලා කියන පිරිස ඉතින් ගොඩක් ආදරෙන් මතක් කරනවා ඊයේ දවසේ දිනුම් අදින ලද ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ අපි මේ ප්‍රතිඵලය කියන්නේ ඒ අතර වාරිය තමයි මට එයා මතක් වුණේ අද රුපියල් 40ක් වියදම් කළාට පුළුවන් කමක් තියෙනවා නම් ටිකට් එකක් ගන්න. එක පැත්තෙන් අර මං උදේ මතක් කළා වගේ රුපියල් 40ක් වියදම් කළා ටිකට් එකක් ගත්තා කියලා කියන්නේ වාඩ දිනුමක් විතරක් නෙවෙයි. රට වෙනුවෙන් සහ අර මිට කලින් කිව්වාගේ නියෝජිත මහත්තයෙකුට එහෙම නැත්තම් ඒ අලවි කරන ආදරණීය සහෝදරයෙකුට ආදෙන පොඩි සපෝට් එකක්. හරි. සුබ දවසක් ලොතරැයි දවසේ දිනුම් මැද්ද තුලා ලග්නයත් එක්ක ජයග්‍රහයි ප්‍රතිඵලය සතහන් වෙන්නේ අංක 28 අංක 36 සහ අංක 51 ජයග්‍රහයි අංක බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ජය සම්පත කී අක්ෂරයත් එක්ක අංක 5 අංක 8 අංක 2 සහ 7 ජය ලොතරැයි නිල ප්‍රතිඵලයේ බවට පත් වෙනවා. අද සම්පත ගත්තා නම් 804 වන දිනුම් වාරය අංක 8 අංක 2 අංක 7 අංක 8 අංක 2 අංක 6 අංක 7 අංක 8 සහ අංක 2 ජී අක්ෂරයත් එක්ක හඳහන ලොතරැයි අතෝ අයිය දවසේ ගත්තා. එහෙමනම් මතක් කරන්නම් මෙන්න මේෂ ලග්නේ තියෙනුන ටිකට් එක උඩින්ම ඉස්සරහම ඒ වගේම අංක 1 අංක 36 අංක 45 සහ අංක 48 ධන නිදානේ ගත්තනම් අයි අක්ෂරයත් එක අංක 2 අංක 17 අංක 27 අංක 43 වාසනාවන්ත අංක බවට පත් වෙනවා. මෙගා පව ලොතරැයි ගත්තනම් යු අක්ෂරයත් එක ප්‍රසාද අංක 16 අංක 3 අංක 59 අංක 72 සහ අංක 77 ගොවිසත ලොතරැයි වී අක්ෂරයත් එක අංක 7 අංක 13 අංක 67 සහ අංක 80යි ජයග්‍රහයි ප්‍රතිඵලයේ බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම මහජන සම්පත අවසාන වශයෙන් අපි බලන්නේ ඊයේ ගත ටිකට් එකේ වාසනාවන්ත ප්‍රතිඵලයේ තියෙනුනේ මෙන්න මෙහෙම ජී අක්ෂරයත් එක්ක අංක 5 අංක 4 අංක 6 අංක 7 අංක 8 සහ අංක 2. ජාතික ලොතරැයි මණ්ඩලයේ මතක් කිරීම. ඔයාලට පුළුවන් අද දවසෙත් ටිකට් එකක් ගන්න. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ හැම වෙලේම ඔයාව දිනවන්නම බලාගෙන ඉන්න නේද ලංකාවේ ප්‍රමුඛ පෙළ ආයතනයක්. ඉතින් ඒ වෙනුවෙන් ඔයාගේ සපෝට් එක දෙන්න ඒ පැත්තෙන් ඔයාව දිනවන වගකීම එයා අරගෙන තියෙනවා.

ஹத்தாய் வினாடி ஹத்தலிஸ் ஹத்தராய் வெலாவு அப்படி மென்ன மெஹம மினிசு මේ අපේ අපිට අපිට ඉන්න මේ අපිට මුණ ගැහෙන මිනිස්සු අතර මෙන්න මෙහෙමයි ඉන්නව නේද කියලා චුට්ටක් කල්පනා කරලා බලන්න මම ඔයාලට යෝජනා කරනවා මේ විනාඩි කීපේ. ඔයාලට හම්බෙලා තියෙනවා ඔයාලට ජීවිතේ කවදා හරි මුණ ගැහිලා තියෙනවා අසාමාන්‍ය විදිහට තරහ යන මිනිස්සු. එක පැත්තකින් ගත්තොත් තරහටත් වැඩිය එතෙන්ට ගැළපෙන වචනේ තමයි දරුණු මිනිස්සු. නේ හැම දෙයකම නරක විතරක්ම දකින්න නිතරම තරහෙන් ඉන්න එතකොට මූණේ හිනා පොදක් නැති කියන හරි මුඩම මිනිස්සේ අර එහෙම කියන්නේ අපි කියනවනේ සමාවෙන්න එහෙම කිව්වට අපි එහෙම කියනවනේ සමාහලට නේ මූණේ hina පොදක් නැති වුණාම ජීවිතේදී ආහරි අසාධාරණ විදිහට බලන මිනිස්සු සමාජයට නිකන් පිළිලයක් පූ උනන් සමාජයට පිළිලයක් එහෙම කියලා අපි කියන්නේ ඇහැට දැක්කත් එපා වෙන මිනිස්සු ඒ වගේම ආඩ හම්බෙනවා මෙන්න මෙහෙම අය ඕනාට වැඩිය සතුටෙන් ඉන්න ඕනාට වැඩිය සතුටෙන් ඉන්නවා කියලා පෙන්නන අසාමාන්‍ය මනුස්සකම් ඉතිරෙන මිනිස්සු දරාගැනීමේ උපරිමය නේද? එතනටත් ගිය මිනිස්සු. ගැහුවත් ගුටි කාගෙන අල්ලගෙන ඉන්න මිනිස්සු. දැක්කමත් පුදුම හිතෙනවා මේ මිනිහා මාර මිනිස්සු එන්නේ. එච්චර වෙලත් මේ මිනිස්සු හැම ඉන්නවනේ කියලා හිත. දන්නවද මේ දෙගොල්ලොම ජීවිතේ කොහෙදිම හරි බිඳුණු මිනිස්සු. කාගෙම හරි අතින් රිදුණු මිනිස්සු. ඒ නිසා සමහර විට ඔයා එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. තදින් බිඳුනම තදින් රිදුනම මිනිස්සු දෙවිදියකට රියැක්ට් කරනවා. වෙනස් වෙනවා. එක හොඳ පැත්තට එහෙම නැත්නම් නරක පැත්තට. ඉතින් අපි හැමෝම මේ කොටස් දෙකෙන් එකට අයිති. ඔයා මම දෙන්නම එහෙමයි. හරි. සමහර විට ඔයා මේ කියන දරුණු මනුස්සයෙක් වෙන්න පුළුවන්. මම හොඳ කෙනා වෙන්න පුළුවන්. මම දරුණු කෙනා ඔයා හොඳ කෙනා වෙන්න පුළුවන්. අර හොඳ විදිහට ඉන්න නේද? hina වෙන්න උත්සාහ කරන කෙනා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි කාගේ හරි හිත බිඳිනවනේ. නේ. කවුරු හරි අපේ හිත බින්දත් නැතත් අපේ අතින් හිත බිඳින කොච්චර දේවල් අපේ අතින් වෙනවද නේ? ඒ නිසා මේ මතක තියාගන්න ඕනේ අපි හැමදේම හැමදාම අතපය බින්දනකොට ඇහැට පෙනුනට ඔය හිත බින්දනකොට ඇහැට පේන්නේ. ඉතින් ඒක ලෝකෙට පේන්නේ එක්ක ඕනාට වඩා හොඳ මිනිස්සු එහෙම නැත්නම් ඕනාට වැඩිය නරක මිනිස්සු. ඔයා මම මේ අපි හැමෝම කවදා හරි කොහෙදි හරි කාගේ හරි අතින් නේද? බිඳුණු මිනිස්සු. ඒ වගේම දැන හෝ නොදැන කාගේ හරි අතින් බිඳුණු මිනිස්සු, රිදුණු මිනිස්සු. ඉතින් ඔය කියන කතාව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මම කිව්වදී හරි නේද කියලා. කවුරු හරි අසීමිත විදියට හොඳයි වගේ පේනවනම් නරකයි වගේ පේනවනම් කොහේ හරි තැනක එයාට ඒ රිදීම හෝ බිඳීම සිද්ධ වෙලා තියෙනවා. Good morning සුබ උදෑසනක්.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
1: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය.

0: විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලකන මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: ප්‍රියන්ති නබලා රාත්‍රී හතට ලක්කනින්
1: හතයි විනාඩි 53යි උදේ 8 වෙන්න තව විනාඩි 7යි ඉක්මනට ඔෆිස් එකට යන්න ඔෆිස් එකට ගිහිල්ලා මෙහෙම කරනකොට වැඩ පටන් ගන්න. එයි මං එහෙම කියලා කියන්නේ මේ වෙලාව කියන එක තප්පරේ කියන එක විනාඩිය කියන එක ඔයාලට හරියට වටින්නේ කොයිලට දන්නවද? අද දවසේ අදාළ වැඩ ටික අද දවසේ ඉවර කරගන්න බැරි වුණොත් අර දවසේ පඩියට වැඩ කරන අයට නේද? ඒගොල්ලන්ට තියෙනනේ ටාගට් එකක් ඒ දවසට ඒ වැඩ ටික. දැන් ඔය දවසේ වැඩ කියන්නේ කොන්ත්‍රාත් එහෙම ගන්නයි ඉන්නේ. මේ දවසට මේ ටික කරොත් තමයි මේ ගාණ හම්බෙන්නේ. ඔයාට එමට එහෙම ප්‍රශ්නයක් නැහැ. සමහර විට ඔෆිස් ගිහිල්ලා නිකම් ඉඳලාවත් මාසෙ අන්තිමට account එකට සල්ලි හම්බ වෙනවා. Right. හැබැයි ඉතින් මෙහෙමයි. මේ ඒකත් ඉතින් පින නේද? හරි කොහොම වුණත් හම්බ කරන ගාණ අතේ හරියට ඉතුරු කරගන්න එහෙම නැත්නම් අපි කියන්නේ කලමනාකරණය කරගන්න පුළුවන් මනසක් වාඩ තියනවා කියන්නේ හරිම වාසනාවක්. මොකද සමහරු ඉන්නවා මේ හම්බ කරනවා මේ ඉවරයි. දැන් ඊයේ 25 සැලරි ගත්ත. දැන් account එකේ සල්ලි කීයද බලන්නකෝ. හරිනේ. ගෙදර තියෙන වියදම් ටික හරියට බැලන්ස් කරගත්තේ නැත්නම් ඒක කරන්නේ එහෙම තමයි වෙන්නේ. දැන් ඔයාලට හැම තිස්සෙම මම මතක් කරන දෙයක් තමයි සිහි නුවණින් යුතු පරිභෝජනය සුරක්ෂිත අනාගතයක පදනම කියලා. එහෙම මතක් කරන්නේ එකතු වෙමු එළිය දෙමු සුරකිමු ලංකාවට මතක ඇති විශේෂම බලශක්ති අමාත්‍යාංශයේ මේ නිවේදනය. ඉතින් ඒ නිසා අර හවස 6 ඉඳලා 10 කාලෙදී විදුලි පරිභෝජනය අඩු කරන්න කියලා කිව්වා. වායු සමීකරණ උෂ්ණත්වයේ 26ට විතර තියාගන්න කියලා කිව්වා. අනවශ්‍ය විදුලි බිබුළු නිවා දමන්න කියලා කිව්වා. ඊට පස්සේ වැඩි විදුලියක් වැය වෙන උපකරණ භාවිතය අවම කරමු කියලා කිව්වා. මේ වගේ ගොඩාක් ඒවා කිව්වේ ඇයි දන්නවද? ඒ කියන්නේ ඔයාට වියදම අඩු කරගන්නත් ඒ වෙලාවේ රට තුල තිබ්බ නේද විදුලි අවශ්‍යතාවය හරියාකාරව පවත්වා ගන්නත් සමතුලිතතාවය රැකගන්න එදී හැම දේවල් කරන්න වෙනවා. හරි. ඔයාට ගෙදර පුළුවන් ඔය විදුලිය සම්බන්ධ තියෙන වියදම අඩු කරන්න සෝලාර් සිස්ටම් එකකට යන්න. හැම තිස්සෙම ඔයාට මේ මතක් කිරීම කරන්නේ ඩීප් ටෙක් එක. ලංකාවේ මේ මොහොතේ තියෙන ප්‍රමිතිගතම සෝලාර් සිස්ටම් එක සෝලාර් පද්ධති සවිකිරීම කරන්නේ ඩීප් ටෙක් කියලා. ආයි කටපුරා කියන්න පුළුවන් කමක් තියෙන බොහෝ දෙනෙක් කතා කරලා අහනවා කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. ඉතින් එතනටත් මෙන්න මේ නම්බර් එකට කෝල්ස් එනවා දවසකට සෑහෙන ප්‍රමාණයක්. 071 711 711 1 කියන නම්බර් එකට අදත් කෝල් එකක් දෙන්න පුළුවන් කමක් තියෙනවා. අපි තුම සෝලා එකක් ඒ වගේම වෝටර් පම්ප් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඩීප් ටෙක් එකට කතා කරලා බලන්න ඒගොල්ලන්ගේ කීපයක් තියෙනවා නිෂ්පාදන කීපයක් තියෙනවා. ඉතින් ඔයාලට සරිලන ඒ අවශ්‍යතාවය වෙනුවෙන් ඕනම වෙලාවක ඒ අවශ්‍ය සේවාව සපයන්න ඩීප් ටෙක් ලෑස් වෙලා ඉන්නවා කියලා මතක් කරන පහුගිය කාලේ ලංකාවේ වැඩිම ව්‍යාපෘති ගානක් මේ ඇත් එක කරේ. ඒකට හේතුව ඒගොල්ලන්ගේ සර්විස් එක ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක අති කියන්නේ අපි කියන්නේ උඩින්ම තියෙනවා. අනිත් ඒවත් එක්ක සංසන්දනය කරනකොට ඒ වගේම RDB බැංකුව බැංකු ශේෂ්ත්‍රයේ මේ මොහොතේ වැඩිම විශ්වාසයක් දිනාගෙන ඉන්න බැංකුව මොකද වඩා ස්ථාවර තැන්පතු නේද සඳහා වැඩිම පොලියක් දෙන්නේ RDB එක. ඉතින් රාජ්‍ය සුරක්ෂිතතාවය සහිත ඔයාගේ මුදල හරියටම ගිහිල්ලා එතන තැන්පත් කරලා ඒ අදාළ කාල සීමාව පිරුණාට පස්සේ කල් පිරුණාට පස්සේ ඉහළම පොලියක් ගන්න පුළුවන් RDB එකෙන් කියලා මතක් කරනවා. ඉතින් ළඟව තියෙන ශාඛාවට එන්න ඕනම ටවුන් එක RDB බ්‍රාන්ච් එකක් තියෙනවා. පැලොත්ත නිෂ්පාදන ලංකාවේ අපිට කිරිවීදුරුවක් බය නැතුව බොන්න සැකක් නැතුව බොන්න ඒ අවශ්‍ය කරන පරිසරය හැදුවේ පැලොත්ත නිෂ්පාදන ආයතනයේ. කිසිම වෙලාවක කෘතිම රසකාරක වර්ණක වගේ දේවල් නේද මේකට එකතු කරේ නැහැ. ගුණාත්මක බව ගැන හිතුවා. ඉතින් නැවුම් බව ගැන හිතුවා. මේ හැමදේම හිතලා තමයි පැලොත්ත නිෂ්පාදන ආයතනයේ ඔයාට මේ ප්‍රොඩක්ට් එක ගන්න අවශ්‍ය කරන පරිසරය හදලා තියෙන්නේ. ඉතින් බෙදා හැරීම් චාලේ තාම ඉහළයි. ඒ නිසා වගේ ළඟව තියෙන පොඩි කඩේ තියෙනවා, සුපර් මාකට් එකේ තියෙනවා, ග්‍රොසරි එකේ තියෙනවා, අවුට්ලට් වල තියෙනවා පැලොත්ත.

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਡਮਾ ਲੱਖਣ ਤੇਰੇ ਨੂੰ।
1: ਗੁੱਡ ਮਾਰਨਿੰਗ ਸੁਬੂਦਾ ਸਨਕ ਉਦੇ 8 ਵਿਨਾੜੀ ਦੇਖਾਏ
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න।

உதயத்தாய் பின்னாடி ஹாய் உதாசனா குட் மார்னிங் அது ஜூனி விசி ஹாயவேனிதா අද ජූනි 26 වෙනිදා කිව්වම මං හිතන්නේ එහෙම ලොකු විශේෂත්වයක් තියෙන දවසක් නෙවෙයි නේද නෑ නේද අද කාගේ හරි බර්ත්ඩේ එකක් තිබුණොත් අන්න ඔබ විශේෂයි ඔබව එහෙම නේද ඔබ වගේ කෙනෙක් මේ ලෝකෙට ආපු දවස කියන එක අන්න ඒ නිසා අද අපිට විශේෂ වෙනවා ඔබේ අවට ඉන්න කෙනාට ඔබේ ආදරණීයට ඔබ විශේෂ වෙනවා ඒ අරෙන්න ජාත්‍යන්තර මට්ටමින් ජාතික මට්ටමින් එහෙම විශේෂ දවසක්ද කියලා මම කල්පනා කරනකොට මට හොයාගන්න පුළුවන් කමක් ලැබෙනවා අද දවස කොහොම දවසක්ද කියලා මම කියන්නම් අද තමයි මද්ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රවාහණයට විරෝධී ජාත්‍යන්තර දිනය මොකද්ද අපි අහලා තිනවා මද්දිප දිනය කියලා එකක් හරි එතකොට මේ මොකද්ද මේ අලුත් ජාති එකක් තියෙන්නේ හරි මම මේ කියන්නේ මද්ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රවාහණයට විරෝධී ජාත්‍යන්තර දිනය සමරන්නේ අද වගේ දවසක කියන්නේ අද කවද්ද ජූනි 26 ජූනි 26 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් 1989 දී තමයි මේක මේ දවස මෙහෙම නම් කරන්න යෙදුනේ. ඉතින් මේ පාර තේමාව වෙන්නේ මද්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු බෙදා ගන්න ජීවිත බේරා ගන්න. Share facts of drugs save lives කියන තීම් එකට තමයි මේ පාර ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඉතින් ගෝලීය වශයෙන් සලකා බලනකොට මද්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලේ UNODC වාර්තාවලට අනුව ලෝකේ මිලියන 316ක් විතර මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා මද්ද්‍රව්‍ය කියලා කිව්වම මෙතනමත් පැනුත් ඇතිනේ ඒ අන්න එතනදී ඔයයි මායිත් සමහර විට ඔය කියන තැන ඉන්නව වෙන්න පුළුවන් අවංක වෙමුකෝ අපි පොඩ්ඩකට නේද හරි පොඩ්ඩකට තප්පර දෙක තුනකට අවංක වුණොත් සමහර විට ඔයත් ඉන්නවා ඇති මමත් ඉන්නවා ඇති රයිට් හරි මේ ගිනාවිවි කියන්න ඕනේව නෙමෙයි මේවා මිලියන 35ක් පමණ රෝග වලට මූණ දීලා තියෙනවා ඔය මිලියන 316න් හරිද මිලියන 35ක් විතර රෝගාබාධ වලට ගොදුරු වෙනවා කියලා කියනවා. ගෝලීය වශයෙන් සලකා බලනකොට තමයි මේ කියන කාරණාව. අපේ රටේ තත්ත්වය බලනකොට රජයේ ආයතන වල සංඛ්‍යාලේඛන වලට අනුව හෙරොයින් භාවිත කරන්නන් අපි ඒ කැටගරිය එකේ නැහැ. හරි? වර්ධවා තේරුම් ගන්න එපා. අරක්කු බොන, සිගරට් ටැබ් බොන ඔක්කෝ මේ කියන සංඛ්‍යාලේඛන වල නැහැ. හරිද? ඒ නිසා මේ අරක්කු සිගරට් බොන්නත් හොඳ නැහැ. නමුත් මේ කතා කරන්නේ හෙරොයින් හෙරොයින් භාවිත කරන්නන් ලක්ෂයක් ගංජා භාවිත කරන්නන් 350,000ක් මද්‍යසාර භාවිත කරන්නන් අන්න ඔයා මම අපි ගොඩාක් අය ඉන්න තැන 34 ලක්ෂයක් හරි දුම්වැටි භාවිත කරන්නන් 24 ලක්ෂයක් වෙන වැඩක් කරන අය නෑනේ බැලුවම රටේ ජනගහනේ ඈ එතකොට මේ සංඛ්‍යාව සලකනකොට මේක එසේමසේ සංඛ්‍යාවක් නෙමෙයි ඈ. එතකොට මේ වැරදි ආශ්‍රිතව බන්ධනාගාරගත වෙලා තින්නවා 262,321ක්. ඒකෙන් හෙරොයින් ඇයි මම මේවා කියන්නේ? ඔයා කල්පනා කරනවා ඇයි මේ ගණන් හදලා කියන්නේ? තේරුම් ගන්න. මේ අසිරිමත් මේ ලස්සන සුන්දර රටේ නේද? බුදුබණ කියන සීලු ආගම් වලින් නේද යහපත විතරක් දේශනා කරන සමාජගත කරන එහෙම ලස්සන සුන්දර මිනිස්සු ඉන්න රටක මෙන්න මෙහෙම අයත් ඉන්නවා ඒ අය අතරෙම තමයි ඉන්නේ එතකොට ගංජා භාවිතා කරන අය 76,000ක් හෙරොයින් භාවිත කරලා හිරේ ඉන්න අය 81,000ක් අයිස් ගහලා 92,000ක් ඔයගේ මීට අමතරව රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල රෝහල්වල මද්ද්‍රව්‍ය ඇබ්බැහි වුවන් ප්‍රතිකාර ලබනු ඖෂධ සඳහා සත්කම් සඳහා ආහාර සඳහා වැවෙන්නේ රටේ අනාගතය සඳහා යොදවන්න තියෙන සල්ලි ඒ නිසා මේවා ගැන කියන්නේ අර අපි ටේකියාවල කිව්ව ඇක්සිඩන්ට් වලට රටේ බෙදනකොට අයවැයෙන් බෙදනකොට ඇක්සිඩන්ට් වලට මාර්ග අනතුරු වලට බෙදන ගාන ප්‍රතිශතයක් විදියට අධ්‍යාපනයටයි සෞඛ්‍යයටයිත් වැඩි ඉතින් අර ඒ වගේ මේ උදේ පාන්දර මේවා කියන්නේ ඔබ අවට ඔබේ පරිසරය ඇතුලේ ඔබ ජීවත් වෙන වටපිටාව ඇතුලේ එහෙම කවුරු හරි ඉන්නවා නම් මේවට සම්බන්ධ වෙලා ඇබ්බැහි වෙලා පුළුවන් තරම් ඒව ගලව ගන්න උත්සාහ කරන්න. මොකද ගෝලීය බලපෑම තාක්ෂණීය මාධ්‍ය ජානමය බලපෑම් ඊට පස්සේ ඔයගේ ගොඩක් ඒවා මානසික තත්ත්වයන් මේ වගේ ගොඩාක් දේවල් නිසා මේ ජාවාරම් කරු අපිව ගොදුරු කරගන්නවා. ඉතින් සම මතක් කරේ. ඉතින් දැන් බලමුකෝ මද්ද්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් කියලා යන්න. හරි
මද්‍රව්‍ය කියලා කියන්නේ මොකද්ද? ශාරීරිකව, මානසිකව හෝ ජෛව රසායනීය වෙනස් කිරීමට සමත් මිනිසා විසින් නිපදවන ද්‍රව්‍යයක් හෝ ස්වභාවිකව ඇතිවන ද්‍රව්‍යයක් විදියට තමයි මද්‍රව්‍ය හඳුන්වන්නේ. හරි. ඉතින් ඒ නිසා චුට්ටක් මේ ගැන හිතන්න. මේ පැය පටන් ගන්නකොට මට හිතුණා ඔබට ඒ ගැන කතා කරලා යන්න. මොකද අද දවස විශේෂයි. ඉතින් දවසක් වෙන් කරගෙන කතා කරන්න ඕන එකක් නෙමෙයි. මේක හැමදාම පුළුවන් නම් සමාජයේ කතිකාවතක් තියෙන්න ඕනේ. කතිකාවතකින් එහාට ගිහිල්ලා මේවට විසඳුම්, එහෙම නැත්නම් AI පරිස්සම් කරගන්න, ආරක්ෂා කරගන්න අපිට වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. මෙරටේ වගකීම් සහගත පුරවැසියෙක් විදිහට ඔබට මට මේක ගැන වග වෙන්න වෙනවා. 8:10

ආණ්ඩුව හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

குட் மார்னிங், அதாவது வினாடி விசி ஹதராயி வெலாவ ஈ மேட்ச் எக்கக் திம்பனே தே படையிருந்தி கொதே ஸ்ரீலங்கா டெஸ்ட் மேட்ச் எக்க படங்க கத்த இது அப்பே அப்பே ஆய தாம சுபுருது பிதிகர்ன ரடாவட ஆவா முல் முல் முல் பெல பிதிகர்வன் யதரின் சந்தி அர்தசதகயா கஹுவா ஹரர் ஹமதாம பெனுங்கான தனஞ்சேத் சில்லா அப்பே டீம் எக்கே பெனுங்கான பிளேயர்ஸ் லகீப் தினே கின்ன குசல் மெண்டிஸ் தனஞ்சேத் சில்லா ඊට පස්සේ වනිදු හසරංග තීක්ෂණ ශ්‍රී ලංකා ක්‍රිකට් වල මෑත කාලේ වැඩියෙන්ම වැණුම් ආපු අයනි දසුන් ශානක. ඒ කියන්නේ කොච්චර කරත් මදි වගේ එහෙමත් තියනන් මේ ප්ලේයර්ස් ලා තමයි මෙච්චර කල් හරි ශ්‍රී ලංකා ක්‍රිකට් ඇදගෙන අවිලා තියෙන්නේ බැලුවොත්. හැබැයි බයින්නේ තේමිනුස දනංජේ පෞගේ කාලේ වැණුම් ඇව්වා වැණුම් ඇවිල්ලා අන්තිමට දනා විතරයි දනා 100ක් ගහලා 120ක් මට මතක විදියට 120ක් ගහලා ටීම් එක 300 සීමාවට ඇදගෙන ආවා. අනිත් අය එහා පැත්තෙන් කුසල්ලාව බිඳුවයි පැතුම් නිස්සංග අඩු ලකුණු සංඛ්‍යාවට ගියා. ඊට පස්සේ කමිදු බිඳුවයි නිසාන් මදුෂ්කත් ටිකක් ලකුණු 30 40කට ගහලා දුන්නා. අර අලුත් මේ දරුවා හොඳට කරා අලුත් පොඩි එකක් කියලා කියනවා අපි එහෙමනේ කියන්නේ. රයිට් ඒ කොහොම වුණත් මේ ඉතින් දනා 300 ගානට දෙගෙන ආවා. ඉතින් කොච්චර අසාධාරණද අපේ ෆෑන්ස් කොච්චර නේද අම්මෝ. ඉතින් අපි දරන්නේ මෙව්ව වෙන ෆෑන්ස්ලා නෑ මයිද ඉන්දියාව විතරයි අපිට ඇඩිය උඩින් ඉන්නේ. ඊට පස්සේ ඉන්නේ අපි තමයි ලෝකේ. ඒ කොහොම වුණත් අපි 300කට යහ ගියා. බලමු කොදෙව්ව කොහොමද මේ තරගයට මුණ දෙන්නේ කියලා. හරි ඉක්මනට මගේ අනුග්‍රහකට මතක් කරන්න ඕනේ. මම උදේම මතක් කරන්නම් ඔයාලට. විශේෂයෙන්ම ඩෝම මැෂින් එක මාක්ස් පෙන් හෝල්ඩින්ස් ලෝකේ තාක්ෂණයේ ඉස්සරහට යනකොට අපිට බලාගෙන ඉන්න බෑනේ. අත් දෙක මෙහෙම බැඳගෙන ඉන්න පුළුවන් නා. ඒගොල්ලෝ ඉස්සරහට ගියදෙන් අපි මෙහෙම ඉන්නවා. අපේ මෙන්න මෙහෙමයි තින් ඉතිහාසය අපේ පැරන්න මෙහෙම කරේ අපේ මුත්තලම් කිරිකිත්තලා ඒගොල්ලෝ මෙහෙමයි අන්න එහෙමයි කියලා ඉන්න බෑනේ. දැන් ওই ගොවි පරපුරේ අය එහෙම නැත්තම් කෘෂිකාර්මික කටයුතු වල අයටත් එහෙම ඉන්න බෑ. දැන් ඉන්න තරුණ උදවිය තරුණ දුවල පුතාලා හිතන පතන විදිය වෙනස්. ඉතින් ඒගොල්ලෝ අර වෙනදට වැඩිය ටිකක් වෙනස් විදියට හිතනවා. ඉතින් හොඳයිනේ ලෝකෙත් එක්ක අප්ඩේට් වෙන්න බෑ. අන්න ඒ සිතුවිල්ල තේරුම් ගත්ත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් හිතුවා ලෝකෙ තියෙන තාක්ෂණික මෙවලම් ලංකාවට ගෑල්ල කෘෂිකාර්මික ක්ෂේත්‍රයට එකතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි ඩෝම මැෂින් එක 2016 ලංකාවට ගේන්නේ. ඒ වගේම යන්ත්‍රෝපකරණ ගණනාවක් කෘෂිකාර්මික කටයුතු වලදී විවිධ තැන්වලදී අවශ්‍ය වෙන එහෙම මැෂින්ස් ගණනාවක් ලංකාවට ගෙනාවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස්. ඉතින් මේ දවස්වල තවර මතක් කරනවා ඉතාම පෙළඳපළේ තියෙන අනික් මැෂින් එක ගත්තම තාක්ෂණයේ පැත්තෙන් වගකීම පැත්තෙන් ප්‍රමිතිය පැත්තෙන් මිල පැත්තෙන් ඔය හැම තැනකදීම ඒ වගේම අලවියෙන් පසු සේවාව කියන කාරණාවෙදිත් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඩෝම මැෂින් එක ඇතුළු යන්ත්‍රෝපකරණ ගැන විශ්වාසයෙන් කතා කරන්න පුළුවන්. 011-6679-579 තමයි නම්බර එක. 011-6679-579 මාක්ස් පෙන් ගෲප් එක. හරි මේ දවස්වල ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට ගොඩක් අය සම්බන්ධ කරගන්න හොඳේ. ඒ නිසා චොට්ටක් අප්ඩේට් එකේ ඉන්න. මොකද අර අපි කිව්වනේ පහුගිය දවස්වල පුහුණු කාර්මික ශිල්පීන් ගන්නවා කියලා නේද? ඉතින් ඒ නිසා මේ පොඩ බලන්නකෝ. ඔයාට CV එකක් දාන්න පුළුවන් නම් මෙන්න මේ නම්බර එකට මං ආයෙ කියන්නම්. මං හිතන්නේ එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ තුන් දෙනෙක් ගන්න නිසා ඔයාලට තාම chance එක තියෙනවා. 0764 23 94 27 0764 23 94 27 කියන නම්බර එකට ඔයාගේ CV එකක් දාන්න. පුහුණු කාර්මික ශිල්පීන් ගන්නවා. ඉතින් හොඳ වැටුපක් දීපනායක මාක්ස්මන් ගෲප් එකෙන්. හරි ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන උදේ කතා කළා වගේම ඉතින් ක්‍රිමිරාජ නිවසින් යන ඕනම නිෂ්පාදනයක් ඔයාලා ගෙදර ගෑලා තියාගන්න පුළුවන් කමක් තියෙනවා. දැන් වාහිදන ඔළුවේ කැක්කුමක් එක්ක අපිට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නැහැ අපිට කරන වැඩේ මොකක් හරි කරගන්න පුළුවන්. දත් කැක්කුම කියන එක ටිකක් අමාරුයි නේ. වැඩක් කරන්න දෙන්නෙම නැහැ වචනයක්. දැන් අපිට වගේ දත් කැක්කුමක් හැදුණොත් එහෙම ඇදිලා හැම කතා කරන්න යනකොට මෙන්න මේ තමයි කතා කරන්නේ. හරි එහෙම බෑ. එතකොට අපි හිතමු හන්දිපත්‍රුදාවක් වගේ එකක්. ඒත් එහෙමයි ඉන්න තැනින් මෙහෙම නැකිට ගන්න බෑ. ඉතින් කොහොමද දැන් බර වැඩක් එහෙම කරන්න කෙනෙකුට කොහොමද බෑ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් හන්දි තෛලේ පාවිච්චි කරන්න. දත් කැක්කුම් වගේ ඒවට. ඊට පස්සේ අර කිව්වා වගේ මොනවා හරි හිස රදයට ඔය කියන හැම දෙයකටම නිෂ්පාදනයක් තියෙනවා ක්‍රිමරාජ නිවසේ. බඩේ පොඩි අපහසු බඩේ අපහසුතාවයක් තියාගෙන නම් වැඩ කරන්න බෑ දෙයියනේ. ප්ලීස් පොස්ට කියන්න එනවා. මට අද ඔෆිස් එකේ නැද්ද බඩ පොඩ්ඩක් අප්සෙට් එහෙම කියලා කියනවා. හරි එතකොට ක්‍රිමරාජ කරල් අපට පාවිච්චි කරන්න පුළුවන් ගමක් තියෙනවා. දෙහිය මුල් ටිකක් එහෙම දාලා ඉස්සර අපේ ආච්චිල එහෙම කරේ. එහෙම නැති වුණොත් එහෙම ක්‍රිමරාජ කරල් දෙයක් ගත්තා වතුරයක් ගත්තා ගුඩු ගුඩු ගාලා බිව්වා.
ඉවරයි පැයකා මාරේ ඔයාලට සනීපයි රයිට් ඒ ක්‍රිමිරාජි ගැන මතක් කරේ ඩීප් ටෙක් සෝල ගැනත් මම කතා කරන්නම් සින්දුවක් අහලා ඇවිල්ලා 8:29

0: උදේටයි විනාඩි 39යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
0: මාකටිං අලවිකරණය. අලවිකරණය කියන එකේ සාමාන්‍ය අර්ථයට ගියාම ඔයාට මොනවහරි ගන්න උමනාවක් තියෙනවා. ඒකට සරිලන නේද? ඒ අවශ්‍යතාවයට ගැළපෙන කොහේ හරි කෙනෙක් ළඟ මොකක් හරි අපිට මොකක් හරි කියන්නේ අර අපිට කැමැත්තක් තියෙනවා ගන්න. ඒකට අපි අවශ්‍යතාවය සපිරෙනවා. අන්න එහෙම තැනකදී අපි මේ භාණ්ඩය හෝ සේවාව මාරු කර ගන්නවා. අය අලවිකරණය කියන නිර්වචනේ පොඩක් කියවල බලනකොට ඔයා ගන්න පුළුවන් ඔන්න ඔහොම අදහසක් නේ තියෙන්නේ. පාර්ශව දෙකක් අතර කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් යම් කිසි කැමැත්තක් මත මුදල කියන එක මූලික කරගෙන මෙහෙම හුවමාරු කරගත්තම මේක අලවිකරණය කියලා කියනවා. හරි. රයිට්. එතකොට මේ අලවිකරණය කියන එකේ දැන් අපි කියන්නේ මේ භාණ්ඩ විකුණනවා කියන එකේ දැන් ඉස්සර පාවිච්චි කරපු ක්‍රමවේදය තිබා කතාවට කිව්ව මෙන්න මෙහෙම. එස්කිමෝ වරුන්ට ෆ්‍රිජ් ගුණන්න පුළුවන් වෙන්න ඕනි. තට්ට හිසක් ඇති මිනිස්සෙකුට 50ක් වුණත් විකුණන්න පුළුවන් වෙන්න ඕනි. ඔය සේල්ස් ටීම් වල තියෙන වර්ක්ෂොප් වල එහෙම ඔය මම පළවෙනියට ගිය ජොබ් එකක් මේ ඉන්ෂුරන්ස් විකුණන්න. අන්න ඒකෙදි මට කිව්වා මං පොඩි කාලේ මට එක මතකයි ඒ අලවි උපදේශකයා කිව්වා ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ තට්ට හිසක් තියෙන කෙනෙකුට වුණත් 50ක් විකුණන්න. අන්න ඒක තමයි දක්ෂතාවය කියලා. ඒක ඉතින් ඒක අන්දලා දෙන එකක් කියලා පස්සේ තමයි තේරෙන්නේ. අද වෙනකොට ඔය අලවිකරණය කියන කන්සෙප්ට් එක වෙනස් වෙලානේ තියෙන්නේ. එහෙම අන්දලා දෙන්න බෑනේ. දැන් පාරිභෝගිකයා සෑහෙන දේවල් දන්නවා හොයනවා. හරිද? දැන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගන්න කලින් මාකට් එකට යන්න කලින් සමහර විට ඒක ගැන හොයලා යන්නේ, රිවියුස් බලලා කොහොමද ප්‍රතිචාර කියලා බලලා යන්නේ නේ. ඔයා ඒක තව තව ඒවත් එක සංසන්දනය කරලා ඒ හින්දා ඉස්සර වගේ එහෙම තට්ට හිසක් ඇති කෙනෙකුට 50ක් විකුණන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. විකුණන්න පුළුවන් නියන් දන ගහලා වැඳලා ප්ලීස් මේක ගත්තොත් මගේ ජොබ් එක රැකෙනවා වගේ එකක් කියලා නම් විකුණන්න පුළුවන්. ඒ ඇරින්න අන්දලා නම් දෙන්න බෑ. හරි. දැන් ඔයා දන්නවා මේ ලෝකේ අලුත් විදියට හිතනවා. දැන් ඔයාට මම කියන්නම් 2014 වර්ෂ මීට අවුරුදු 12කට කලිනුත් ඔය සෝනි සමාගම එක්තරා විදියක උපක්‍රමයක් පාවිච්චි කරනවා මෙන්න මෙහෙම එකක්. දැන් ඔයා හිතන්න ඔයා වතුර බෝතලයක් මිලදී ගන්න කඩේට යනකොට ඒ වතුර බෝතලේ ඇතුලේ හෙඩ්ෆෝන් එකක් ගිල්වලා තියෙනවා. එහෙම දැක්කොත් ඔයා මොකද හිතන්නේ? වැරදිලාවත් මේ මොකද්ද මේ කියලා හිතනවනේ. ඇත්තනම 2014 අවුරුද්දේදී ලෝ සුප්‍රකට සෝනි සමාගම තමන්ගේ නවතම W series Walkman MP3 player එක වෙළඳපළට හඳුන්වා දෙන්න හරියටම මෙන්න මේ කියන උපක්‍රමය පාවිච්චි කරා. තමන්ගේ නිෂ්පාදනය 100%ක්ම වතුරට ඔරොත්තු දෙන waterproof කියලා කියන්නේ. අන්නේ ඒ පාරිභෝගිකීන්ට ඔප්පු කරන්න තමයි ඒක ඔප්පු කරන්න තමයි සාමාන්‍ය වෙළඳ දැන්වීම් දානවා වෙනුවට සෝනි සමාගම කලේ MP3 player එක ඇත්තටම වතුර පුරවපු බෝතලයකට දාලා තිබ්බා. නවසීලන්ත පීනුම් තටාකාංගන ව්‍යායාම මධ්‍යස්ථානවල තිබුණු වෙන්ඩින් මැෂින් වල විකිණීමට තිබ්බා. එතකොට මේ අපූරු ඇසුරුම් කරණය දැක්කම භාණ්ඩයට ජලය මේ ජලය කාන්දුවීමක් නැහැ ජලයට ඔරොත්තු දෙනවා කියලා පාරිභෝගිකයින්ට ඇස් දෙකෙන්ම දැක ගන්න අවස්ථාවක් ලැබුණා. එතකොට පිහිනුම් ක්‍රීඩකයෝ යෝග්‍යතා ලෝලින් මේක ඉතාම වේගයෙන් මිලදී ගන්න පටන් ගත්තා. පිහිනුම් කරනකොට වුණත් අර මෙව එක දාගන්න පුළුවන්කමක් තියෙනවා. හිතන්න කොහොමද ප්‍රචාරණ ඉතිහාසය වෙනස් කරපු තැන. දැන් වෙළඳ ප්‍රචාරණ ඉතිහාසය හොයාගෙන ගියාම මේ වගේ ඉතාම සුවිශේෂී තැන් එනවා. අපි ඔයාලට මතකයි උදේට කන නේද අපි කිව්වේ බ්‍රෙක්ෆාස්ට් එකට කරපු කැම්පේන් එකේ හැම නේද? මේක මාර 1901 විතර කරපු කැම්පේන් එක ගැන දවසක් කතා කරේ අන්න ඒ වගේ. ඉතින් තාම නිර්මාණශීලී සහ සාර්ථකම භාණ්ඩ ප්‍රදර්ශනයක් විදිහට මේක අදටත් ලෝකෙ කතා කරනවා. තමන්ගේ නිෂ්පාදනයේ තියෙන සුවිශේෂී ගුණය වචනෙන් විතරක් කියලා මදි. භාණ්ඩය අසුරලා තියෙන පැකේජ් එකම සාක්ෂියක් බවට පත් කරලා මිනිස්සුන්ගේ විශ්වාසය දිනා ගන්න සෝනි සමාගමට පුළුවන් කමක් ලැබුණා. ඇත්තටම සමහර වෙලාවට හොඳම වෙළඳ දැන්වීම කියන්නේ භාණ්ඩයක් වැඩ කරන හැටි මිනිස්සුන්ට මේ වචනයෙන් කියන එකම නෙවෙයි ඒක ක්‍රියාත්මක වෙන හැටි කරලා පෙන්න එක. ඒ කියන්නේ ප්‍රායෝගිකව ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා කරලා පෙන්නන එක තමයි විකුණන්න තියෙන හොඳම ක්‍රමය. ඉතින් ඔයා කොහේ හරි අලවිකරණයට සම්බන්ධ ජොබ් එකක් කරනවා නම් හිතන්න කොහොමද වෙනස් විදිහට ඔයා සතුව තියෙන භාණ්ඩය හෝ සේවාව විකුණන්නේ කියලා. දැන් මේ දවස්වල නියුරෝ මාකටිං හොයලා බලන්න. ලෝකෙ හැම වෙලෙම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන කාලෙට අපි වෙනස්ු නැත්නම් අපේ විශ්වාස එක lost. විශ්වාස එක lost. ඊට පස්සේ පොකට් එකේ ඉන්න. ඊට පස්සේ තින් අඬන කාට හරි බැන බැන. අයියෝ දැන් බෑනේ ඉතින් මේ රටේ මේ ප්‍රශ්නනේ ඉතින් අහවල් ප්‍රශ්න මේ ප්‍රශ්න ඩොලර් ප්‍රශ්න කිය ට්‍රම්ප්ටත් බැන බැන ඉරාන ජනාධිපතිටත් බැන බැන නෙතන්‍යාහුටත් බැන බැන හිටියා කිය විශ්වාසෙ ගොඩ යන්නේ අපේ බොස් මට ඕක නිතරම කියනවා.

0: උදේටයි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

උදේ 9 වෙනිදා තව විනාඩි 13ක් තියෙනවා. මම කිතුලත් එක්ක කතා කරන්න. කිතුලයි එතකොට මෙතන ඉන්නවා කවුද මේ අපේ කවුද එයාගේ යාළුවයි. හරි. සංජුමාලි නේද? රයිට්. එයයි දෙන්න මාව අහගෙන යන ගම. මම මේ කියන්න හැදුවේ දැන් වාහනයක යනකොට වාහනයක් තමන්ගේ වාහනයක එහෙම නැත්නම් නේද තමන්ගේ ඔෆිස් එකකින් දීලා තියෙන වාහනයක ඔය වාහනේ පරිස්සම ගැන සෑහෙන අපි හිතනවානේ. එතකොට අපි හරි පරිස්සමෙන් තමයි ඔක ඩ්‍රයිව් කරන්නේ. තමන්ගේ කරනම් ගොඩක් එහෙමයි ගොඩක් පරිස්සම් කරනවා. අනුගේ කරනම් චුට්ටකෙත් එහෙම

අසංක එයා මේ වෙලාවේ මාව අහගෙන යනවා වීරකැටිය ඉඳලා හුංගම පැත්තට එන ගමන් කියලා කිව්වා රයිට් පරිස්සමට එන්න වාහන ඩ්‍රයිව් කරන හැමෝම පරිස්සමෙන් මේ දවස්වල ටිකක් වාහන විශේෂම විද්‍යුත් වාහන අපි කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් සම්බන්ධව එහෙන කතාව එච්චර හොඳ කතාවක් නෙවෙයි සාමාන්‍ය වාහනෙන් නම් කමක් නැහැ මොකද මෝටර් වාහන ලංකාවේ විශේෂම ඔය පහුගිය කාලේ ලියාපදිංචි කරපු ඒවා වැඩි වාහන ප්‍රමාණයක් තියෙන විද්‍යුත් මෝටරات ඉතින් ඔය හදිසි ගිනි ගැනීම් වලට එහෙම ලක් වෙච්ච සිද්ධි එහෙම ගන්නාවක් වාර්තා වුණා ඒ නිසා චුට්ටක් ඒ ගැන මතක් කරනවා ඔබේ වාහනය සාමාන්‍ය වාහනයක් වුණත් පෙට්‍රල් වාහනයක් වුණත් පරිස්සම් වෙන්න මම ඊළඟ පැයේදී ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න සූදානම් ඒ සම්බන්ධ විශේෂඥ දැනුමත් එක්ක හරි විදුලිය ගැන කතා කරමු නිසා මතක් කරනවා ගෙදර වුණත් එහෙමයි ඔය ආරක්ෂිත පරිපථ ගැන හැම වෙලෙම කල්පනාවෙන් ඉන්න නේද පොඩි දරුවෝ එහෙම ඉන්නවා නම් ඒව ආරක්ෂාව ගැන එහෙම අපි හිතන්න බෑ හරි විදුලි බිල අඩු කරගන්න ක්‍රමය අපි හැමතිස්සෙම කතා කරනවා සෝලා සිස්ටම් එකකට යන එක ඉතින් ඩීප් ටෙක් සෝලා ඩීප් ටෙක් වෝටර් පම්ප් එක ගැනත් අපිට කතා කරන්න පුළුවන් කමක් තියෙනවා දැන් ඔයා ටිකක් ගොවි කටයුතු කෘෂිකාර්මික කටයුතු වැඩිපුර මහා පරිමාණයෙන් කරනවා නම් එහෙම ඔය ගොවි පොළවලට එහෙම වතුර අවශ්‍යතාවයට වතුර මෝටරයක් පාවිච්චි කරනකොට ඕක විදුලියෙන් වැඩ කරන එකක් නැතුව සාමාන්‍ය අපිට පුළුවන් නම් සෝලා මේ සිස්ටම් එකට යන එකක් ගන්න ඔයාට සෑහෙන විදුලි බිල අඩු කරගන්න පුළුවන් කමක් තියෙනවා ඉතින් සෝලා සිස්ටම් එක ගැන කියනවා වගේම අර පැත්තෙන් විදුලි බිල අඩු කරගන්න මේ පැත්තෙන් වෝටර් පම්ප් එක යෝජනා කරනවා ඔයාට හොඳම විසඳුමක් විදියට ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරේ 071 711 711 එක තමයි නම්බර් එක. ඒ වගේම පැලත් අයිස්ක්‍රීම් ගැන කතා කරන්නම් වර්ග කීපයකින් වඩ ගන්න පුළුවන් කමක් තියෙනවා ස්ට්‍රෝබෙරි වැනිලා චොක්ලට් ඔය ටික ඉතින් හැමදාම කනවා එතනින් එහාට ගිහිල්ලා බ්ලූබෙරි බටර්ස්කොච් බනානා ඔය වගේනේ මැංගෝ එන්න පුළුවන් ගොඩාක් රස තියෙනවා ඉතින් පැලත් අයිස්ක්‍රීම් එකක් ගන්න සුපර් මාකට්ස් වල පොඩි කඩවල ග්‍රෝසරි වල අවුට්ලට් වල හැමතැනම තියෙනවා විජය නිවසින් එන විජය තේකොළ ගැන කතා කරන්නම් අපිට සාමාන්‍යයෙන් කියනවා නේද ලංකාවේ අපිට හොඳ ක්වලිටි තේකොළ හම්බෙන්නේ නැහැ ඔක්කොම හොඳ ඒවා පිටරට යවන්නේ කියලා නෑ ඔයාලා මම කියනවාට විජය තේකොළ එහෙම නැත්නම් තේ කුඩු පාවිච්චි කරලා බලන්න අරගෙන බලන්න මොකද්ද තත්ත්වය කියලා එතකොට ඔයාලට හරියටම තේරුම් අයිඩියා එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා මොකද මේ මාකට් එකේ තියෙන අනෙත් තේමල් එක්ක සංසන්දනය කරනකොට විජය තේකොළ ඉතාම ප්‍රවිතියෙන් යුතුයි ඉතින් විජය නිවසින් තමයි මේ නිෂ්පාදන ඔයා අතටපත් කරන්නේ RDB බැංකුව හොඳම තැන්පතුවක් වෙනුවෙන් පරිස්සමට අතිශය නේද ඒ ගැන ඔයා පරිස්සම ගැන වද වෙනවා නම් ඔන්න RDB තමයි මේ දවස්වල අපි මතක් කරන්නේ ඔයාගේ ස්ථාවර තැන්පතු සඳහා හොඳම රේට් එකක් දෙනවා ඉහළ පොලියක් දෙනවා RDB ශාඛාවකට එන්න ශාඛා 250ක් විතර ලංකාවේ තියෙන නිසා ප්‍රශ්නයක් නැතුව ඔයාගේ ගනුදෙනු ටික ඉතාම පහසුවෙන් කරගන්න අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරනවා ඉතින් RDB බැංකුව කියලා කුවම් බලන්න බ්‍රාන්ච් එකට යන තැන ඉඳලා ඉතාම ඉහළ සුවිශේෂ සේවාවක් සපයනවා කාර්යක්ෂම සේවාවක් සපයනවා සුහදශීලී කට්ටියක් ඉන්නේ ඉතින් බය වෙන්න දෙයක් නැහැ ඔයාට මොකද සමහර තැන්වල ඔය බැංකුවලට එහෙම ගිහිල්ලා අපේ සල්ලි ගන්න එහෙම ඉන්න හරියන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සල්ලි ගන්න ගියා වගේ හැසිරෙනවනේ සමහර බැංකු. අපි ගිහින් තින අපේ සල්ලි ගන්න. ඒගොල්ලෝ නිකන් අපිට සලකන්නේ අපි ඒගොල්ලන්ගේ සල්ලි ඉල්ලගෙන ඇවිල්ලා වගේ. එහෙමත් තියෙනවා. ඉතින් එහෙම නැතුව සුහදශීලීව මේ සේවාව සපය ගන්න තියෙන හොඳම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: මැලේසියාවේ සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාෂයටයි බහර දී තිබෙන්නේ. 2022 වසරේ ජූලි මාස 27 වනදා ගම්පහ අධිකරණයේ ඉදිරිපිටදී සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට රේව රතු නිවේදන නිකුත් කර තිබුණා. මෙම සැකකරු දැනට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ප්‍රධාන සමීපතමයෙකු බවට අනාවරණ වුණා. සැකකරු පැහැත්ත දෙකක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. වෙනිසුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235 දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. තවත් 1500කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. සොන්බුන් අතර සිරවේ සිටින පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි වෙනිසුලා බලධාරීන් පවසන්නේ. මුලින් රිට මාපාංක 7.2ක භූකම්පනයක් හටගත්තා. ඉන් තත්පර කිහිපයකට පසු රිට මාපාංක 7.5ක ප්‍රබලත්වයක් සහිත භූකම්පනයක් හටගත් බවයි ඇමරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය අවධාරණය කළේ. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති. FM 93.5, FM 93.7, ලක්හඬ. Radio ITN.

ගුඩ් මෝර්නින් සුබදාසනක් අපේ අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ මම කියවනේ මේ පැයෙදි කතා කරනවා කියලා විශේෂයෙන්ම මහා මාර්ගයේ සිද්ධවන වාහන ගිනි ගැනීම ගැන චුට්ටක් කතා කරලා යන්නම් ඔය වාහනයක් වදින කෙනෙක් නම් වාහනයක් තියෙන කෙනෙක් නම් පොඩි අවධානයක් දෙන්න ඔය මෝටර් වාහන ගින්නක් කියන එක තමයි කතා කරන්නේ අද දවසේ මේ සම්බන්ධ දිවයින පත්‍රයේ ලිපියක් තියෙනවා

AWK දහනායක ජේෂ සහකාර රස පරීක්ෂක පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි විමර්ශනාංශයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මේ එතුමාගේ ලිපිය ආශ්‍රයෙන් මම මේක කියන්න හිතුවේ. මෝටර් වාහන ගින්නක් කියලා කියන්නේ මොකක්ද කියලා මුලින්ම ටිකක් පැහැදිලි කරගමු. මෝටර් වාහන ගින්නක් කියලා කියන්නේ වාහනයක එන්ජිම ක්‍රියාත්මක වෙලා පවතින අතරතුර හෝ එන්ජිම නතරව තියෙන කාලෙදී සිදුවන ගිනි ගැනීමක්. මේ වගේ ගින්නක් සිදුවෙන්න ඇති හැකියාව ඉතාම අල්පයි. හැබැයි වෙන්න පුළුවන් කාර්මික සහ වෙනත් විවිධ සාධක බලපාන්න පුළුවන්. හරි. ඉතින් මෝටර් වාහන ගින්නක් කියලා කියන්නේ ඉතාමත් භයානක සිදුවීමක්. දැඩි දේපල හානියක් වෙනවා. පුද්ගල ආබාධ සහ අවසානයේ මරණයට පවා ලක් වෙන්න පුළුවන්. හරි. දැන් මෝටරත් ගිනි ගැනීමක් ඇති වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. යාන්ත්‍රික දෝෂ, වාහන එන්ජිමේ හෝ ඉන්ධන පද්ධතියේ, අපි කියන්නේ ෆුවෙල් සිස්ටම් එකේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් පිටාර පද්ධතියේ සිදුවෙන අක්‍රමිකතාවයක්. එහෙම නැත්නම් අධික ලෙස රත්වීම, ඕවර්හීටින්, මේ වගේ එකක්. ඊට පස්සේ ගිනි පුළුඟු පැනීම, ස්පාකින් කියලා කියන්නේ, මේ වගේ එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා අවට තියෙන ගිනි ගන්න ද්‍රව්‍ය ගිනි ගැනීම වලට ලක්වීම නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දෝෂ සහිත රේඩියේටර් අවහිර වුණොත් ඔය සිසිලන පද්ධතිය එන්ජිම අධික ලෙස රත් වෙන්න පුළුවන්. අන්න එතනදි ගිනි ගන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ විදුලි දෝෂ තියෙන්න පුළුවන්. ඔය පොඩි පොඩි අපි කියන්නේ ෂෝට් එකක් තියෙනවා කියලා අන්න ඒ වගේව වෙන්න පුළුවන්. ඒ නිසා ඔය කියන හැම දෙයක්ම ගැන වැඩි අවධානයක් දෙන්න. එන්ජිම අධික විදියට මේ හීට් වෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තිරිංග පද්ධතියේ නිසි නඩත්තුවක් නැතිකම, ඊට පස්සේ ඉන්ධන කාන්දු වීමක් වගේ එකක් වෙනවා නම් වාහන අනතුරු සහ ගැටීම් නිසා වාහනය ගිනි ගන්න පුළුවන්. මේක තමයි ලොකුම කාරණා වෙන්නේ. මොකද අපි දැන් වාහනයක් විකුණන්න එහෙම තියෙන එහෙම හදන්න නැතු එහෙම විකුණන්නේ. අපි දැන් නැතු වාහනේ ගන්නවා. එතකොට ඒ වගේ එකක් වෙන්න පුළුවන්. නිසි කාල සීමාවල නඩත්තු කරන්න ඕනේ, සර්විස් එක කරන්න ඕනේ, කොටස් මාරු කරන්න ඕනේ. තත්ති කියන්නේ ගෙවිලා නම්, ඒ හොඳ තත්ත්වයේ තියෙන ඒවා ගෙවිලා නම්, බාල කොටස් නම් තියෙන්නේ, බාලේව හයි කරලා තියෙනවා නම්, ওই වගේ දේවල් ගැන අවධානය යොමු කරන්න කියලා තමයි මේ ලිපි ඇසුරෙන් කියන්නේ. ඉතින් ඔයා වාහනයක් පදින කෙනෙක් නම්, එහෙම නොවන කෙනෙක් වුණත් ඒ වගේ දෙයක් ඇහුණම ඒක ගැන අනිවාර්යයෙන්ම තව කෙනෙක් දැනුවත් කරන්න. මොකද නේද, ජීවිතයක් නේ මේ. පහුගිය දවස්වල සෑහෙන්න මේ වගේ සිදුවීම් තිබුණා. ඒ නිසායි මට හිතුනේ මේ ගැන ඔයාලට මතක් කරලා යන්න. මේ පැය පටන් ගන්නකොට මේ වෙලාවෙත් ඔයා සමහර විට වාහනයක ගමන් කරන ගමන් වෙන්න පුළුවන්. ඉතින් පරිස්සමෙන් වාහනේ මොකක් හරි කරගත්තයි ජීවිත අවදානමක් වුණ ඒක කොහොමදයි ඔයාගේ ආදරණීයන්ට කොහොමද ඒකයි රිකව කරලා දෙන්නේ නේ. 9:09

නවය විනාඩි 18යි වෙලාව. මං ඔයාලට 17 දවසක දෙනවා පොඩි චැලෙන්ජ් එකක්. ජීවිතේට කවදාවත් කුස්සියට ගිහිල්ලා වියපු නැති කවුරු හරි ඉන්නවා නම් එහෙම කෙනෙක් හොයාගන්න පුළුවන් වෙයිද? ඔයාලට පුළුවන් ද හොයලා කියන්න? එහෙම කෙනෙක් කවදාවත් කුස්සියට ගිහිල්ලා අඩුම තරමේ පොල් සම්බෝලයක් හදලා නැති කෙනෙක්. ලුණු ගෙඩියක් කපලා මිරිස් පොඩ්ඩක් දාලා ඒකට පොඩ්ඩක් ඔය උබල කඳ ටිකක් කපලා දාලා දෙහි කෑල්ලක් දාලා අර අපි කියන්නේ ලූණු වලින් හදාගන්න ඔය පොඩි තියෙන නිකන් මෙව්ව එකක් නිකන් ලූණු සම්බෝලයක් වගේ එකක් එහෙම එකක් හදාගත්ත කෙනෙක්වත් අඩුම තරමේ එහෙම නැති කෙනෙක්වත් හොයාගන්න පුළුවන් බෑනේ. ඒ කියන්නේ කුස්සිය අද්දගි ප්ලේන් ටිකක් හදාගන්න ටී එකක් හදාගන්න අඩුම තරමේ අපි හැමෝටම එහෙම පුංචි දෙයක් හරි කරගන්න පුළුවන් නේ. හැබැයි අපි ගොඩක් වෙලාවට බයයි ලොකු ලොකු දේවල් කරන්න. පරිප්පු එකක් හදන්න, සමහර විට අපි හිතමු චිකන් කරියක් හදන්න. මොකද අපි දන්නවා ගෙදර අනිත් අය හදන අම්මා හදන චිකන් කරි එක තමයි මේක සංසන්දනය වෙන්නේ. එහෙම නැත්නම් ඔබේ බිරිඳ, ඔබේ ආච්චි අම්මා, ඔබේ අක්කා හදන නේද කෑම එකත් එක්ක තමයි මේක සංසන්දනය වෙන්නේ. දැන් මහත්තයා සූපවේදියෙක් නම් ඔයා එයාට චැලෙන්ජ් කරන්න යන්නේ නැහෙනි. මොකද එයා ඒ සබ්ජෙක්ට් එකේ නියම මෙව්වා නේ. හැබැයි සමහර සූපවේදී ඉන්නවා ගෙදර වයිෆ් කියන විදිහට තමයි ගෙදර හොටෙල් එකේ කියලා වැඩ කරන්නේ. හරි කොහොම වුණත් කැම රස කරගන්න අපි කියන්නේ රසල තමයි කැම ටික කන්න ඕනේ. අවසානයේ අපේ සීළු බලාපොරොත්තු තියෙන්නේ එහෙම ලොකු ගාණක් දීලා හොටලයකට ගිහිල්ලා අපි හිතමු අපි ලන්ච් එක ගන්නවා කියලා. කාලේ ඉවරලා බිලාවට පස්සේ මතක් වෙනවා මෙච්චර ගාණක් ගෙවලා මම මොනවද කෑවේ කියලා. හරි ඇයි අපි එළියට ගිහිල්ලා කන්නේ? අපිට පුළුවන් නේ ගෙදර රසට මොනවා හරි දෙයක් පුංචි දෙයක් හදාගන්න. එහෙමත් වෙලාවක එළියට ගිහිල්ලා කන්න වෙනවා නම් අපි තෝරගත්ත තැන් කීපයක් තියෙනවා. අන්න එහෙම තැනකදී විතරයි අපි කැම ටික රසට කහලා ඒ ගෙවපු ගානට සරලන් තෘප්තිමත් භාවයක් අරගෙන ඉන්නේ නේ. ඒ නිසා පොඩ්ඩක් හිතලා බලන්න ඔයා ළඟට එන කස්ටමර්ට ඒ මට්ටමට රසට කැම ටික දෙන්න. ඔයා හදන කැම එකට එකතු කරන දේවල් ඔයා කොච්චර අවධානයෙන් ඒක හදනවද, කොච්චර පිරිසිදුද, මේ ඔක්කොම දේවල් අතරේ විජය කුළුබඩු කියලා කියන්නේ ප්‍රමුඛ පිළේ සාධකයක්, ප්‍රබල සාධකයක් කැම ටික රස කරගන්න. විජය කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයයි. නිසායි මෙච්චර වගකීමෙන් විශ්වාසයෙන් මේ ගැන කතා කරන්න අපිට පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ. ඉතින් විජය නිෂ්පාදන තව තව ඒවක් ඔයා සංසන්දනය කරලා බලන්න ඔයාට ඕනේ නම් කැමති නම් අරගොල්ලන්ගේ මෙහෙමනේ මේගොල්ලන්ගේ මෙහෙමනේ ඇයි මේ විජයම ගන්න කියන්නේ මං කියනවට ගැලන වට ඉස්කල ට්‍රයි කරලා බලන්නම හරි වාට මේ වෙනස තේරෙනවා. ඒ නිසා තමයි කියන මතක් කරේ. හරි ඒ වගේම මතක් කරන්න පැලත්ත නිෂ්පාදන ගැන පැලත්ත කිරි වීදුරුවක රස බලනකොට අපේ රටේ ආඩම්බරය අපිට දැනෙනවා. මේක අපේ රටේ කිරි ගොවීන් එහෙම නැත්නම් කිරි අශ්වයන් අරගෙන එතනින් එහාට පැලත්ත නිෂ්පාදන ආයතනයට ගෑනලා දීලා ඒක නිෂ්පාදනයක් බවට පත් කළා. තව කීප දෙනෙකුට රස්සා රැකියා අවස්ථාත් ඒ හරහා බිහි වෙලා හිතන්නකෝ හැඟීමක් එක්කනේ නිකාම්ම දන්නේ නැති රටක පිටරටින් ගේන කිරිපිටි එකක් බීලා ඒකෙන් ඇති ගුණේකුත් නැහැ අපිට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ අපිට වැඩකුත් නැහැ. එහෙම නැතුව අපිට පුළුවන් කමක් තියෙනවා පැලලත් නිෂ්පාදනත් එක්ක අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න කිරි අවශ්‍යතාවයකදී ඔය මතක තියාගන්න පැලලත් කියන නම. ඒ වගේම ක්‍රිමිරාජ නිෂ්පාදනය ගැන මතක් කළා. මේවත් තත්ත්වයෙන් ප්‍රමිතියෙන් ඉතාම ඉහළයි. ඉතින් ISO ඒ වගේම GMP තත්ත්ව සහතික මේ ඔක්කොමත් එක්ක තමයි ක්‍රිමිරාජ නිෂ්පාදන වසර 77ක් ලේසි නැහැ. පරම්පරා දෙකක් එහෙම්බිඩින්ම මේ නිෂ්පාදන ටික භුක්ති විඳ කියලා විශ්වාසයි. ඊටත් එහා පරම්පරාවත් එහෙමයි. ඒ නිසා ක්‍රිමිරාජ නිෂ්පාදන අතර තියෙන ඕනම එකක් වඩ බයක්ස් එකක් නේද පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. නිෂ්පාදන කියන්නේ ඒගොල්ලන්ගේ ධාරිතාවය ටිකක් ඉහළයි. ගොඩාක් ඒවා තියෙනවා. අපි කිව්වේ කැස්ස පැණිය තියෙනවා, හන්දි තෛලය තියෙනවා, ඊට පස්සේ තව තව තව තව කුරුලෑසුවේ තියෙනවා. ඔගේ ගොඩක් ඒවා තියෙනවා. නිකන් ක්‍රිමිරාජ කියලා කියපු ගාන ඔළුවට එක පාරට එන්නේ අර කරල් සහ ගුලි තමයි. හැබැයි තවත් නිෂ්පාදන ගොඩක් තියෙනවා. RDB බැංකුව කියලා කිව්වේ ඔයාට නේද මේ දවස්වල වාගේ ෆික්ස් ඩිපොසිට් එක කරන්න තියෙන හොඳම තැන කියලා. ඔව් අනිවාර්යෙන්ම ඔයා යන්න ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා හන්න මෙන්න මෙහෙම ලක්කඩේ මේ උදේට ඉන්න මේ මල්ලි කෙනෙක් මෙන්න මෙහෙම පණිවිඩයක් කිව්වා. ඇත්තද? මොකද්ද රේට් එක? අනිත් බැංකුත් එක්ක සංසන්දනය කරලා බලන්න වාගේ යාළුවෝ එහෙම ඉන්නවනම් කතා කරලා බලන්න. මේ දවස්වල හොඳම රේට් එක දෙන්නේ ඒගොල්ලෝ තමයි. හරි. ඒ වගේම පරිස්සම මේකත් හිතන්න එපා. නිකම්ම බෑනේ. ඉතින් පරිස්සම් පැත්තෙන් ගත්තත් RDB බැංකුව ශාඛා 250ක් තියෙනවා. ඉතින් ඒ නිසා පොඩක් අපි කියන්නේ එහෙම හැ විදලා රස්සිය අදු වෙන්න ඕනේ නෑ. RDB බැංකුව හොයාගන්න. හරි. RDB බැංකුව රාජ්‍ය සුරක්ෂිතතාවය සහිතව ඔයාගේ මුදල තැන්පත් කරන්න තියෙන හොඳම තැන.

නවයයි විනාඩි 26යි. තාම සමහර හමුවී මෙහෙම හීනයක් වගේ දැනෙනවා ඇති. එහෙම කවුරු හරි කෙනෙක් මතක් වුණා නම් එහෙම වෙන්න පුළුවන් නේ. එහෙම මතක් වෙන්න කෙනෙක් නැත්තා ඉතින් කරන් දෙයක් නැහැ. නියං සමහර හමුවීම් තියෙන හීනයක් වගේ. මෙහෙම දැක්කා හමු වුණා ඇස් දෙකෙන් කතා කළා එයා මිසින් වුණා. මොනව කරන්නද? එහෙම තමයි ඉතින්. අපිට එහෙම දේවල් තියෙනවා අපේ ජීවිතවල නේ. කාට කාටත් නේද? කායි කාගෙත් එහෙම අත්දැකීම් ඇති. තියෙනවා කියලා මට හිතෙනවා. හරි. ලස්සන සින්දුවක් මේ සින්දුවෙන් පස්සේ මම යන්න ලෑස්ති වෙන ජාතික ලොතරැයි මණ්ඩලයට. වාඩි ටිකට් එකක් ගන්න කියලා කිව්වා මතකයි නේද? මහජන සම්පත ටිකට් එකක් ගන්න රුපියල් 40යි. ඒක වියදම් කරනවා කියලා කියන්නේ ඔයාට විතරක් නෙමෙයි නේද? රටේ තව අරමුදල් ගණනාවක් සරි කරන්න ඔයා දෙන සපෝට් එකක්. ඉතින් ඒක ගැන චුට්ටක් හිතන්න. පොඩි පොඩි දේවල් අපිට ලොකු දේවල් කරන්න ඕනේ නැහැ මේ රට වෙනුවෙන්. පුංචි දේවල් පුළුවන් කරන්න මේ වගේ දෙයක් රුපියල් 40ක් වියදම් කළා. ඔයා බැලුවාට දිනුමක් තියනවාද කියලා. ඒ 40 එක පැත්තකින් ගිහිල්ලා තව විදිහකට නේ මේ රටේ සංවර්ධනයට දායකත්වය දීලා. හරි. ඒ ගැන මතක් කරේ ජාතික ලොතරැයි මණ්ඩලය. හරි. ඒ වගේම මේ පැයේදී මම පොඩක් කතා කරන්න හිතුවා මේ බැංකු මංකොල්ලයක් ගැන. පෞගිය කාලේ ඊශ්‍රායලයේ අමුතු ආකාරයේ බැංකු මංකොල්ලයක් සිද්ධ වුණා. එතනදී එක්තරා පුද්ගලෙක් ඒ රටේ තැපැල් බැංකු ශාඛා දෙකකට ඇතුල් වෙලා තමන් සන්තකයේ අත්බෝම්බයක් තියෙනවා කියලා සේවිකාවන්ව බියටපත් කළා, තර්ජනය කළා, ඩොලර් 10000 ගණනක මුදල් ඉල්ලුවා. ඉල්ලනකොට දුන්නා. ඉල්ලුවා ඉතින් බෝම්බයක් තියෙනවා මේක පුපුරනවා, පුපුරුවොත් එහෙම ඕගොල්ලෝ ඔක්කොම මැරෙනවා, එහෙනම් සල්ලි දෙන්න කිව්වා. සාමකාමීව වැඩේ කරන්න අවිල තියෙන්නේ දුන්නා. හැබැයි පහුවෙන්දා මේ බැංකුවේ ආරක්ෂකයෝ CCTV දර්ශන පරීක්ෂා කරා. පොලිසියට වගේම කාටවත් අදහ ගන්න බැරි වුණා. මෙන්න මෙතනදි මෙන්න මෙහෙම යක් මේ. ඒ අතේ තිබ්බ අත්බෝම්බය ඇත්තටම පුපුරන ද්‍රව්‍යයක් නෙවෙයි. ඒ කියන්නේ සැබෑ පුපුරන ද්‍රව්‍යයක් නෙවෙයි. කළු පාට තීන්ත ගාපු අත්බෝම්බයක හැඩයට සකස් කරපු අලිගැට පේර ගෙඩියක්. ඇවකාඩු කළුපාට තීන්ත ගාපු එකක් තමයි අත්බෝම්බයක් කියලා පෙන්නලා තියෙන්නේ. ඉතින් එයා කියනවා මගේ අතේ බෝම්බයක් තියෙනවා කියලා කිව්ව ගමන් ඉතින් අරගොල්ල දුන්නා, පයට දුන්නා. ඉතින් මම මොනවා කරන්නද? අලිගැට පේර ගෙඩියක් උපයෝගී කරගෙන සිදු කරපු මේ අමුතු වෙස්වලා ගැනීම, එහෙම නැත්නම් මේ අමුතු විදිහේ මංකොල්ලේ කොච්චර සාර්ථක වුණාද කිව්වොත්, එකම උපක්‍රමයේ පාවිච්චි කරා බැංකු ශාඛා දෙකක්ම කොල්ලකන් ඩොලර් 8000කට වැඩි, ඇමරිකාන් ඩොලර් 8000කට වැඩි, ශ්‍රී ලංකා මුදලින් රුපියල් 124කට විතර යහපැත්තේ ගාණක්. ඉතින් මේ අමුතු ජාතියේ හොරු ඉන්නේ අලිගැට පේර බෝම්බ කරුවෙක් විදියට තමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඔය සෙල්ලම් පිස්තෝලේ එහෙම පෙන්නලා මංකොල්ල කන්නේ ලංකාවෙත් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ මේක මේ ඊශ්‍රායලයේ සිදුවීමක්, අලිගැට පේර බෝම්බේ. ඉතින් ජීවිතය ගැන හිතලා ඒගොල්ලෝ හිතුවා මේ ගලියට පේරද මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් බෝම්බයක් ගහනවා කිව්වම දැන් ඔයා මේ පාරේ විදිගෙන යනකොට කවුරු හරි උල් පීයක් පෙල්ලලා කියන පර්ස් එක දියන්ගේ දෙනවද නැද්ද? දෙනවනේ. අපි ආස නැහැනේ අවදානමක් ගන්න. ඉතින් ඒ වගේ එකක් වෙන්න ඇති නේ. හරි. මේ ගොඩාක් සල්ලි තියෙනවා නම් ඒකත් ප්‍රශ්නයක්. සල්ලි නැත්නම් ඒකත් ප්‍රශ්නයක්. මේ සල්ලි නැත්නම් ප්‍රශ්න නැහැ නේද? හරි. මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔයාට අවශ්‍ය කරන ගොඩාක් ප්‍රශ්නවල විසඳුම් මාර්ගිනේන වාසනාවත් එක්ක මං කියන ඊයේ දවසේ දිනුම් ඇදපු ටිකට් වල වාසනාවන්ත අංක ටික ඊයේ දවසේ සුබ දවසක් ලොතරැයි දිනුම් මැද්දා තුලා ලග්නය තමයි ජයග්‍රහයි. ලග්නයේ ජයංක අංක 28 36 අංක 51. ඒ වගේම ජය ලොතරැයි කේ අක්ෂරත් එක්ක අංක 5 අංක 8 අංක 2 සහ අංක 7. අද සම්පත අංක 8 අංක 2 අංක 7 අංක 8 අංක 2 අංක 6 අංක 7 අංක 8 අංක 2 ජී අක්ෂරයත් එක්ක. ඒ වගේම ඊයේ දවසේ හඳහන ලොතරැයි ප්‍රතිඵලයේ වාර්තා වෙන්නේ මෙන්න මෙහෙම. මේෂ ලග්නයේ ජයග්‍රහයි අංක 1 36 45 සහ අංක 48. ධන නිදානේ ගත්තනම් අය අක්ෂරයත් එක්ක අංක 2 අංක 7 අංක 7 නෙමෙයි අංක 17 අංක 2 අංක 17 හොඳේ අංක 27 අංක 43. ඒ වගේ මෙගා පවර් ගත්තා නම් U අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 16 අංක 13 අංක 59 අංක 72 සහ අංක 77. ඒ වගේම ගොවිසත ගත්තා නම් V අක්ෂරයත් එක්ක අංක 7 අංක 13 අංක 67 සහ අංක 80. මාජන සම්පත ගත්තා නම් G අක්ෂරයත් එක්ක අංක 5 අංක 8 අංක 6 අංක 7 අංක 8 සහ අංක 2 ඊයේ දවසේ වාසනාවන්ත ප්‍රතිඵලයේ බබට පත්ලා තිනවා. ජාතික ලොතරැයි මණ්ඩලිනුයේ මතක් කිරීම. අදත් ටිකට් ගන්න වාසනාව උරගා බලන්න
දිනුමක් තියි ඔයා.

නවයයි විනාඩි 36 වෙලාව විජේ කෝපි එකක් බොමුද කිරි කෝපි එකක් බොමුද කොහොමද කරන්නේ කිරි කෝපි එකක් බොමු එහෙනම් ඔය ටී හදන කෙනාට වාගේ ඔෆිස් එකේ ඉන්නවනේ ටී හදන මිස් කෙනෙක් හරි යාට කියන්න ටී එකක් හදන්න කියලා ටී එකක් හදලා ඒකට පොඩි කෝපි පොඩි චුට්ටක් විතර පොඩ්ඩක් ලාවට ගොඩාක් වැඩි කරගන්න එපා කිරි කෝපි එක කියලා කිව්වම නේ ඒකේ කොල්ටි එක හරියටම තියෙනව නැත්නම් බොන්න අමාරුයිනේ හරි ඉක්මනට මතක් කරා නම් විජේ කෝපි ගැන කියන්න ඕනේ සිරසියක් ස්වභාවිකයි රස සුවඳ මේ ඔක්කොමත් එක්ක වාඩ කෝපි එකක් නම් ඉතින් කෙලින්ම කියන්න තියෙන්නේ විජේ කෝපි ගැන

0: නවයයි විනාඩි 39යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.
3: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: te lo traigan.
1: පෑහිනා කියන්නේ කුතින් ගැලපෙනා කියන එකනේ.
0: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොම වෙරිවිලා?
2: වෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
1: තුමනි මේක හදලා බලන්නකෝ.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: Plantation Private Limited. I'm going to live a new green life.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමල 32 ඇල්හේන පාරමහරගම.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය 10 සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: නවයයි විනාඩි 47යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: සම්බුදු සිසිලසින්

0: ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න බැතිබරදායකත්වය පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: ලුකයා මාර වෙඩනේ ඕනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්
2: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිති බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
1: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu
1: sama anugrahaya
4: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
1: vijaya products ape rasaya rate samata
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: රීදා වයිබ් බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහේ දොර ගඟේ බලනහි නහදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
3: ලකන්ද රේඩියෝ ITN
4: නවය විනාඩි 51 වෙලා මම ටිකක් ලොකු බ්‍රේක් එකක් ගත්තා බ්‍රේක් එකක් කියලා කියන අපේ අනුග්‍රහක බවතුන් මතක් කරන අපේ කමර්ෂල් බෙල්ට් එකට චුට්ටක් ගියා නේ රයිට් කොඩ වෙලාවයි මම කතා කරන්නේ කතා කරලා කියන්නේ එතකොට වටින පණිවිඩයක් අද මම යන්න කලින් තව විනාඩි 2 3යි මේ සතියන්තයට එනම් වැඩ ඉවර කරන්න හදන්නේ එමනම් RDB බැංකුවට එන්න ඉක්මනට එන්න ෆික්ස් ඩිපොසිට් එකක් ගන්න අතේ තියෙන කීයක් හරි ගාණක් තව ටිකක් වැඩි මුදලක් වඩ පත් වෙනවට කැමතිනේ ඉතින් හොඳ පොලි අනුපාතයක් තියෙනවා FD වලට ඒ නිසා RDB බැංකුවට එන්න රට පුරා තියෙන ශාඛා ඕනම එකක් වාට විහුරුසයි මේ කියන කාරණාවෙදි පරිස්සමට සල්ලි ටික තියන්න හොඳම තැන තමයි RDB කියලා කියන්නේ ඩෝමා ගැන අපි කතා කරා මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක මේ දවස්වල ඔයා රස්සාවක් එම හොයනවා නම් මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඊට අමතරව අලුත් විදිහට ව්‍යවසායකයෙක් විදිහට වාට අලුත් බිස්නස් එකක් පටන් ගන්න ඔයාගෙම කියලා තනක් පටන් ගන්න නේද කාටවත් යටත් නැතුව තව ටීම් එකක් දාන වැඩ කරන්න පුළුවන් අන්න එහෙම වොමනාවක් තියෙන කෙනෙක් නම් පොඩි ගාණක් හොයාගන්න ඒ ගාණ හොයාගන්න වැඩේදිත් අවශ්‍ය කරන මූල්‍ය ආයතන සම්බන්ධීකරණය මාක්ස් පෙන් එක පැත්තෙන් කරලා දෙනවා. එහෙනම් බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා තියෙන මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 011 77 579 579 ට. ඒ වගේම විජය නිෂ්පාදන ගැන අපි කතා කළා. කැම රස කරන හැම තිස්සෙම ඔයාලා මතක් කරන්නේ කැමක් හදනකොට ඔයාගේ තියෙන ආදරේ කරුණාවත් ගුණේ ඔක්කොමත් එක්ක දාන්න විජය කුළු බඩු. එතකොට කැම එක ගැන ආයි කවුරුත් ආයි අනන්නේ. හරි කිසිම නරක කමෙන්ට් එකක් ඉන්නේ නැහැ. හරි. ඒ බිජි නිෂ්පාදන ගැන මතක් කරේ. එහෙනම් පැල්වත්ත නිෂ්පාදන. පැල්වත්ත කිරිපිටේකනේ. දැන් ඕන තැනක තියෙනවනේ ගන්න. අවුට්ලට් ස්ටැන්ලි තෙලකරත්න මහතුණුගේ කොට ගාලුපාර කොළඹ දෙක. කොළුපිටිය, අරංගල හන්දියේ මාළඹේ, පැල්වත්ත හන්දියේ වත්තරමුල්ල. ඔය ටික නේද? මරදන් කඩවල කියන කිව්වනේ රයිට්. ඒ තමයි අවුට්ලට්. දැන් අවුට්ලට්ම ඉතින් යන්න ඕනේ නැහැ. ඉතින් ඔය සුපර් මාකට් සෝන එක පැල්වත්ත නිෂ්පාදන තියෙනවා ගන්න. හරි. එහෙනම් මේ සතියේ අපි වැඩ ඉවර කරනවා. සතියන්තයේත් වැඩ තියෙන අය මොනවා කරන්නද? රස්සාවන

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
3: 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
0: ලකන්ඩ Radio ITN.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: වෙලාව පෙරවරු 10යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමටරේ ජාත්‍යන්තර දිනය අදටය දී තිබෙනවා. ඉඩ සමගාමීව වැඩසරන් රැසක් අද පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඒවා සංවිධානය කළා. එය අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මත්විරෝධී පාගමනද ආරම්භ කර තිබෙනවා. කොළඹ චෛත්‍යපාරෙන් ආරම්භ වූ පාගමන කොල්ලුපිටිය මන්සන්ධියෙන් අවසන් වීමට නියමිතයි. රටම එකට ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය අද විවෘත කෙරෙනවා. මෙම වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අදහස් පළ කළා.
2: දැනුවත් කිරීමේ ව්‍යාපාර, පෝස්ටර් ව්‍යාපාර, ඒ වගේම ස්ටිකර් ඇලවීමේ ව්‍යාපාර, ඒ වගේම සම්මන්ත්‍රණ විශාල ප්‍රමාණයක් රට පුරාද මේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙනවා. අධිෂ්ඨානශීලීව මේ වැඩපිළිවෙලට විශ්වාසවන්තව මැදිහත් වෙන්න කියලා ඔබේ දරුවා වගේම ඔබ අස්වැල්වැසියා ඔබේ ගමේ ඥාතියා හිතවතා මේවට ගොදුරු වෙලා තියෙනවා නම් මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ තොරතුරු පොලිසිය ත්‍රිවිධ හමුදාවටත් ලබා දෙමින් අනාගතයේ හොඳ සමාජ වටපිටාවක් සමාජයට හදලා දෙන්නත් ආර්ථික වශයෙන් අපි ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ ආර්ථික ජයග්‍රහණ යථාර්ථයක් කරගන්න මේ සමාජ අර්බුදයෙන් මේ රට බේරා ගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් රජය ආරම්භ කරලා තියෙන මේ වැඩපිළිවෙලට සියලු දෙනාගේම මැදිහත් වීම, අදිෂ්ඨානශීලී කැපවීම අපි බලාපොරොත්තු වෙනවා.
1: එක්සත් රාජධානියේ සමසෙට් ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.4ක් ලෙස සටහන්ව තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම ජුනි දිනේ ලෙස ඊයේ දිනේ ඉතිහාසයට එක් වෙමින් පසුගිය බදාදා හැම්ෂයර් ප්‍රාන්තයෙන් සෙල්සියස් අංශක 36.1ක උෂ්ණත්වයක් වාර්තා වුණා. දිනෙන් දින බ්‍රිතාන්‍ය උෂ්ණත්වය ඉහළ යමින් පවතින බවයි රට කාලගුණාංශ සඳහන් කළේ. අධික උණුසුම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ දෛනික ජනජීවිතයට දැඩි බලපෑම් එල්ලව තිබෙනවා. දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් සිය ගණනක් නියමිත වේලාවට පෙර වසා දැමීමටයි බ්‍රිතාන්‍ය බලධාරීන් කටයුතු කර ඇත්තේ. අධික උෂ්ණත්වයෙන් ප්‍රධාන ශේෂ්ත්‍රයටද බලපෑම් එල්ල වුණා. එබැවින් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වලින් වළකින් ලෙසයි බ්‍රිතාන්‍ය රජය දුම්රිය මගීන්ට දැනුම් දී තිබෙන්නේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පෙරමරු 11ට.
3: 24 පෑම සීරුවෙන් ලක්කන.

0: ඇතිනමලා රාත්‍රි හතට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767579
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: උදේ 10 පහ වෙලා විනාඩි 17 වෙලාව අයිබෝවන් සුබදාසනක් මේ වෙලාවට මං කොහොමද මේ වෙලාවේ කියලා හිතුණාද මමත් කල්පනා කරනවා මං කොහොමද මේ වෙලාවේ මෙහෙම කතා කරන්න කියලා සිතු දේ නොම වේ නොසිතු දෙයක් වෙයි අපි හලා තේනවන නේද ඔය ඒක තමයි අත්විඳ ගන්න ලැබිලා තියෙන්නේ ජීවිතය ගැන කතා කරනකොට සමහර වෙලාවට ඔයත් හෙට මට ලෙඩක් හැදුනොත් මගේ රස්සාව නැති වුණොත් කියලා තවම ඉපදුනේවත් නැති හෙට දවසක් ගැන වෙහුලන එහෙම මානසිකත්වයක දෙන්නේ අද දවසේ තියෙන ලස්සනම හුස්ම ටික මග අරගන්නවද ඔයා එහෙනම් මම මේ කියන දේ පොඩ්ඩක් අහගන්න නරකම දේ සිද්ධ වෙයි කියලා හිතන හැම වෙලාවකම අපි ඒකට ආරක්ෂා වෙන්න හේතු හොයන නිසා සමහර වෙලාවට අපේ ජීවිතේ විඳිනවා වෙනුවට නිරන්තරයෙන්ම සතන් බිමක ඉන්නා වගේ කටුක හැඟීමකින් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. හා නැත්ද? අවංගව හිතලා බලන්න. අනාගතය කියලා කියන්නේ අපිට පාලනය කරන්න බැරි මායාවක් පමණක් කියලා තේරුම් ගන්න පුළුවන් වෙච්ච දවසට අපේ අද අපිට අයිති මේ තත්පරය ඇතුලේ සජීවව ජීවත් වෙන්න හේතු හොයාගන්න උත්සාහ කරනවා. මම හරි යෝජනා කරනවා හැම මිනිස්සෙක් වෙන්න කියලා. අද දවසේ මේ තත්පරය ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නනේ. අනාගතයේ තව ඉස්සරහට මොන මොනෝ වේද කියලා හිතලා අද දවසේ මේ තින තත්පර ටික නැස්ස කරගන්න එපා. මොකද අතීතයක් වෙන්නේ මේ තින තත්පරනේ. ඒ තත්පර නැති කරගන්න එපා. දුකෙන් ඉඳලා කනස්සල්ලෙන් ඉඳලා ආතතියෙන් ඉඳලා හරිද? 0.7 0.3 0.3 5 0.3 7 මැසේජ් එක කැවන්න නැහනම් මං හිතන්නේ මං දෙකටම ඉන්නවද? 10යි විනාඩි 18යි

0: ගන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: 10 විනාඩිය 23යි. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: දහය පහු වෙලා විනාඩි 23යි වෙලාව. දැන් උදේට කිරියක එහෙම බීලා නැහැ, වැඩට ඇවිල්ලා ඇත්තේ නේද? ගෙදරින් අය සමහර විට උදේට ඒක අමතක වෙලා බොන්න වෙලාවක් නැතුව දරුවෝ ඉස්කෝලේ යවන්න සමහර අම්මලා මහන්සි වෙන මහන්සි විල හැටියට යට ඒකක් බොන්නවත් නිවිසන සෙල්ල වෙලාවක් නැති නිසා අයා සාමාන්‍ය මේ ටයිම් එකට කිරියක බොනවා. නැත්තම් ඔෆිස් එකේ ඉන්න අය 8:00 වගේ ඔන්නලා මේ වෙලාවෙදි සාමාන්‍යයෙන් කිරියක බොනවා. හැබැයි වෙනද බොන කිරියක් ගැන වගේ හිතේ තියෙන අපහැදීමක් නම් මේක නිකන් උණු උතට සින් ටිකක් දාලා බිව්ව වගේ හැඟීමක් නේ මට දැනෙන්නේ කියලා අද හිතනවා නම් ඔයාට දැන් නූන පෑදෙන්න ළඟයි. මොකද මම කියන්න හදන්නේ ඒකට හොඳ පිටිය වර්ගයක් ගැන. ඒ තමයි අපේ දේශීය නිෂ්පාදනයක් විදිහට ඔයාලට නිතරම මතක් කරන පැල්වත්ත නිෂ්පාදන, පැල්වත්ත කිරි පිටියක. මේ පැල්වත්ත කිරියක උනත් පැල්වත්ත එකේ මේද රහිත මේද සහිත විදිහට ඔබේ සෞඛ්‍යයට ගැළපෙන විදිහට තෝරා ගැනීමක් කරන්න පුළුවන්. කිරිපිටි විතරක් නෙවෙයිනේ, සමහර වෙලාවට අපිට කන් හිතින්නේ මේ වෙලාවට යෝගට් එකක් වෙන්න පුළුවන්, අයිස්ක්‍රීම් එකක් වෙන්න පුළුවන්. ඒවත් ඔයා කැමති ෆ්ලේවර්ස් වලින් දැන් ගන්න පුළුවන්කමක් තියෙනවා. පැල්වත්ත කොහෙද තියෙන්නේ? අලිවිසල් කියලා ඔයාට හිතේ කුකුසක් තියෙනවා නම් මම ඒකත් විස්තලා දෙන්නම්. නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ තියෙන උන්ගේ අවුට්ලට් එකක්. එතකොට ගල්ලුපාර කොල්ලු පිටිය තියෙනවා, අරංගල හන්දිය තියෙනවා, මාළඹේ පැල්වත්ත තියෙනවා තව ශාකාවක්, අනුරාධපුර මරදන් කඩවලක් තියෙනවා පැල්වත්ත ශාකාවක්. මේ තැන්වලට ගියහම ඔයාට සුපිරි පැල්වත්ත නිෂ්පාදන මිලදී ගැනීමේ පහසුව තියෙනවා. හරි, එතකොට මැසේජ් එකක් එවන්න හිතුණනේ ටක් ගාලා. එහෙමනම් 0703 93 5 93 7 මැසේජ් එකක් එවනක විතරයි කරන්න තියෙන්නේ. මැසේජ් එක කියවන කිතින් ඒකෙදී මගේ වැඩන්නේ ඒක මං ලැසටම කරනවා. 10:25.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Peluru dahaya ya benar itu hai.
2: Vilab obaveta kena abe. සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: වෙලාවක් තියෙනවා නම් 0.7.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, La Khana Radio ITN.
1: දහය පහු වෙලා විනාඩි 33යි නේ වෙලාව. මැසේජස් එවන්නේ වන්ද කිව්වට මැසේජස් කියන්න පටන් ගත්තේවත් නෑ නේද? එහෙම පුළුවන්ද චාමේ? පුළුවන් කියලා කියන්නේ නෑ මං. මොකද මම මැසේජස් ටික කියන්න පටන් ගන්න ඕනේ. අපිට වහන් ඉන්නවා කියලා තිනවා ලස්සන සෙන්දුවක් දෙන්නකෝ අපිට. ත්‍රිකුණාමලේ පහේ කනුවේ පුංචි බණ්ඩවාගෙන් තමයි අද මුලින්ම මැසේජ් එකක් අපි දකින්නේ. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. ගුඩ් මෝර්නින්. කොටිකාවතේ චන්දිමා අපේගුණවර්ධන, දෙවුනි තිමිර පුන්සඳේ යුවෙන්දි මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා. අපි ලස්සන සෙන්දුවක් අහමු. ස්තුතියි මැසේජ් එකක් එව්වට. මේ මොකද්ද කියන්නේ? මිනිස්සු හොඳ දෙයට වඩා කුණු හොය ඇද හොයනවා, ඒවා හොය හොය යනවා. තව කෙනෙක්ට බනින්න ආසයි හොඳක් කියනවට වඩා. සමහරු නේද? හැමෝම නෙවෙයි, කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ කීප දෙනා නිසා අපිට කියන්න බෑ මුළු සමාජයේම ගඳ ගහනවා කියලා. එහෙම මිනිස්සු තේරුම් ගත්තට පස්සේ ඉන්නවා කියලා අපේ අවට අපිට තියෙන පොට දුරින් දුරු කරලා යව හොඳ මිනිස්සුන් හොයාගෙන ආශ්‍රය කරන්න තෝරගන්න. හරිද? ලේසියි පහසුයි. පූර්ණිමා සෙව්වන්දේ සඳ ලංකාවෙන් ඔත මැසේජ් එකක් කියලා තියෙනවා. ඊට පස්සේ මේ කවුද මේ? සුබ දවසක් වේවා. ලස්සන සින්දු ටිකක් ඕනේ කියලා තියෙනවා. අබුදාබියේ චන්දන කේහන්න දියා පුදුම වෙලා මම මේ වෙලාවට ආපු එකට. මමත් පුදුම වෙලා ඉන්නකොට ඔයා පුදුම නොවේදේද? කවුද ඉන්නේ කියලා බලමු. ජපානින් ඉන්න පොඩි දුව දිල්ෂි, තංගල නාතරනේ බෙන්ද ශාමා, ජෝනාත් එකතු කරගන්නම්. හරි, තැන්ක්යූ. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? ඉරේෂා කියලා නම දැක්කා. ගුඩ් මෝර්නින් චාමි. දිගටම ඉන්නවා කිව්වම සතුට හිතුණා කියලා තියෙනවා. ඔයා සතුටෙන්ද? එතකොට මට වෙන කරදරය ගැන කිසිම වගක් නෑ ඔයාට. ගිරිවල නවනාගරයෙන් මේ මැසේජ් එක. පුතා ඉන්නවා කියලා තියෙනවා. මනීෂ දුව ශෂිනි හබි අජිත් රාමනායක නේද රේෂා? බලන්න නම් හරියට ටයිප් කරලා තියෙනවද කියලා. නැත්තම් මගේ හේ දෝෂයක්ද දන්නේ? දෙන්නේ කවුද දන්නේ? හරි, පස්සේ මට මැසේජ් එක එවන්න බලන්න. 10:36 වෙලාව. හට් බීට් ආගෙන ඉන්නේ. චාමිය වෙලා නුපුරුදු වෙලාවක. හැබැයි ඉතින් පුරුදු වාටනේ කතා කරන්නේ. මැසේජ් එකක් එවන්න මතක් කරන්න එපා, නැත්නම් මටත් කම්මැලි හිතේ. 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක.

0: උදේ 10 පහු වෙලා වෙනාට 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්දලා උසස් නිෂ්පාදනයේ උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසයේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
0: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
4: පාට පොතක් තිලකලා කලල් කලාවේ
0: ආදරේ උණුසුම විරහවේ වේදනාව
4: මගේ නොව දිනී සුරු කරුපත් සහතන උබයමියන සුරු
1: හදුත දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජීවිතරණීය ජීවිත
4: රසෝ ගයේ බැඳීනු රහයි ජීවිතේ
1: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජීවිතේ ඉරිදා රාත්‍රියේ හතට හිමාලික
1: ජෝ ජෝ රාජා වේ

දහය පහු වෙලා විනාඩි 43යි වෙලාව. ලංකාවේ දවන්තම සුප්‍රිත හැකරු පැල්කොටේ 47ක් දිනලා දීලා ලොතරැයි කරලියේ පෙරලි කරන NLB මෙගා පවර්. දවන්ත මෙගා සුප්‍රිත හැකට අමතරව රුපියල් කෝටියක පවර් සුප්‍රිත හැක සහ දැන් ග්‍රෑන්ඩ් සුප්‍රිත හැකට සුපිරි මෝටර් රථයක් දිනා ගන්න පුළුවන්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර් රථයක හීනේ හැබෑ කරගන්න රුපියල් 40කට සුප්‍රිත හැකි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයි NLB මෙගා පවර්. ඔබත් අතම යමින් ගමන් මිලදී ගන්න. හරි. මන්නේ කිව්ව ඉතින් වාසනාව නියතයි ඔයාලට. හරි. ඊට පස්සේ 0.7.3.3.5.3.4 මැසේජ් එවලා තියෙන්නේ කවුද කියලා බලාගෙන යන්නේ අපේ බණ්ඩාරගම ප්‍රියා. ඕ ප්‍රියා හයි. හැමදාම ගුඩ් ඊවනිං කියනවා ඔයාට අද ගුඩ් මෝර්නින් කියනවා කියලා තියෙනවා. ඇයි අපිට ගුඩ් මෝර්නින් කිව්වට අර නරක් කළා දේද නෑනේ. ගුඩ් මෝර්නින්. බොලත් කොහොපිටිය දෑවල ජාම්පති මතයි සුදු ටයි පුතාල දෙන්නටයි ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. යටියන්තොට නිතු ගරච්චකින් ලක්ෂන් රුක්ෂන් පුපුතු කුමාරමල්ලි ජාම්පති සල්වම් එහමෝම එකතු කරගන්නවා. ඊට පස්ස ගල්පාත පැත්තට යන්න වෙන්නේ. HKD ගාමට කෙන මාෂා දෙල්හානේ කමල් දෙශාන්ත ධම්මිකා වෙනේතා චන්ද්‍ර ලතා ශ්‍රියානි එරංගේ කාන්තයේ චාන්දනී හර්ෂණි මේ හැමෝම එකතු කරගමු. හයි චාමිය සුබෝදෑසන කොහොමද ඔයාට අපි නම් හොඳින්. එක ලියුමක් කියවුවා වගේ යන්නේ. මේ වෙලාවේ ලක්කඳ සද්දටම අහගෙන ඉන්න කියලා තියෙනවා. මහත්තයා මහින්ද දුවසේත් මේ පුතා සජිත්වත් එකතු කරගන්නවා කියලා පොළොන්නරුවෙන් මයන්ති ඔයාගේ මැසේජ් එක කිව්වේ. ගාතම මේ සින්දු අහන්න දෙන්නද? කැමති නේ හමුවේන. 10 අය විනාඩි 45යි.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.7

0: Lakanda Radio ITN.
1: Dahaya bana de panai.
2: Rajy Bankwak surakshita bhavaya. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: FM 93.5 FM 93.7 ලකන Radio ITN
1: 10යි මිනිහටේ 51යි බලාව දේශීය කිරිගොබියාගේ දත් ශක්තිමත් කරන්න අපිට chance එකක් ලැබලා තියෙනවනේ අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු කරගන්න පුළුවන් එක නිසා වට පුළුවන්කමක් තියෙනවා නේද පැල්වත නිෂ්පාදන තෝරගන්න කොහෙන්ද ගන්න පුළුවන් පැල්වත නිෂ්පාදන කියලා ඊට පස්සේ මගෙන් ප්‍රශ්නයක් අහනවා කියලා මම දන්නවා මම ඉතින් උත්තර ලැහැස්ස කරගෙන එන්නේ ප්‍රශ්න පත්‍ර වලට නුගේ කොට ස්ටැන්ලි තිලකරත්න මහත්මයා තියෙනවා උන්ගේ ශාඛාවක් ඊට පස්සේ ගාලුපාර කොල්ලුපිටිය තියෙනවා අරංගල හන්දිය මාළඹේ පැල්වත තියෙනවා පත්‍රමුල ශාඛාව අන්රාධපුර මර්දන් කඩවල තියෙනවා පැල්වත ශාඛාවක් මේ තැන්වලින් වට පැල්වත නිෂ්පාදනය වල දේ ගන්නත් පුළුවන් ඊට වඩා මේ තව මොකද සුපිරි වෙනසලුලෙන් දැන් පැල්වත නිෂ්පාදනය ගන්න පුළුවන් අංකමක් තියෙනවා පැල්වත කිරි එක ගැන කතා කරනකොට පැල්වත කිරි පෙටි එක ගැන කියනකොට ඔයාගේ සෞඛ්‍ය ගැන ඒගොල්ලෝ වද වෙනවා ඒක නිසා ඔයාගේ සෞඛ්‍යයට ගැළපෙන විදිහට මේද සහිත මේද රහිත විදිහට තෝරා ගැනීමක් කරන්න පුළුවන් විදිහට තමයි කිරිපිටි එක සකස් කරලා තියෙන්නේ. බලලා ගන්න. නැත්තම් අසොල්ම දෙකම එක වගේ ඔයා රැවටිලා මේද රහිත එක නම් වඩ බොන්නුනෝ මේද සහිත කරගෙන යයි. ඒක නිසා කල්පනාවෙන් මෙලදී ගන්න හොඳ. 0.7 0.3 0.3 5 0.3 7 මැසේජස් එවලා තියෙනවා. මම නොදැක්ක වගේ යනවා සින්දුවක් අහන්න. මේ සින්දුව පස්සේ කියන්නම් හොඳේ.

0: විලාව පෙරවරු 11යි. විලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: අදත් ප්‍රදේශ රැසක වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වෙටින් විට වැසි ඇතිවනවා. ඌව පළාතේ සාම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල පසුරු දෙකෙන් පමණ පසු වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර් 30-40 අතර තරමක තද සුළං නැතිවනවා. මේ අතර හලාවත සිට මන්නාරම හරහා කංකසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වෙටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා. එබැවින් එම මුහුදු කලාප විටින් විට රළු විය හැකියි. දෙවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. එල් සල්වදෝරේ සහන කණ්ඩායමක් වෙනිසූලාවට යොමු කර තිබෙනවා. ඒ වෙනිසූලානු භූමිකම්පාවෙන් පසු සුන්බුන් අතර සිර වන් ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් ගලවා ගැනීමේ සහන සේවකෙන් 188 දෙනෙකු වෙනිසූලාවට යොමු කර ඇති බවයි සල්වදෝර් බලධාරීන් පවසන්නේ. සල්වදෝරේ ජනාධිපති නයි බුකෙල් නිවේදනය කළේ මෙට්‍රික් ටෝන් 50ක ආධාර හදිසි උපකරණ සහ සහන සේවකයන් ගුවන් යාන 3කින් පිටත් කර යවූ බවයි. ලකන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: දවල් 11 පහ වෙලා විනාඩි 11යි.
2: මහ වැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද. ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි. තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
1: දවල් කියලා කියුණාට මොකද තාම පෙරවරුනේ නේද? මම සාමාන්‍ය දවල් ටර නිසා කටේ තියෙන දවල් තමයි. ඕගොල්ලෝ දවස වෙලාව පටලව ගන්න එපා. තාම උදේ 11 විනාඩි 11යි. 07 07 3 3 5 3 7 මැසේජ් එකක් එවන්න පුළුවන්. මේ මැසේජ් එක බලන්නේ කාගෙන්ද කියලාම බර්දල් පොලින් එස්එල් ප්‍රනාන්දු. පුදුමයි තමයි රේඩියෝ එක දාදී ඔයාව ඇහෙද්දි කියලා තියෙනවා. ඉතින් මාත් පුදුමෙන් යන්නේ ආවේ. ආලා කොහොම වෙන්න ඕනද එතකොට? ලහිරුෂි හරි නතාලේ ශනාර දුමින්ද සයිරේ ශනාල් මිරොන් එකතු කරගන්නවා ඊළඟ ලස්සන සිද්දුව අහන්න. ගුඩ් මෝනින් ගුඩ් මෝනින් චාමි අත උදෙන්මවිත් කියලා තියෙනවා. පොබුදුපුර රමණි විජය කුමාර දහයාගම සුගානි ටෙක්සකේ සුභාෂිනි ගමේ අයියා 1975 NCGE ගෲප් එකේ යාළු ඔක්කෝමලාත් එකතු කරගන්න කියලා දෙක මැසේජ් එකක් තිබුණේ ඔයාගෙන් මට. හයි චාමි, පුරුදු වෙලාවට එන්නේ නැද්ද කියලා අහලා තියෙනවා පතිය තලාවේ නිශාන්ත මදුශංක. පුරුදු වෙලාව කියන්නේ එකටනේ නේද? බලමු එකට මොකද වෙන්නේ කියලා. මං හිතන්නේ මං ඉදී කියලා. අතේ ඉතින් ඔය හඳ ඔය ලස්සන කතානේ දෙපාරක් නම කියව ගන්න පුළුවන් කියලා තියෙනවා. එහෙම දාසිරේෂා, අපිටත් පුදුමයි යනවා මේ වෙලාවේ අද දෙකටම තියෙන හැම මැසේජස්. පුදුම වෙන්නේ පයි තින් නේද? මහත්ය ජෝඩෙන්න පුතා මිනෝල් පිළිඹ තලාව දන්තුරෙන් නීල් කුමාරයවත් එකතු කරගමු කියලා අනුෂා ඔයා ඇවලා තියෙනවා මැසේජ් එකක්. කොහින්ද කියලා නෑ හැබැයි නේද? අක්කා ගුඩ් මෝනින්, අපිවත් එකතු කරගන්න. කවුද ඔයා කියලා මට අහන්න හිතෙනවා. හොමගමින් නැතමි ගෙහෙනේ නුරාෂා බෙහන්සා චමරිව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඒ කට්ටිය එකතු කරගත්තම මට ඉතන සින්දුවක් අහලෙන්න ඕනේ කියලා. ලස්සනයි නෙවෙයි සින්දුව. ඒ සින්දුව අහන් ඉන්න අතරේ ඔයාට පුළුවන් නේ මට මැසේජ් එකක් එවන්න?

0: කරන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jamie.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොනින් දේසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
5: Hina pavan kare shor.
6: Pavan kare shor.
5: Pavan kare shor.
7: Are baatya Santosh, shor nahi, shor yaar, shor.
8: The same working man, B. You do it your style and you do it the way you like.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Ekolahaya wanata desakai
2: Velawa oba weta gena aave සියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: 0.7 0.3 0.3 5 0.3 7 මැසේජ් එකක් එවලා තියන්න

0: රාජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍යය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.
1: සංඝපාල විහාර භූමියේ පිහිටි ඇතැම් ගල්ලෙන්වල මධ්‍ය ශිලා යුගයට අයත් බලංගොඩ මානවයා විසූ බවටද සාධක දැකගන්නට පුළුවන්. ක්‍රිස්තු පූර්ව 161-137 කාලයේ රජකම් කළ දුටුගැමුණු රජතුමා විසින් විජිතපුර සටන ජයගත් පසු තම දසමහා යෝධීන්ට ගම්වර ප්‍රධානය කළා. එහිදී මොනරාගල මාලිගාවිල ප්‍රදේශයෙන් පැමිණි යෝධයෙකු වූ පුස්සදේවත හිමි වූයේ පල්ලිබැද්ද ගම්වරයයි. පුස්සදේව යනු දුටුගැමුණු රජුගේ හමුදාවේ හත් පිදීමේ හා දුනු ශිල්පයේ අති දක්ෂ සැනවියෙක්. මෙම ගම්වරය පිළිගත් පුස්සදේව යෝධයා තම හිතවතුන් සමග එහි පදිංචියට පැමිණ ගම්මානයක් ගොඩනගා ගත්තා. සංඝපාල විහාරයේ ගොඩනගනු ලැබූ පුස්සදේව ඉන් ටික කලකට පසුව ජීවිතය ගැන කලකිරි පැවිදි දිවියට එළඹුණා. පුස්සදේව හිමියන් පසු කලෙක විදසුන් වඩා රහත් වූ බවටද ඓතිහාසික තොරතුරුවල සඳහන් වෙනවා. එළාර දුටුගැමුණු යුද්ධයේදී පුස්සදේව යෝධයා විසින් එහි ජයගොස නංවන ලදැයි කියන දක්ෂිණාවෘත හක්ගෙඩිය මෙම ගලමුදුනේ නිධන් කර ඇතැයි විශ්වාස කරනවා. මීට අමතරව ඔහුගේ ජය සංකේතයේ වශයෙන් පැවති හක්ගෙඩියේ ලාංඡනය වත්මන් ප්‍රධාන විහාරයේ පිහිටි ගල්ලෙනේ කොටා තිබෙනු දක්නට පුළුවන්. හක්ගෙඩියට සංකේ යන නම භාවිත කිරීම නිසා මෙම විහාරයට සංඝපාල යන නම ලැබුණු බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. සංඝපාල විහාර භූමිය තුල ඇති කටාරම් සහිත ගල්ලෙන් ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටි ආවාස කුටි බව කියවෙනවා. සංඝපාල කඳුපාමුල පිහිටි පැරණි ගල්ලෙන් කීපයකින් තුනක් මේ වන විට බුදුමැදුරු වශයෙන් සකස් කර තිබෙනවා. පුස්සදේව රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඉදිකලායයි සැලකෙන දාගැබක් විහාරයට කිලෝමීටර් දෙකක් පමණ දුරින් එනම් ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට ආසන්නව ගල්තලාවක ඉදිකර තිබෙන අයුරු දැකගන්නට පුළුවන්. මෙම ස්ථානය අද පුස්සදේව සොහොන නමින් හඳුන්වනවා.

0: රජමහා විහාරය
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඝපාල රජමහා විහාරයේ සිටයි.

0: FM 93.7 Lakhana Radio ITN
1: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: 11:46
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: ලංකාවේ දවන්තම සුපරිතාකර රුපියල් කෝටි 47ක් දෙන්නලා දීලා ලොතරැයි කරලිය පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපරිතාකට අමතරව දැන් රුපියල් කෝටියක පවර් සුපරිතාක සහ දැන් ග්‍රෑන්ඩ් සුපරිතාකට සුපිරි මෝටර් රථයක් දිනා ගන්න පුළුවන්. මුදල් හිනේ වකේම සුපිරි මෝටර් රථයක හිනියත් හැබෑ කර ගන්න රුපියල් 40කට සුපරිතාක තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අතම මිලදී ගන්න. නොකියුවයි කියලා තවෙන්න එපා.
5: මැසේජ් දෙයක් පස්සේ අපි බලනවා.

0: 105 FM 93.7 La Kana Radio ITN
1: ekolaha bahu velaha minate 43 velawa me message ekak kinda ada oya denne kiyala hala thiyena o man thamai inne ai naragada mata tahanne denana wala wage me prashna සුබදහස රක්ෂාවෙනාගේ කොහොමද අපිට නම් වැහිබර කාලගුණයක් තියෙන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ කොහෙට දන්නවද බුලත් සිංහල පැත්තට දහරා ඔයාගේ මැසේජ් එක මම මේ කියන්නේ. අම්මා තාතා චූටි මල්ලේ ලොකු මල්ලේ ඉඳුනිල් ප්‍රනීත් කෞෂි දෝනි මදු තුහින බබා ආදි බබා ඉන්නවා පළවත්තෙන් හබේ රංග චූටි මැනික ඉනුකිවත් එකතු කරගන්නවා ඊළඟ සින්දු වහන්නම. මේ කවුද මේ ජය මාමා මේ මැසේජ් එක ඇස ගැටනොත් කියන්න කියලා තියෙනවා. ඇස ගැටනවා නේ මගේ ඕපෙනි messages magarenne nane subama subodhasana kaya vacha miduwe obata lakana hanbeet ekata apeth ekata wela inna hawasa hatara wenakan oy medita inna puluwanda kiyala ahala thiyuno ba itin mona karannada oyala nisana me hamadeema kohomada lakunu tika සින්දුවකට එකතු කරගන්නම් හොඳේ. විරකුඩි බේකරිය කේන් ලොකු බොස් පොල් පොඩි බොස් වරුණ දිස්නාමිස් මදුශංකර් ජගත ජයමාමා එකතු කරගන්නම්. ස්තූතියි වාගේ කමෙන්ට් එකට. හොඳේ ඊට පස්සේ ඔන්න අදත් අපි ඔයාලව අහගෙනමයි වැඩ කියලා තියෙනවා. වරදින්නේ නැහැ. හැම වැඩේම හරියටම හරියනවා. පළවත් සීනි සමාගමේ කර්මිකාංශයේ ලහෙරු කීර්ති ප්‍රදීප් සුගත සඳරුවන් උදන්ත නාමල් ධර්මයේ අපේ කට්ටිය ඔක්කොම සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. තව එක මැසේජ් එකක් බලලා සින්දුවක් ගන්න යනවා. හයි අකේ ගුඩ් මෝර්නින් මාතිනෝ කියලා තියෙනවා චානු රත්තොටින් එපු මැසේජ් එක. අයිස්ක්‍රීම් දන්සලක් තියෙනවා කියලා මතක් කරනවා නේ සැරෙන් සැරේ. අපිවත් කියන්නේ එච්චර අපේ දන්සලක් ගැන. හරි හරි හරි ජය වෙන්නෝනේ. රත්තොට පාරේ නේද තියෙන්නේ රෙවස්ටන් පාරේ. ඒ ලොගුලත් අයිස්ක්‍රීම් කන්න. 11 වෙනාටි 40 කීද? 46යි.

0: Radio ITN.
1: Ekolahai benate panahai.
2: Benate ap vechden kela balagene hitiyama. Kaputu ape unuwe koodu hadala bittara darawa. Me situwana hemadeema deshapalnikai. Itin me samaje gena vena dewal gena obatat adahasak athi. Api genama katha karamu. Search Sideline.
3: Irida ude atata. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
1: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
2: උදේ 11 වෙනාට 51යි. පොඩි හුස්මක් ගත්තේ මම දවල් කියලා කියන්න ගියානේ. ඊට පස්සේ මට තේරෙන්නේ නැහැ දවල් නෙමෙයි ශාමි, තම උදේ කියලා. ඒක නිසා ඒ වැරද්ද කළේ නෑ මම. අපිට සෙද්දවත් දෙන්න මහත්වේ රූපසේන සහ සුනන්දනීව එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තේනවා. Good morning Chami. අවලාවෙ ලස්සන කතාවක් අහුණ බැලුවා කවුද මේ කියලා. බලපුවම අපේ Chami නෙමේ කියලා තියෙනවා. ඒක නේනක්. ලස්සන සින්දු ගොඩක් දෙන්න හතර වෙනකම්ම හංගින්නා හොදේ කියලා අංජන ජයතිලක එපු මැසේජ් එකට වට ස්තුතියි. මේ කවුද මේ? සින්දුවක් අහන්න දෙන්න කියලා මාතිවැලෙන් ගාත මේ මැසේජ් එකක් කියලා තියෙනවා. අපිවත් මතක් කරන්නකෝ කියලා හෝමා කමින් නැතමි ඔය මැසේජ් එකක් කියලා තිබුණා. මම එක කිව්වා. ආයි කියන්නේ ආනේ. කම මැසේජ් එක දෙසරක් තුන්සරක් කියම කියන්න බෑ. අපි දවසම සතට වහන් ඉන්නේ ලක්කඩ විතරමයි කියලා තියෙනවා. ජය වෙන්න ඕනේ. යශිකා නයෝමි ලිතුලි මෙතුනිජා ලස්සන නමක්. යතුම් මදිල් ප්‍රමිත සම්ති පල් ශාන්ති අම්බලන් කොටින් ප්‍රියන්ත විජයසිංහ ඒ මැසේජ් එක ගවලා තියෙනවා. ආවත් ආතරෙන් එකතු කරගන්න. අනේ අපිවත් එකතු කරගන්න. ඇග්‍රි වර්ක්ෂොප් එකේ පැල්වත සීරි සමාගමේ කීර්ති ප්‍රදීප් ලහිරු සුගත නාලින්ද ධර්ම අයියා නාමන් ඇතුළු පැල්වත හැමෝම එකතු කරගන්න කියලායි තියෙන්නේ. දැන් මේ සින්දු වහලා ඇවිල්ලා අපිට ප්‍රධාන ප්‍රති ප්‍රකාශයට හන්න වෙලාව වෙන් කරන්න වෙනවා නේ. ඊට පස්සේ මං එන්න. ඊටකම් ඉතින් දෙකට මහන් එන්න ඕනේ. 0.7.3.93.5.93.7ට මැසේජ් එකක් එවන්නත් ඕනේ. ඒ අතර මතක් කරන්නේ පාහෙට වේකැන්ඩක ඩෙංගු අධි වසංගත තත්ත්වයක් බවට පත් වෙලා තියෙන්නේ. අපිට වගකීමක් දෙන ඔය වගකීමෙන් මෙදෙන්න බෑ. අද අපි ITN එක නම් සුද්ධ පවිත්‍ර කරගත්තා. ඔයාලත් අපි වගේ වෙන්න. ඔබවට පරිශ්‍රය පිරිසුදු කරලා ඩෙංගු මදුරුවාගෙන් වන ජීවිත හානිය අවම කරගන්න උනන්දු වෙන්න. 11 විනාඩි 54යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
4: සම අනුග්‍රහය. 800 වසර පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුණ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
0: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: විලාබ මධ්‍යහන 12යි. විලාබ ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: විෂමත දෙරෙහි රටම එකට ජාතික මෙහෙයුමට රටම එක් වෙයි. මත්ද්‍රව්‍ය විරෝධී ජාතික මධ්‍යස්ථානය අද විවෘත කෙරේ. මැලේසියාවේදී අත්අඩංගුවටගත් පද්මිගේ වෙඩිකරු සුරංග රටට රැගෙනයි. තංගල්ල බස් අනතුරෙන් 40කට තුවාල. වෙනිසුලාවේ භූකම්පන දෙකෙන් 235ක් ජීවිතක්ෂයට 4300කට තුවාල. කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාවෙන් පළමු ඉනිමට ලකුණු 308ක්.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි. මතුව දුර මැඩලීමේ ජාතික මෙහෙවරට ශක්තිමත් වෙක්වන්නයි ජනතාවට ආරාධනා කරන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා. ඒ මත්ද්‍රව්‍ය භාවිතයට සහ ජාවාරමට එරෙහිව ජාත්‍යන්තර දිනයට සමගාමීව රටම එකට ජාතික මෙහෙයුම යටතේ පැවති පාගමනට එක්වෙමින්. මෙම දිනයට සමගාමීව වැඩසටහන් රැසක් පැවැත්වුණා. පාගමන පෙරවරුවේ ආරම්භ කළේ කොළඹ චෛත්‍යපාර ප්‍රදේශයෙන්. එය කොල්ලුපිටිය මන්සන්දියෙන් අවසන් කෙරුණා. මතින් නිදහස් දේශයක් සඳහා අභිමානයෙන් පියනගමු යන තේමාව යටතේ පාගමන ක්‍රියාත්මක වුණේ. මෙම අවස්ථාවට අමාත්‍ය ආනන්ද විජේපාල, අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ සභාපති, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිත සනත් කුමානායක යන මහත්ම මහත්මීන් සහභාගී වුණා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙන්ම ආරක්ෂකාංශ සමාජිකින් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක්ද පාගමනට සහභාගී වී තිබෙනවා. අත්පත්‍රිකා බෙදා හැරීම සායිස්ටික ඇලවීමද මෙහිදී සිදු කෙරුණා. රටම එකට ජාතික මෙහෙයුමට ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ විවෘත කිරීම පස්වරුවේ සිදු කෙරෙනවා. එහිදී මාධ්‍ය හමුව පැවැත්වීමටත් නියමිතයි. රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාගමනට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.
2: දැනුවත් කිරීමේ ව්‍යාපාර, පෝස්ටර් ව්‍යාපාර, එවගේම ඉෂ්ටික රැළවීමේ ව්‍යාපාර, එවගේම සම්මන්ත්‍රණ විශාල ප්‍රමාණයක් රට පුරාද මේ ජාත්‍යන්තර දිනයට සමගාමීව පැවැත්වෙනවා. අධිෂ්ඨානශීලීව මේ වැඩපිළිවෙලට විශ්වාසවන්තව මැදිහත් වෙන්න කියලා ඔබේ දරුවා වගේම ඔබ අස්වැල්වැසියා, ඔබේ ගමේ ඥාතියා, හිතවතා මේවට ගොදුරු වෙලා තියෙනවා නම්, මේ ජාවාරම් වල සම්බන්ධ වෙලා තියෙනවා නම්, මේ තොරතුරු පොලිසිය ත්‍රිවිධ හමුදාවටත් ලබා දෙමින් අනාගතයේ හොඳ සමාජ වටපිටාවක් සමාජයට හදලා දෙන්නත්, ආර්ථික වශයෙන් අපි ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ ආර්ථික ජයග්‍රහණ යථාර්ථයක් කරගන්න මේ සමාජ අර්බුදයෙන් මේ රට බේරා ගන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් රජය ආරම්භ කරලා තියෙන මේ වැඩපිළිවෙලට සියලු දෙනාගේම මැදිහත් වීම, අදිෂ්ඨානශීලී කැපවීම අපි බලාපොරොත්තු වෙනවා.
1: මේ අතර අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියද පාගමනට එක්වෙමින් අදහස් පළ කළා.
3: ඉතින් මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙන්නේ රටම මේ මතින් මුදවා ගැනීමේ, විෂමද්‍රව්‍ය වලින් මුදවා ගැනීමේ වෑයම සඳහා අපි සියලු දෙනා මේක දායක වුණා. මේක ජාතික කර්තව්‍යයක්, මේක ඉතාම කාලීන අවශ්‍යතාවයක්. අපි දන්නවා පුංචි ළමයිගේ ඉඳන් වැඩිමහලු අය දක්වාම මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පීඩා, මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වෙද්දී ලංකාවේ හැම පවුලකම අම්මලා කාන්තාවෝ දුක් විඳින බව, ඒ වගේම දරුවන්ගේ ජීවිත අඳුරු වෙන බව, අධ්‍යාපනයෙන් පිටවන් වෙන බව අපි දැකලා තිබෙනවා. ඒක නිසාම ලංකාවේ විශේෂයෙන්ම සෑම 50 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වෙලා තිබෙනවා. මේ ඇබ්බැහියෙන් ගලවා ගැනීම සඳහා විශාල දැවැන්ත වෑයමක් අවශ්‍යයි. ඒක මත්ද්‍රව්‍ය ජාවාරම පිටු දැකීම, ඒ වගේම තමයි මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පිටු දැකීම, ඒ වගේම තමයි ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම, ප්‍රචාරණ ආදී සියල්ලෙන්ම සිද්ධ වෙන්න ඕනේ.
1: ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම තුරන් කිරීමේ ආරමුණින් සෑම වසරකම ජනි 26 වෙනිදා මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරමට රේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1987 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාව තුළ දේ වෙනුවෙන් මතින් තොර රටක් බිහි කිරීමේ ආරමුණින් විශේෂ වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකා පොලිසිය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාවලට අනුව මෑත වසරවලදී අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍ය සහ පුද්ගලයින්ගේ ගණන ඉහළ මට්ටමකයි පවතින්නේ. 2025 වසර ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ ජාවාරම් කරුවන් අත්අඩංගුවටගත් වසර ලෙස වාර්තා වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වත්මන් රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් ලෙසටයි විෂ මත්ද්‍රව්‍ය මෙරටෙන් තුරන් කිරීම වෙනුවෙන් රටම එකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ. ඒ අර්ථයේ මේ දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 3390ක්, කොකේන් කිලෝග්‍රෑම් 304ක්, අයිස් කිලෝග්‍රෑම් 5543ක්, කුෂ් කිලෝග්‍රෑම් 1521ක්, මත්පෙති 5110435ක් සහ මත්කරල් 2454265ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ විෂ මද්‍රව්‍ය මෙරටෙන් තුරන් කිරීම වෙනුවෙන් ගනු ලබන පියවර අඛණ්ඩව රටේ අනාගත පරපුර වෙනුවෙන් සිදු කරන බවයි.
4: අපි මේ විෂ මද්‍රව්‍යයත් මේ සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පවත්වනවා නම් ඒ සමස්ත ශාස්ත්‍රය පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. ඒ නිසා හුදු මද්‍රව්‍ය ඇල්ලීම සඳහා කරන වැටලීම්, පාතාල ඇල්ලීම සඳහා කරන වැටලීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දිගු කාලයක් අපේ රට විශාලතම බරපතල මැදිහත් වීම හරහා තමයි මේ දක්වා වර්ධනය වුනේ. දැන් අපි තාම තීරණ කරන් තියෙන මේ සියල්ල විනාශ කරන්න ඕන. පාතාලේ ඉඳන් ගෞරවයට පාත්‍ර වෙන කෙනා දක්වා අඩු වැඩි ප්‍රමාණයෙන් මේ ව්‍යාපාර නිරත වෙච්ච බව දැන් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. ඒ නිසා අපි මේ තියෙන විෂ මද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන සදා විශාල වේසක් දරනවා.
1: 2026 පළමු කාර්තුව තුළ රටේ ආර්ථික ස්ථාවරත්වයේ සාධනීය වර්ධනයක් අත්පත් කර ගැනීමට සහ එය පවත්වාගෙන යාමට හැකි වී ඇති බව අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්‍රකාශ කළා. බදු පරිපාලනයේ විධිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 මැයි අගවන විට රුපියල් බිලියන 2536ක සමස්ත ආදායමක් උපයාගෙන ඇති බවයි අමාත්‍යරයා සඳහන් කළේ.
5: 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වෙනි වගන්තිය ප්‍රකාරව සකස් කරන ලද 2027 පර්ෂයේ සඳහා වන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ගරු මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් මම අද පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ප්‍රකාශයට පත් කරනවා. 2027 වර්ෂයේ සඳහා වූ මේ ප්‍රකාශය 2027 අයවැය සකස් කිරීම සඳහා මධ්‍යකාලීන මූල්‍ය රාමුව සපයන අතර ඒ රජයේ මධ්‍යකාලීන මූල්‍ය ප්‍රතිපත්ති ඉලක්ක සහ ප්‍රමුඛතා පිළිබඳව පාර්ලිමේන්තුව මහජනතාව දැනුවත් කිරීම ඒ ප්‍රධාන අරමුණක්. ඒ වගේම රටේ ආර්ථික ස්ථාවරත්වය 2026 පළමුණු කාර්තුවේදී 5.1% සාධනීය වර්ධනයක් අත්පත් කර ගැනීමට සහාය පවත්වා ගැනීමට අපි සමත් වෙලා තියෙනවා. මැයි මාසයේ වන විට මතුපිට උද්ධමනයේ 5.5% මට්ටමකට පාලනය කර ගැනීමට හැකි වෙලා තියෙනවා. මැයි මාසයේ වන විට අපගේ නිල සංචිත ඇමරිකානු ඩොලර් 6.8% ඉහළ මට්ටමකට පවත්වා ගන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම විදේශගත ප්‍රජාව තුළ ඇති අඛණ්ඩ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් විදේශීය ශ්‍රමික ප්‍රේෂණ පසුගිය වසරේ පළමු මාස 5ට සාපේක්ෂව 26%කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වෙලා තියෙනවා. රාජ්‍ය මූල්‍යාංශයේ ක්‍රියාකාරීත්වයේද 2025 වර්ෂයේදී දළදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට 5.4% ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තය අපිට අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ණය අනුපාතයේද 2024ට සාපේක්ෂව 2025 වර්ෂයේදී පහළ වැටී තියෙනවා. බදු පරිපාලනයේ විධිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 වර්ෂයේ මැයි මාසයේ අගවන විට රුපියල් බිලියන 2536.8% සමස්ත ආදායමක් අපි උපයාගෙන තියෙනවා. ඒදිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 1096ක්ද, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1079ක්ද ලෙස ඉහළ ආදායම් වාර්තා කරලා තියෙනවා. 27-31 කාලයේ විසින් රජයේ පහත සඳහන් ප්‍රධාන රාජ්‍ය මූල ඉලක්ක පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. 1-2032 වසර වන විට රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 95% දක්වා අඩු මට්ටමකට ගෙනීම, 27 වර්ෂයේ සිට අවම දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයෙන් 2.6% ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යාම, රාජ්‍ය ආදායම දළදේශීය නිෂ්පාදිතයෙන් 15% වැඩි මට්ටමකට පවත්වාගෙන යාම, 2027 වර්ෂයේදී රුපියල් බිලියන 5064ක නාමික අගයක් සහිතව ප්‍රාථමික වියදම් දළදේශීය නිෂ්පාදිතයෙන් 13% මට්ටමක පවත්වාගෙන යාම, 2027 වසරේ සිට රාජ්‍ය ආයෝජන දළදේශීය නිෂ්පාදිතයේ 4.4% මට්ටමකට පවත්වාගෙන යාමට කටයුතු කිරීම, අයවැයහිඟය මධ්‍යකාලීනව දළදේශීය නිෂ්පාදිතයෙන් 5%කට වඩා අඩු මට්ටමින් පවත්වා ගැනීම තමයි සමස්තයක් වශයෙන් තියෙන්නේ.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියා.
6: ගරු අමාත්‍යවරයා රටේ මූල්‍ය ක්‍රමෝපාය මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරා. ඇත්ත වශයෙන් මේ වාර්තාවේ අඩංගු කරුණු කාරණා පිළිබඳව අපි සතුව තිබෙනවා පරස්පර මතයන්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා, කරුණාකරලා මේ වාර්තාව පදනම් කරගෙන අපිට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද මෙහිදී අදහස් පළ කළා.
7: නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අගතියට පත්වන පාර්ශවයන්ට සිය දුක්ගැනවෙලි ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරේ පත්කිරීමට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වෙලා තිබුණා. පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන් කෙනෙක් කියලා කියන්නේ පාර්ලිමේන්තුවට අනුයුක්තව මෙවැනි ධූරයක් ඇති කරනවා. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව වගේ ඉහළ ස්වාධීනත්වයක් අපේක්ෂා කරන ආයතනයක් පිළිබඳව තීරණයක් පිළිබඳව නැවත සලකා බලන්න යම් අභියෝගයක් කරන්න සොයා බලන්න හැකියාව ලැබෙන්න ඕන කියන පැහැදිලි මූලධර්මයේ ඉතා වැදගත් මූලධර්මයක් මේ වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණේ කරුණු යෝජක තැනකට. එතකොට අද වෙනකම් මේ විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයා පත්කිරීම සම්බන්ධව මොනවා දෙයක්වත් වෙලා නැහැ.
1: අභිචෝදක කාර්යාලය සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙලෙස පැහැදිලි කළා.
8: අපි අභිචෝදක කාර්යාලය පිහිටුවීමේදී බලාපොරොත්තු වන්නේ නීතිපතිවරයාගේ කාර්යභාරය කුමක්ද, අභිචෝදක කාර්යභාරයට අපි දෙන බලතල මොනවද යන්න. එතන මේ ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධ වෙන්නේ දැනට වර්තමානයේ නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී වෙන අඩුපාඩුවක් වුණොත් ඒ ගැන දුක්ගැනවිලි ඉදිරිපත් කරන්න. නමුත් අපිට අභිචෝදක කාර්යාලය බලතල නීතිපති කාර්යාලය බලතල වෙන් කරගන්නේ නැතුව ඔම්බුඩ්ස්මන්වරයා ස්ථානගත කරන්න ඕනේ කොයි ආතරයටද කියන එක අපිට හිතා ගන්න බැහැ මේ මොහොතේ. අන්න ඒ නිසා තමයි අභිචෝදක කාර්යාලයේ බලතල බෙදීම සම්බන්ධයෙන් වූ වාර්තාව ආවහම පස්සේ තමයි අපිට ඔම්බුඩ්ස්මන්වරයා ඒ ක්‍රමයට අනුව ස්ථානගත කරන්න වෙන්නේ. ඒක නිසා මුකුත් නොකර නෙමෙයි කරනවා. නමුත් මේ පියවර ගනිමින් පවතින්නේ.
1: සෝලා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නා.
9: එතකොට අද දවසකට මෙගාවොට් 200ක් දවස ගානේ ගන්න බෑ ඒකක ප්‍රමාණය ගත්තාම. ඒකට දැන් ඩීසල් ගේන්න වෙලා.
10: ඔබතුමා අහන ප්‍රශ්නේ එකක් සංඛ්‍යාලේඛන වැරදි. ওই 200 ගානක් මෙගාවොට් කියන එක ඩීසල් වලින් ගන්නවා කියන එක සම්පූර්ණ වැරදි. කතා කරනවා නම් දත්ත මත ඉඳගෙන කතා කරමු. ඒ දත්ත හරියට ඉදිරිපත් කරන්න මම එතකොට පැහැදිලි කරන්නම් ඒක එහෙම නොවෙන්නේ කොහොමද කියන එක. දැනට සාමාන්‍යයෙන් වහල මත සෝලා ඇතුළු ග්‍රවුන්ඩ් මවුන්ටඩ් ඒවත් එක ගත්තාම පුනර්ජනනීය බලශක්තිය අරගෙන විතරක් ප්‍රමාණ තේන්නේ නැහැ. ඒකට අදාළ තාක්ෂණික කාර්යු ගණනාවක් තියෙනවා. සිස්ටම් එක ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අපිට කටයුතු කරන්න ඕන. දැන් උදාහරණයක් අරගෙන ගත්තොත් 2450ක් වහල මත සෝලා තියෙනවා. හැබැයි සමහර දවස්වලට උදාහරණයක් අරගෙන ගත්තොත් පහුගිය වෙසප්පෝයේ දවසේ අවශ්‍යතාවය ඉල්ලුම මෙගාවොට් 600 දක්වා අඩු වුණා. ඒ වගේ වෙලාවක අපිට සිද්ධ වෙනවා අර නෙගටිව් පීඩර්ස් ඉල්ලුම අඩු සැපයුම වැඩි පීඩර්ස් කපා හැරලා ඉවරලා පද්ධතිය ස්ථායීතාව පවත්වාගෙන යන්න. ඒ නිසා මේ සම්බන්ධ සෝලා ගැන කතා කරාට ඒකට අවශ්‍ය වන අනිකුත් යටතල පහසුකම් පද්ධති ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන අනිකුත් යටතල පහසුකම් වර්ධනය කරන්නේ නැතුව ඒ වගේම grid availability එක ගැන හිතන්නේ නැතුව සෝලා ගැන විතරක් කතා කරන්න බෑ. ඒ නිසා දැන් අපි කරන්නේ අන්නේ යටතල පහසුකම් හදාගෙන යන්නේ.
1: මැලේසියාවේ සිට මෙරටට පිටුහල් කළ සංවිධානාත්මක අපරාධකරුවේ කටුනායක ගුවන්තුරුපලේදී අත්තරංගොඩ ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්තරංගොඩ ගස් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ටාෂයටයි බාර දී තිබෙන්නේ. 2022 වසරේ ජූලි මාස 27 වනදා ගම්පහ අධිකරණ ඉදිරිපිටදී සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට රේව රතු නිවේදන නිකුත් කර තිබුණා. මෙම සැකකරු දැනට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ප්‍රධාන සමීපතමයෙකු බවටත් අනාවරණ වුණා. සැකකරු පැහැත්තෑ දෙකක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ තලල්ල කලපුව මෝයකට අසල මාර්ගයේදී සිදු රියානතුරකින් පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. ඉගාල සිට අම්පාර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ තංගල්ල සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් එකින් එක ගැටීමෙන් ඉන් බස් රථ දෙකේ රිය දුරන් ඇතුළු මගින් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් මාතර මහ රෝහලට සහ තංගල්ල ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. සෙද්දිය සම්බන්ධයෙන් ගන්දර පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීමේ ITN ටේක්යා සුරැකීම මගතොට වැඩසටහනද මේ දිනවල ක්‍රියාත්මකයි. විනයානුකූලව රිය ධාවනය සහ මාර්ගයේ ගමන් කිරීම ඇතුළු කරුණු පිළිබඳව පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීමයි එහිදී සිදුවන්නේ. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ඩෙංගු අවධානම තවදුරටත් ඉහළ යමින් පවතිනවා. ඒ සමග ඩෙංගු මර්ධන වැඩසටහන් සහ පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. ඩෙංගු අවධානම් කලාපයක් ලෙස නම් කර ඇති හොරණ නගර සීමාවේ හොරණ උතුරු ග්‍රාම සේවක වසම ආවරණය වන පරිදි කණ්ඩායම් කිහිපයක් යොදවා එකවර විශේෂ දූමායන වැඩසටහනක් ක්‍රියාත්මක කළා. එම ග්‍රාම නිලධාරී වසමෙන් ඩෙංගු රෝගීන් 70ක් පමණ වාර්තා වීම හේතුවෙන්. ඩෙංගු මතුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම සහ ඒවා විනාශ කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අවබෝධයක් ලබා දීමේ වැඩසටහනක් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ ඩෙංගු පැතිරියාමේ අධිඅවධානම් කලාපයක් ලෙසටයි නම් කර ඇත්තේ. පොසොන් සමයේ පාතන දන්සල්වල භාවිතයට ගන්නා ඇතැම් මැස්රුම් ආදී හේතුවෙන් ඩෙංගු පැතිරියාමේ අවධානම තවත් ඉලියා හැකියි. එබැවින් දන්සල් සංවිධායකින් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් ප්‍රියන්ත මහතා කියා සිටියා.
11: පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වයේ වැඩිවීමක් සිදුවීමට හෝ සිදු කර්මයෙන් පවතින ඩෙංගු මර්ධන කටයුතු වලට අහිතකර බලපෑමක් ඇති විය හැකි සියලුම කටයුතු සහ ක්‍රියාවලීන් සලකා බලා නීති රීති කොන්දේසි සහ විවිධ සීමා කිරීම් පනවා තිබෙනවා. යෝගට් දන්සල් සඳහා ඉදිරිපත් කරන ලැබූ සියලුම අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ වගේම ඔසුපෙන්, තේපෙන්, හෝපි, සුප් සහ විවිධ බීම වර්ග සඳහා එක්වරක් පමණක් පාවිච්චි කර ඉවතලනු ලබන ප්ලාස්ටික් කෝප්ප භාවිතය තහනම් කරලා තියෙනවා. තවද කොස්, මඤ්ඤොක්කා, කඩල වැනි දන්සල් සඳහා ගොසරි බෑග් සහ ලන්ච් සීට් භාවිතය තහනම් කරලා තියෙනවා. ඒක නිසා දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා දන්සල පටන්ගත් මොහොතේ සිට අවසාන වන තෙක්ම කසල කළමනාකරණය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කරන්නට ඕනේ.
1: අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට නීතිඥ රකිත රාජපක්ෂ සහ චරිත අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔවුන් ලබන තුන්වැනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළේ. අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් වරිය සහ වෙතියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම මහතා මෙම නියෝගය නිකුත් කළා. හරක්කට අනමැතා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, ඔහුගේ රැඳවුම් නියෝගය ඉවත් කර ගාල්ල බූස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම මෙන්ම විමර්ශන කටයුතු වලින් සහ ඊට අදාළ කටයුතු වලින් නිදහස් කර දීම සඳහා සැකකරුවන් මෙලෙස අල්ලස් ලබාගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සමගි ජනබලවේගයේ සංවිධායකවරයෙකු වන චරිත් අබේසිංහ නැමැත්තා සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ වැලිගම හිටපු නගරාධිපති රොහාන් ජයවික්‍රම මහතා අදහස් පළ කළා. ඒ මාධ්‍ය හමුවක් කැඳවමින්.
12: මම ඒ පුද්ගලයෝන්ගේ නම් නීතිමය කටයුත්තක් නිසා මේ අවස්ථාවේදී හෙළි කරන්නේ. හැබැයි සජරේ අදාළ පුද්ගලයා මීට පෙර එංගලන්තෙදී චූදිතයෙක් වශයෙන් මං හිතන්නේ අතනඟුට අරන් එතුමාට විරුද්ධව නීතිමය කටයුතු කරලා එංගලන්තේ තියෙන අධිකරණකින් වරදකරුවෙක් බවට පත් කරලා ඊට පස්සේ ලංකාවට ආපු කෙනෙක්. හැබැයි ඒ පුද්ගලයාම තමයි ඉරාන් වික්‍රමරත්න ක්‍රිකට් බෝඩ් එකේ චෙයාර්මන්ෂිප් එක ගන්නකොටත් එතුමා පක්ෂ විරෝධී ඒ කරපු ක්‍රියාව ද්‍රෝහී කියලා හැමතැනම ගිල කිව්වා. ඒ වගේම පක්ෂයේ ඉන්න තවත් සමගි ජන බලවේගයේ ඉන්න තවත් වැදගත් පුද්ගලයෙක් වන හර්ෂ දිසිල්ලා එතුමාට නොයෙකුත් අවස්ථාවලදී ප්‍රසිද්ධ මාධ්‍යයේදී පහර පිට පහර ගැහුවා. මොන හරි වැරද්දක් කරලා තියෙනවා නම් වහාම ඒවට ක්‍රියාමාර්ග ගන්න. හැබැයි අර පක්ෂයේ හිටපු පර්ණත කට්ටිය ඉවත් කරන්න මෙවැනි කට්ටිය යොදවගත්ත එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගත්ත එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙතන මේක හයිලයිට් වෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකං ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් නම් පක්ෂ නිලතලයක් දරන්න නැති කෙනෙක් වුණත් කමක් නැහැ කියන එක වෙනම කතාවක්. හැබැයි පක්ෂයේ ඉන්න සමහර කට්ටිය මේ පුද්ගලයෝ දම්මලා පක්ෂයේ ඉන්න ඉහළ කට්ටියට නැත්තම් කැමති නැති හර්ෂල ඉරාන්ලා වගේ කට්ටියව ඈඩ් කරන්න හදන්න ක්‍රියාන්විත සම්පූර්ණම වැරදි. ඕනම විපක්ෂකම තියෙන දරුණුම ප්‍රශ්නේ තමයි ආණ්ඩුවට මඩ ගහන ගමන් දැන් පොරටෝක් දෙන වෙලාවල් තියෙනවා. දැන් ඒ වගේ දුන්න කට්ටියට තමයි දැන් මේ ටිකට් එක ලැබෙන්නේ. මේක සජබෙට ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හයිලයිට් වෙන්න සුදුසුකම් නොලබපු කෙනෙක් පක්ෂ විසින් හයිලයිට් කරපු එකෙන්. ඒ කියන්නේ හයිලයිට් කරෙත් නිකන් නෙමෙයි සමගි ජන බලවේගය ඉන්නේ සමහර සමාජිකයන්ට ගහන්න. නායකත්වයේ තර්ජනයක් තියෙන කට්ටියට නැත්නම් සමනය කරන්න නැත්නම් මේ මිනිස්සුන්ව බැලන්ස් කරන්න තමයි මේ කට්ටියව ධම්මගත්. ඉතින් මම නම් කියන්නේ ඊළඟට සමගි ජන බලවේගය ඇතුලේ ඉන්න කට්ටියට ගහනවා නම් ඒ ගහන කට්ටියත් හොඳට මේ තෝරගන්න. මොකද නැත්තම් මේ වගේ ප්‍රශ්න තමයි වෙන්නේ. මේ ආණ්ඩුවට අනිත් ආණ්ඩුත් එක්කලා බැලුවම නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන තරාතිරම් නොබලා නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන මිනිසුන්ට පැහැදීමක් තියෙනවා.
1: නොගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ නවක ශිෂ්‍ය නායිකාවන් සඳහා නිලලාංඡන පැලඳවීමේ උත්සවයක් පැවැත්වුණා. ඒ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනාංශයේ කථිකාචාර්ය හසන්ති අබේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට සමුද්‍රාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පති W.A. විනෝද්‍යා විජේසූරිය මහත්මිය සහකාර විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම දෙමව්පියන්ද එක්ව සිටියා.
0: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති
1: වෙනසුලාවේ භූකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235 දක්වා හිල ගොස් ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. තවත් 4300කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. සොන්බුන් අතර සිරව සිටින පිරිස් ගලවා ගැනීම මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි වෙනසුලා බලධාරීන් පවසන්නේ. මුලින් රිට්ටර් මාපාංක 7.2ක භූකම්පනයක් හටගත්තා. ඉන් තත්පර කීපයකට පසු රිට්ටර් මාපාංක 7.5ක ප්‍රබලත්වයක් සහිත භූකම්පනයක් හටගත් බවයි අමෙරිකා භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ. මෙම භූකම්පනවලින් මියගිය සංඛ්‍යාව දහස් ගණනක් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. ගොඩනැගිලි 250 පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. මේ අතර භූකම්පනය සමග වෙනිසූලාවට හදිසි ආධාර සහ සහන කණ්ඩායම් යැවීමට රටවල් කිහිපයක් පියවරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙනිසූලාවට උපකාර කිරීමට හැකි බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා. ඒ සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඩොලර් මිලියන 150ක් ආධාර ලබා දීමට අමෙරිකාව පොරොන්දු වී තිබෙනවා. නෞකා සාගුවන් යානාද වෙනිසූලාවට යොමු කළ බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එල් සල්වදෝරේ සාන කණ්ඩායමක් වෙනිසූලාවට යොමු කර තිබෙනවා. ඒ වෙනිසූලානු භූමිකම්පාවෙන් පසු සුන්බුන් අතර සිරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් ගලවා ගැනීමේ සහන සේවකින් 188 දෙනෙකු වෙනිසූලාවට යොමු කර ඇති බවයි සල්වදෝර බලධාරීන් පවසන්නේ. සල්වදෝරේ ජනාධිපති නයිබ් බුකෙල් නිවේදනය කළේ මෙට්‍රික් ටොන් 50ක ආධාර හදිසි උපකරණ සහ සහන සේවකින් ගුවන් යානා 3කින් පිටත් කර යවූ බවයි. බටරින්දිය කොදෙව් කණ්ඩායමට රේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ සඳහා සියලු දෙනා දැවී ලකුණු 308ක් රැස් කළා. කාසිය වාසියම කරගත් බටරින්දිය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පඳුර රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පළමු දිනේ නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 308ක්. නායක ධනංජය ද සිල්වා ලකුණු 120යි. දිනේෂ් චාන්දිමාල් ලකුණු 54ක් රැස් කළා. පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජස්ටින් ග්‍රේව්ස් කඩු 3ක් බිඳ හෙලීමට සමත් වුණා. ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල. විෂමත තෙරේ රටම එකට ජාතික මෙහෙයුමට රටම එක් වෙයි. මද්‍රව්‍ය විරෝධී ජාතික මධ්‍යස්ථානය අද විවෘත කෙරේ. මැලේසියාවේදී අත්අඩංගුවට ගත් පද්මගේ වෙඩිකරු සුරංග රටට රැගෙනෙයි. තංගල්ල බස් අනතුරෙන් 40කට තුවාල. වෙනිසූලාවේ භූකම්පන දෙකෙන් 235 ජීවිතක්ෂයට 4300කට තුවාල. කොදෙව් පිළටෙරේව ශ්‍රී ලංකාවෙන් පළමුවෙනිමට ලකුණු 308ක්. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු එකට. දැන් ආටබ් විශේෂාංගය.
13: නොපෙනෙන මානෙක හිඳ දකින්නට වෙරදරන
14: තෙවිපෙන හිත්වල දෝංකාරය.
13: ආටබ්
14: අයිබෝන් ආටබ් රසිකයන් හැමෝටම කලාවේ අලුත්ම තොරතුරු අලුත්ම රසවින්දනයන් සොයන අපේ චාරිකාවේ අද අපි සූදානම් වෙන්නේ සිනමාශාලා පිනවන්නේන හොලිවුඩ් නිර්මාණයක් ගැන කතා කරන්න. අපූරු සහෝදර බැඳීමක් ගැන කියවෙන අපූරු හොලිවුඩ් සිනමා පටයක්. ඒ තමයි Little Brother.
15: Oh my God. My brother was in a car accident. Is he okay? He will be. It was quite an accident. He was very lucky.
14: අපිට ජීවිතේ හමු වෙන සමහර බැඳීම් තියෙනවා. ඒව කොච්චර රිදෙව්වත් අපිට අතහරින්න බැරි. මේ චිත්‍රපටය දිවෙන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් සහෝදරයන් දෙන්නෙක් වටා. තමන්ගේ සහෝදරයා බේරාගෙන නැවත නිවස බලා රැගෙන යාමට යන අනෙක් සහෝදරයාගේ සංවේදී ගමනක් තමයි මේ සිනමාපටයෙන් දිගහැරෙන්නේ. ඔවුන් දෙදෙනා අතර සිද්ධ වෙන ආදරය, තරහව, පරණ මතකයන් වගේම ජීවිතය පිරික්සීම හරිම අපූරුට සිනමාකරුවා මෙහි ප්‍රතිනිර්මාණය කළ තියෙනවා.
15: It is good to have you back in my life.
16: Oh, look, T. He's crying.
15: Let the tears flow. Just the
14: ලිජේ ප්‍රථ චිත්‍රපටයේ තිරය පිටපස වගේම තිරය ඉදිරියෙන් ඉන්න නළු නිලයන් ගැන බැලුවා. ප්‍රධාන චරිතය වන රඩ්ගේ චරිතයට පණපුවන්නේ ලෝක ප්‍රකට WWE සුපිරි තරුවක් වගේම දැන් බොලිවුඩේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් වගේම පීස් මේකර් වැනි චිත්‍රපට හරහා අතිශය ජනප්‍රිය වුණු ජෝන් සේනා. ඔහුගේ රංගන විලාසය මේ චිත්‍රපටයට ලොකු ආකර්ෂණයක් ගේනවා. ඒ වගේම මාකස්ගේ චරිතයෙන් අපිට දැක ගන්න ලැබෙන්නේ ප්‍රසිද්ධ හාස්‍ය උත්පාදක නළුවෙක් වන එරික් ඇන්ඩ්‍රේ. මේ දෙන්නා තිරේ මත මොන වගේ වෙනසක් කරයිද? Mission Impossible වගේම True Detective හරහා අපිට හුරු පුරුදු සුපිරි නිලෙ මිචෙල් මෝගන්, ප්‍රවීණ නළු ක්‍රිස්ටෝපර් මෙලොනි, ඒ වගේම Saturday Night Live හරහා කාගෙත් ආදරේ දිනාගත් ඒකෝ නෝඩින් වගේම දක්ෂ නිලෙ ෂෙරි කෝලා මෙහි සෙසු ප්‍රධාන චරිත සරසනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා මැට් ස්පයිසර්. සිනමා ලෝලීන්ට ඔහු වඩාත් මතක ඇති ඉන්ග්‍රීඩ් කෝස් ෆෙස්ට් කියන සුපිරි සිනමා පටය තුළින් සිනමා උළෙලවල් රසකදී හොඳම තිර රචනය සඳහා සම්මාන පවා දිනාගත් මැට් ස්පයිසර් තමගේ නිර්මාණවලට සරල වගේම ඉතාමත් සජීවී අපූරු සිනමා අනන්‍යතාවයක් එකතු කරන්න පුළුවන් දක්ෂයෙක්. ඉතින් ජෝන් සේනා වගේම එරික් ඇන්ඩ්‍රි වැනි දක්ෂයන්ව මෙහෙවමින් කරන මේ චිත්‍රපටය හාස්‍යයෙන් වගේම ඉතාමත් ආකර්ෂණීය සිනමා අත්දැකීමක් අනිවාර්යයෙන්ම ගෙනේවි. චිත්‍රපටයක ආත්මය රැඳිලා තියෙන්නේ එහි පසුබිම් සංගීතය වගේම ගීත තේමාවන් මත. ලිටල් බ්‍රදර් චිත්‍රපටයට අපූරු සංගීතයේ ජීවයක් ගෙන එන්නේ හොලිවුඩේ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන ඩෑන් ඩිකෝ.

0: මෙහි තියෙන විශේෂම දේ තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන එරික් ඇන්ඩ්‍රි සැබෑ ජීවිතයේදී දක්ෂ වාදකයෙක් වීම. ඩෑන් ඩිකෝන් නිර්මාණය කරපු සංගීතයට එරික් ඇන්ඩ්‍රි වාදනයෙන් දායක වෙලා තියෙනවා. ඔවුන් දෙදෙනාගේ සංයෝගයෙන් බිහි වුණු බ්‍රදර්ස් කියන ප්‍රධාන තේමා සංගීත කාණ්ඩය චිත්‍රපටයේ පුරාවටම ඉතාමත් අපූර්වට ඉස්මතු කරන්න සමත් වෙලා තියෙනවා. සාම්ප්‍රදායික වාද්‍ය බෘන්දයක නාදයේ වගේම නවීන ඉලෙක්ට්‍රොනික බීට්ස් මුසු කරමින් ඩෑන් ඩිකෝන් කරපු මේ සංගීත නිර්මාණය සිනමා ශාලාවේදී රසිකයන්ට වෙනස්ම රිද්මයක් ගෙනෙනවා නොඅනුමානයි. ඉතින් ඔබත් සූදානම් වෙන්න ලිටල් බ්‍රදර් චිත්‍රපටය අද ඉඳන් නරඹන්න. ලබන සතියේත් අලුත්ම කලාතුරකින් ඔබව හමු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
1: Art Hub Kalave Adagasma Soyam.

0: Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: දවල් 12 වෙනාඩි 30
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN.
2: Binduai hatai, binduai tunai, anotunai pahai, anotunai hatadu. Taumat, message ka kewan pulu. Daval dolahai, vinaritu sekai.

0: දවල් 12:00 වෙලා විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න

දවල් 12යි වෙනාටේ 42යි වෙලාව. අස්වාකට වහක්නම් වෙන්න එපා. එකෙන් පස්සෙ තින්නවන් තමයි. අහන් ඉන්න ගමන් 0.7යි 0.3යි 93.5යි 93.7ට. ඔයාට පුළුවන් මට මැසේජ් එකක් එවන්න.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Dawal dola pahu vela, vinade hatale satai vela ava. Binduvai hatai, binduvai tonai, anu tonai pahai, anu tonai hatai ape message number eka. Chami oya me vela ave, kena halati yuna, kottaven tekla. Ape siddha kahu nere. ජෝමියාගේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කොච්චිකඩේ ප්‍රියංකා ටේලර් සෙකන්ඩ් බොස් දිනේෂ් ඉෂාන් තමයි මට මැසේජ් එකක් එවලා තියෙන්නේ. තැන්කියූ. වත්තගමන් ශාමා ටික දවසක් මැසේජ් එකක් එවන්න බැරි වුණා කියලා සමාව වෙලලා තියෙනවා. සරකලා බලන්න. සින්දා කාට දෙන්නම් කන්නේ බොරුවට කිව්වේ. හෙලෝ ජෝමි, මාත් ඉන්නවා ඉතාලියේ මෙන්ඩෙස්. කොහොමද? සිතුම් පැතුම් මිට වෙන ආදරණීය සතුටු පිරි ලස්සන දවසක්. කෑගල්ල ඉබුල් දෙනියේ උදේශිකා නිරූපමාලා ඔයාගේ මැසේජ් එක. හැමදාම වගේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහනවා අපි අනුරාධපුරින් කියලා. ගංගා නේද මේ මැසේජ් එක එවලා තියෙන්නේ? ඔයාගේ නම නෑ, මං හොයලා කිව්වේ. හයියා කී අපි බොරලස්කමු. වෙබ් ඩිසයින්ස් ආයතනින් කියලා තියෙනවා. අපේ අශෝක සර්වයි නන්දි මිස්වයි, ද නන්දි මිස්සයිද දන්නේ. සුදත් අයයි, ඔසිකා අක්කයි, ජනේෂි අක්කා, විහඟ අයියා, චමිල අක්කා, හර්ෂ අයියා, දෙවෙන්ද අයියා, නීල් අයියා හැමෝම එකතු කරගන්න කියලා නිවංක තමයි මැසේජ් එක කරලා තියෙන්නේ. ඔයා දෙවතාවක දෙවෙන්ද අයියාගේ නම සටහන් කරලා තිබුණා, මං හැබැයි දැක්ක නිසා මං දෙසරක් කිව්වේ නැහැ. ඔයා මම අපහසුතාවට පත් කරන්න නේද එහෙම කළේ? හරි ගියේ නෑ නේද?

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: දවල් 12යි විනාඩි 52යි. ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසනපටි පැලඳ ගන්න. ආසනපටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ. ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
2: ලුකයා මාර වෙඩනේ ඕනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්
2: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට.
3: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
4: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
5: evening drive with chamit and charu
6: sama anugrahaya
5: maxwin samuha vyapare vithin genwa api taharina dan navanimawakin ena domas entry week team yantrika sadambara himikaru ekumanna adumama tanna 01176779579
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනයට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවිය හැකි තැන් නැති බව තහවුරු කරගන්න.
0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: දවල් 12 වෙනාඩි 55 වලාව. දැන් පය තුනක් මම වහන් හිටියා කියන කමතක් කරන්න. ආයි පය තුනක් මං එනවා අලත් එක්ක ඉන්න. 0.6 0.3 0.5 0.3 7 මේ සිදුහන් ඉන්න අතරේ මැසේජ් එකක් එවලා තියන්න.

0: rhythm, vibe, beat. If it makes better, heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්

0: වෙලාව පස්සරු එකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: මහභාණ්ඩාගාරය සතුව තිබූ ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කර තිබෙනවා. රාජ්‍ය ණය ගැවීම සඳහා මහභාණ්ඩාගාරය සතුව තිබූ මුදලින් ඇමරිකා ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහා බැංකුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට මෙම වාර්තාව ලබා දුන්නා. එම අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය 8 වෙනිදා මුදල් අමාත්‍යාංශයේ මුදල් කාරක සභාවට ලබා දුන් වාර්තාව මහ බැංකුවේ නිලධාරීන් පරීක්ෂා කළා. ඉන් අනතුරුවයි ඒ සම්බන්ධ ඔවුන්ගේ මතය ඇතුළත් වාර්තාව මෙලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කෙරුණේ. මෙම වාර්තා දෙකම සලකා බලා අවසන් වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා කියා සිටියේ. ප්‍රංශයේ පැරිසියේ මත්පැන් පරිභෝජනය සහ අලවිය තහනම් කර තිබෙනවා. ඒ අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පැරිසිය ඇතුළු ප්‍රංශයේ නගර රැසක අධි උෂ්ණත්වයත් සමග ගැළු රැසක් මතුව තිබෙනවා. ඒ හේතුවෙන් රෝහල් ගතවන පිරිසද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම තත්ත්වයත් සමග අද සිට පැරිසියේ වැසියන්ට මත්පැන් පානය සීමා කර තිබෙනවා. ස්පාඤ්ඤ එක්සත් රාජධානිය සහ ප්‍රංශයේ දින ගණනාවක සිට උණුසුම් කාලගුණික තත්ත්වයක් වාර්තා වුණා. ජර්මනියේ සහ චෙක් ජනරාජයේද අවධානම් මට්ටමකට උෂ්ණත්වය පහළ ගොස් තිබෙනවා. ජර්මනි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ යා හැකි බවතයි මේ වන විට අනතුරු අඟවා තිබෙන්නේ. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට
2: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ராட்டத்த வாக කියන ரேடியோ
1: தன்னவத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ගානේ ගහන මත්දහනේ ද හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේ ලස්සන සින්දු පිරුණු පැය තුනක්
1: ඔවුන්ට

දවල් එක පහු වෙලා වෙනාට දහයයි වෙලාව අයිබෝවන් සුබ දහවලක්. ඉතින් ඉතින් ප්‍රශ්න ඉවර වෙනකල් ඔයා බලාගෙන ඉන්න එපා. හිනා වෙලා ඉන්න. හිනා වෙනවා නම් මොකෝ දන්නවද වෙන්නේ? ප්‍රශ්න තුඟක් වෙලාවට අමතක වෙලා යනවා. ප්‍රශ්න කියන්නේ අමතක කර දාන්න ඕන දෙයක් නෙවෙයි, තමයි ඒකට විසඳුම් ඕනේ. මම ඒක නැහැ කියන්නේ. හැබැයි හිනා වෙලා ඉන්නකොටත් අර ප්‍රශ්න වලට මූණ දෙන්න තියෙන ආත්ම ශක්තිය වැඩි වෙනවා කියලා වට හිතලා නැත්ත කවදාවත්. ජීවිතය ඇතුලේ අපිට ලස්සන මයින්ඩ් සෙට් එකක් හදාගන්න නම් හදවතින්ම හිනා වෙන්න පුරුද්දක් ඇති කරගන්න ඕනේ. අමාරුයි තමයි. ඒක කියන තරම් ලේසි නෑ. හැබැයි ඉතින් අඬලත් වෙන දෙයක් නෑනේ නේද? අඬල හැම්බ්‍රිස්සා වැදෙන එක විතරයි වෙන්නේ. කැස්ස හැදේත වැඩි මුණොත්. ඒක නිසා ඒක එච්චර ගලපන දෙයක් නෙවෙයි. හිනා වෙලා ජීවිතය දරා ගන්න සාමාන්‍යයෙන් අපි හිතුවටින් අර අපි කියනවානේ වෙන දෙයක් උනාව කියලා. අපි වෙන දෙයක් වෙයි කියලා හිතුවාමත් සාමාන්‍යයෙන් වෙන දේ වෙන්නේ ටිකක් අඩුවේ. ඒක නිසා වෙන දෙයක් උනාව කියලා හිනා වෙලා සතතෙන් ඉමු අපේ. හරිද? අදත් එහෙනම් හතර වෙනකම් මාව අහගෙන ඉන්න. ඒකයි වෙනට 11යි. 0.7.3.93.5.7.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: 7 ලකන රේඩියෝ ITN
1: පසරු එකය වෙනට වෙස්සයි
2: සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මි
1: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රාජමහා විහාරස්ථානයේ සිට
2: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ලකන්ඩ රේඩියෝ ITN
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ಹೇಳದೆ ಮತ್
1: ಕಲಾ Beats with Chami.
0: Satay dinner, daval ek enda, hatra venaka.
2: Chanchala hita kiti kauna, tembara vadana to. Dinga klang ven mata hituna.
1: Old time, Beats with Chami.
0: Ek, tani kadama appaya. Daval ek pahu vela venati visitunai valava. FM 93.5 hari 93.7 hari ahak widiyata mawa hang inna neda ah hawas 4 wenna kalin 0.7 0.3 0.5 0.7 ta message ekak ewala tiyanna ada birthday ekak tiyenawa kiyala mata message ekak ewala tiyenawa baappa isuru gayan kaagida balamu de birthday ekak cake kala katham benwa kiyala itim meka kiyuwa kiyala mata kamanna balamu මොරටුවේ ඉෂෙන් අමීෂ පොඩි පුතා ඔයාගේ තමයි අද උපන්දිනේ. අපි අද ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා. ආශිර්වාද කරනවා රත්තොට හුණු කැටේ රාගිකා නිලන්ති පොඩි නැන්දේ මාමා රංජිත් නිෂුන් රනිෂ සහ නිෂෙන් රවීෂ අයියලා දෙන්න. මොරටුවේ චුටි පුතාගේ අම්මි රේණුකා තාතේ ඉසංක ලොකු අක්කා අමීෂා ඉශාලි පොඩි අක්කේ ඉෂිනි අමාෂා සහ අම්මා කේස් ෆනාඩෝ මේ හැමෝමත්ක මේ චාමි නැන්දත් ඉන්නවානේ. හැපි බර්ත්ඩේ පුතේ ඔයාට. ඊට පස්සේ සුබ දවසක් වේවා චාමි නංගේ. අපි වත් එකතු කරගන්න කටුනායක හයිලන්ඩ් ෆ්ලයිස් ආයතනයේ හැමදාම එකතු කරගන්න කියලායි තියන්නේ. සොබතව සක්ෂාමියාට වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා තේනවා කොරියාවෙන් චින්තක. බිරිඳ අචිනි දුව කුසිනි ලොකු පුතා මෙන්දාද පොඩි පුතා ගඟුල්වත් එකතු කරගන්නවා. හයි චාමි, දුබයි වලින් මහේෂ් ඔයාගේ මැසේජ් එක. දුව චනාය වයිෆ් නිමේෂා එකතු කරගන්න කියලා තමයි ඒ මැසේජ් එක කියන්නේ. සොබතව සක්කපේ චාමි නංගට ධර්ණිය ගල්ට අත මන්දාරම් දවසක්. වෙලගම සේනගම් ලත සෙනුරේ සයුරේ විශ්මිත සමග චාරිකාව එකතු කරගන්න. ඊට පස්සේ මාපලගම පියල් ජේ ආත්මට මැසජ් එකක් කියලා තියෙනවා නේද? අද නම් නියමයි චාමි, හැමදාම පැය 6ක් එන්න කියලා තියෙනවා. එහෙම දහස නැත්ද කිසිම ලතත් බවක් මං කරේ නැහැ. පැය 6ක් මං දැන් අර ගෙවුණු පැතන අමතක කරා. මං දැන් මේ පැතන ගැන හිතන්නේ ඔයාලා චාමි වගේ වෙන්න. එකයි විනාඩි 25.

0: 105 FM 93.7 La Kanda Radio ITN
1: එකයි වෙනට විසනවයයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට
3: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න. විසේකාරේ
4: මෙතන මගේ දරුවටවත් පාරන්න බෑනේ ඔබ. ඔබට ඉතින් ඔය කවුරුවත්ම නැත්නම් මගේ නමට හරි පවරපන්.
5: මා මලෑණියක් උයි. බෝනි මේදී නහයෙන් අඬනවා අඬනවා මේත් මිනිව හෙඩ් කරලා දෙන්න කියලා මගුල එපා යනෝ උයි. ආ මොකද කියන්නේ? අපේ සංගීත කොළවට කැමතිද?
6: චේති මට දැන් ඔයාගේ ඌණ බලන්නත් අපිරියයි ඇත්තමයි.
4: ඕනනම් ඕනනම් යම් බලමුද? මගේ චකවුස ගන්න දන්න බා. මම දන්නවා අම්බලංගොඩ තමයි කියලා. මොකද අපි නංගි මේ වේස් මූණක් කියලා.
1: සතේ දින පහේම රාත්‍රී 9ට ITN බලන්න. එකයි වෙනාඩි 30 වෙලාව මේ මැසේජ් නම්බර් එක දාන්න දෙ කෙනෙක් මම අහන් ඉන්නවද කවුරු හරි ඉන්නවනේ 0.7 0.3 93.5 93.7 එයා වෙ මැසේජ් නම්බර් එක හවස 4 වෙන කලින් වට වෙලාවක් තියෙනවා නම් ඔය කිව්ව නම්බර් එකට මැසේජ් එකක් එවන්න පුළුවන්

අපිට අතරගේ මේ ප්‍රශ්නය හුවනම් දුව වාහයට දෙනවද කියලා වෙන්නේ එකම් පලෙන් ගියයි. ගෙදර තියාගත්තත් බොහොම අමාරුයි. එකයි විනාඩි 33යි වෙලාව. මේ සින්දුවෙන් පස්සේ අනිවාර්යයෙන්ම මැසේජස් ටික කියන්නම්.

0: FM 93.7 Lakhana Radio ITN
1: Ekai vanade disayae
2: Sri Lanka vathula dinakata siduvana riyanturu sankhyawa dala vashen 150k මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයේ 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: சும விரஹாவே வேதனாவ
1: மகிழ்வ துணி சுரு கருப்பத்து சாதன
2: ஹதுத்து தெனின் ஹெங்கிமே ஜீவமான உத்கர்ஷய
0: ஆதிரணிய ஜோதிரணிய ஜோதி
1: ரசோதயே பந்தியேனு ரஹை ஜீவிதே
2: அஹிமி ஆதரே ஜீவமான ஹட
0: ஆதிரணிய ஜோதி இறுதா ராத்திரி ஹதுட ஹிமாலிக்க
2: ஜோதிராதாரே FM 93.5 FM 93.7 லாகானா Radio ITN
3: පසර එක පහු වෙලා වෙනාඩේ දෙසාතයි වෙලාව මමත් අහගෙන ඉන්නේ කියලා කෑකල්ලේ දුනු කේවලෙන් නිල්මිනි අලවෙන් නංගි නිලන්ති දුව සවෙන්දි නිම්සරාව එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ සරච්චන්ද්‍ර ටයිස් රයිකමින් වෙන ඕන දෙයක් වෙච්චාවේ සිඳුව අහන්න ඕනේ කියලා කියනවා. බලමු අපි චාමි මට ලස්සන සෙද්දවක් දෙන්න. ප්‍රියංකා ගුණසේකර වගේ මැසේජ් එකට ස්තුතියි. හයි, අපි බටගොඩින් සිරෝෂන් ගාමන්ට් එකෙන්. කවුද ඉන්නේ? සුමන, ශ්‍රියානි, නිරෝෂා, ලතා, නිරෝෂලා කීප දෙනෙක් ඉන්නවද? ඊට පස්සේ ලීලා එනෝ, පියුම්, ඩෙලානේ, ජීවනන්ද වැඩනේ ඔක්කොමලා වැකතු කරගන්නම්. ආදරේ යහස තරම් කියලා තියෙනවා. අහසත් ඉදින් වෙනස් වෙනවනේ. විශ්වාසයක් තියන්න බෑ සුපුන්. මොකද මේ කියන්නේ? අහුලාගෙන පෙන්නද්දී ළඟට ගොස් තරුවක් කියවලා මන් නුඹට ලිව්වා එක කවියක්. නොපෙනෙන්න දුර ගෙහින් එකකකා වඩවක් අමාවක කියන්නෙම හඳ අඬන දවසක්. ලස්සනයිනේ. අමාවක කියන්නෙම හඳ අඬන දවසක්. ඒක නෙච්චර කලුවර ලස්සන පෝස්ට් එකක් ආශා කරලා තියෙනවා. ඒකට මං කැමතියි. චාමි, ඔයාව හුඟක් වෙලා ඉඳන් අහනවා කියලා තියෙනවා. ඉතින් මං හුඟක් වෙලා ඉඳන් හිටියන්නේ යන්නේ දුකනේ. මැසේජ් නොකරම බෑ වගේ කියලා තියෙනවා. Thank you මාතලේ නදේශානේ. පහන් ගාමට ගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලායි තියන්නේ. ඊට පස්සේ අපි යනවා කෙලින්ම කොහෙටද? කොහෙටලින් ඉන්නව ප්‍රියන්ත සහ කාන්ති වැකතු කරගත්ත. මේ කවුද මේ මහියංගනේ නේහා. ඔයා කියනවා වෙනස් නොවෙනවා කියන ඉරත් උදේට පයලා හවසට බැහැගෙන යනවා නම් මිනිස්සු වෙනස් වෙන එක ගැන කවර කතාද කියලා අපි කතා කරන්නේ. මිනිස්සු වෙනස් වෙනවා, ඒක මිනිසුන්ගේ ස්වභාව. ඒව ගණන් නොගන්න එක මගේ ස්වභාව. එකයි වෙනදේ

0: 105 FM 93.7 Lakhana Radio ITN.
1: දවල් එකයි වෙනාඩේ 46යි වෙලාව. FM 93.5න් හරි 93.7න් හරි. අහගෙන ඉන්නේ ඔල් ටයිම් බේට්සෙත් මම මං චාමි. අයිබෝ වේවා ලක්ෂ්මන් තවරා නිශාරේ චේතනා තේජා වෝල්. පුංචි පුතා භාග්‍ය අවිෂ්කතක සර්වවලින් කෙටි ඒ සමර සිංහවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් තිබුණා. කොරියා පිටේ කමුරාපොල්ට ගියාම මවුන්ට් රොයල් එකේ යාළු ඔක්කොමලව එකතු කරගන්න කියලා මැසේජ් එකක් තියෙනවා. මේ කවුද මේ? රන්ගස ෆුඩ් සෙන්ටර් එකෙන් අපිවත් එකතු කරගන්න. නම මොකක්ද කියලා හොයනවා මං. නම හොයාගන්න බෑ. රන්ගස ෆුඩ් සෙන්ටර් එකේ ඔක්කොමලව එකතු කරගන්නම් හරි? ඊට පස්සේ අපිත් ඉන්නවා සින්දුවක් අහන්න පුළුවන්ද? ජේම්ස් ෆරීඩා, දීප්ති සිල්වා, ශුරින් ඩයස්, නිරෝ, ගානි සිල්වා සහ චන්ද්‍රානි මාරසිංහ වැකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ HD ප්ලාන්ටේෂන් එකේ වැඩ කරන ගමන් ලස්සන සින්දු අහන් ඉන්නේ කියලා පතුම් මැසේජ් එකේ වටේ ස්තුතියි. පොතුහැර පැත්තට ගියාම වා දුර නේද? සමන්ත ඔයා මැසේජ් එකක් කියවලා තියනු. මේ කවුද මේ? සුබතහව ලක්ෂාමි නංගේ. චුට්ටක්ගෙන මම නිකන් මුලින් කීකනෝනේ. හරි. සුබතහව ලක්ෂාමි නංගේ ටීනාගේ මැසේජ් එකට බාධාවක් කළා උනා. මේ වෙලාවේ හඳුම් මහන ගමන් ඉන්නේ කියලා තියෙන හොඳටම වැස්සලු. වැස්ස? ඕ ඕ ඕ. මල සර සදරියා කන්න දෙන්න නැද වැස්සේ. කම්මැලිකම නැතිවලා ඔයාගේ වැල් ටික හොඳට කරගන්න පුළුවන් වෙන විදිහේ ලස්සන සින්දු ටිකක්. බාදුරාකට ඉන්න හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන හින්දි සින්දුවක් මගෙන් ඉල්ලන්නේ. වාගේ තමන් දැනගත්ත නිසා මම ලෑස්ති කරගෙන තිබුණේ හින්දි සින්දුවක්. මොකද්ද මේ කියන්නේ? ඔව් මම වෙනස් වුණා කියලායි තියෙන පෝස්ට් එක. බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉල්ලන එක අඩු කරලා ලැබෙන තරමින් සතුට වෙන්න පටන් ගත්තා. බලාපොරොත්තු වෙන දේවල් අඩු කරලා වෙන දේවල් සතුටින් පිළිගන්න පුරුදු වුණා. ඕනෝට වඩා හිතන එක නවත්තලා අනවශ්‍ය දේවල් ජීවිතෙන් ඈත් කරන්න පටන් ගත්තා. අනුන් වෙනුවෙන් ජීවත් වෙන එක නවත්තලා මං වෙනුවෙන් සතුටින් ඉන්න පටන් ගත්තා. ඔව් මං වෙනස් වුණා. ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න එකයි වෙනදේ.

ඒසින්දු වේ ලස්සන. හරි ලස්සනයි නේ. මාත හාගෙනම හිටියා. 1:53 වෙලාව. අද ඉතින් දෙවෙනි වතාවට තව අහනවා කියලා තියෙනවා. ලන්ච් එකට ගියේ නැත්ද කියලා අහලා තියෙනවා. ලන්ච් එක මේ තියන්නේ. කවුද මේ අපේ ජය මාම ඔයාගේ මැසේජ් එක. වෙරක්කොඩි බේකරිය කේ ලොකු බොස්ස පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් දිස්නා මිස් මතුශංක ජගත් එකතු කරගන්න දැන් චම්පා මිස් නැද්ද? ඔබල හිතුව මට අමතකයි කියලාද? නෑ මට මතකයි. එයාගේ නම නැත්තේ ඇයි? එයා නිවාඩුද? ඕපි හොයනෝ නම් මංගන්ව තෝපි හොයන්නනේ. මේ මැසේජ් එක රංගික නෙලන්ති අපිව මතක් කරන්නේ නැද්ද කියලා අහලා තියෙනවා. මතක් කරේ යන් මං විශ්කර බබාට ඇහුන්නේ. ඒක ඉතින් අයිසරා කියන්න බෑ. අනිත් අය බලයි අපේ මැසේජ් එකක් කියන්න වෙනව නැ අනුන්ගේ මැසේජස් කියවන දෙසරක් කලාව තියනවා කියලා. ඊට පස්සේ අපි යනවා පිළිමතරාවට. නිශාන්ත වික්‍රමසිංහගේ මැසේජ් එක. බිරිඳ ප්‍රියන්ති පුතා යසින්දු දුව මිෂාව එකතු කරගන්නවා. ප්‍රශ්න තමයි ප්‍රශ්න. ඔයාගේ මැසේජ් එකට මං එහෙම කිව්වේ හරිද? සුබදාසකේ වාචා මේ බලංගුරේ දැන් අහගෙන ඉන්නේ කියලා තේනවා. බලංගුරෙන් කවුද? ඉංජිනේරු වංශී අපේ සිංහ බණ්ඩාර රංජිත් පත්මකුමාර දර්ශන සහ අමිලව එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මහරකම කුෂන් එකේ යාළුවෝ ටික සින්දුවක් දෙන්න කියලා අහලා තියෙනවා. හරි සින්දුවක් කන්න දෙන්න. හින්දි සින්දුවක් දෙන්න කිව්වට අපි හින්දි සින්දුවක් ඇහුවා. ඒක නිසා අපහු හින්දි සින්දුවක් අහන්න වෙන්න අපිට ඊළඟ පැයේදී. නැතමේ ගිහිනි නුරාෂා බෙහන්සා චමරේ ආලව එකතු කරගෙන අපි ඒ සින්දුවක් අහන්න ඕනේ. ඒ සින්දුව අහගෙන ඕල් ටයිම් බෙඩ්ස් ඉට් චාමින් අපි අපේ දෙවෙනි පාට යනවා.

0: විලාවපසර දෙකයි. විලාව ඔබ වෙත ගෙන ආවේ.
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
2: නිවාස නොමැති අඩුවාදැම්ලාබේ පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළා. නව නිවාස 17,000ක් මේ වසරේදී ඉදිකරන බවයි අමාත්‍යරයා සඳහන් කළේ. ඒ පාදුක ප්‍රදේශයේ ඉදි කළ නව නිවාස ජනතාවට ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් නව නිවාස 4ක් එහිදී අඩුවාදැම්ලාබින්ට බාර කෙරුණා. ඊට සමගාමීව තවත් නව නිවාසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමද සිදු කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු 2024-25 වසර සඳහා තමන්ගේ වූ බදුමුදල් සම්බන්ධ තොරතුරු හෙළි කර තිබෙනවා. 2024-25 වර්ෂ සඳහා චාල්ස් රජු පවුම් මිලියන 12.9 බදුමුදලක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ. මෙම තොරතුරු හෙළිකිරීමත් සමග බදු ගෙවීම පිළිබඳ විස්තර හෙළි කළ පළමු රජු බවට චාල්ස් රජු පත්වනවා. චාල්ස් රජු ගෙවූ බදුමුදලේ වටිනාකම අනුව බ්‍රිතාන්‍ය බදු ගෙවන්නන්ගෙන් ඉහළම 10% අතරට ඔහු ඇතුළත්. මේ අතර 2024-25 වර්ෂ සඳහා විලියම් කුමරු පවුම් මිලියන 7.76 බදුමුදල් ගෙවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: කටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනස

0: කරන්න ඕනම නම් සතියේ දිනවල දවල් 1 ඉඳන් 4 වෙනකම්
1: Overtime Beats with Jam Jam.

வெட்டராயத்தியே. ஆதரவு பெறணும், சத்துட்டு பயத்து.

හවස දෙකපහ වෙලා වෙනාට 10යි වෙලාව. FM 93.5 හරි 93.7 හරි මාව අහන් ඉන්න ගමන් 0.7.3.93.5.93.4 මැසේජ් එකක් කළා මං තම කිව්වේ නෑනේ. කියලා නෝක්කාඩු හිතින් නම් ඔයා ඉන්නේ. ඔහොම ඉන්න. මං හතර වෙන්න කලින් කොහොමරි වගේ නම කියලා යනවා කියන විශ්වාසය හිතේ තියාගන්නකෝ. ඒ ඇතිනේ නේද? දම්මන් කියන්න හදන්නේ ඩෙංගු ගැන අපේ හැමෝගෙම අවධානය යොමු වෙන්න ඕන කාලයක් තමයි මේක. ඒ ගැන අපි ඔබට විටින් විට මේ තරම් මතක් කරන හේතුව තමයි ඩෙංගු අධි අවධානන් තත්ත්වයට පත් වෙලා තියෙනවා. සමහරක් දෙනෙක්ගේ නොසලකිල නිසා ඩෙංගු තවන් ඇති වෙමින් යනවා කියන කතාව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒක නිසා ඩෙංගු මරණ සංඛ්‍යාව අද දවස වෙනකොට 30ක් දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ වෙනකොට වාර්තා වෙන සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ආවයි කියන්නේ මේ මාස 6ට හොඳේ අවුරුද්දට එහෙම කියන්න තව කල් තියෙනවානේ. මේ කියන්නේ මේ මාස 6ට 49000කට ආසන්න සංඛ්‍යාවක් ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙනවා. දැන් රෝගීන් ශීක්‍රයෙන් ඉහළ යාම නිසා මොකද වෙන්නේ? IDH එක, එතකොට කොළඹ ජාතික රෝහල, කලබෝයිල සහ ගම්පහ ඇතුළු ප්‍රධාන රෝහල් රැසක් මේ වෙනකොටත් තමන්ගේ උපරිම ධාරිතාවට ලක් වෙලා තියෙනවා කියලා තමයි රජයේ වෛද්‍ය නිධර්මයේ සංගමය ප්‍රකාශ කරන්නේ. ඒක නිසා මේ අවධානම තේරුම් ගන්න ඔබට රෝගය වැළඳුණත් ඔබට අදාළ ප්‍රතිකාර ලබා ගැනීමේ අපහසුතා ඇතිවීමේ ඉඩකඩක් තියෙනවනේ. මොකද ඉන්න කාර්ය මණ්ඩලය සීමිතයි රෝහල් වල. එතකොට ඒක නිසා තමයි අපි කලින් ඔබට අනතුරු අඟවන්නේ මේක ඇති වෙන එක අපි වළක්ව ගන්න ඕනේ කියන එක. මේක සංවිධානාත්මකව ගම එකතු වෙලා නගර එකතු වෙලා මේ අපි හැමෝම අපි විසින් මේ තත්ත්වය පාලනයට වගකියා ගන්න ඕන කාලය. ඒක නිසා දැන් හෙට වීකෙන්ඩ් එකේදී ගමේ අය වාසල් වාසෙන් ටිකව එකතු කරගන්න. පොඩ්ඩක් අපි වටල පිට සුද්ධ කරගමු කියලා කතා කරගන්න. වැඩ මගරණ අයව එකතු කරගන්න. කන්න බොන්න ටිකක් දෙන්නම් කියලා හරි කවන්න එකතු කරගන්න. කෑමට බීමට මුල් තැනගන්න ඉන්නවනේ. ඒගොල්ලෝ ටික හරි යනවා. හරිද? එතකොට යනකොට නිකන් අර යන්න එපා වීරයෝ සටනට යනවා වගේ. මදුරුව දන්නේ නැහැ නේ වීරයෙක් කියලා. ඒක නිසා පැංගිරි තෙල් ගාගෙන කොහොම හරි කමන්න නැහැ. මදුරුවන්ගේ දෂ්ටිනට ලක් නොවෙන විදිහට ඔයාගේ ආරක්ෂාව ගැන හිතලා ඒ ශ්‍රමදාන කටිතුල නියැලෙන්න කියලාත් මතක් කරනවා. නැත්තම් මදුරුව බෝ වෙන එක වළක්වන්න ගිහිලා මදුරුවේ කාලා ඩෙංගු හදාගෙන එන්න වෙන්න පුළුවන්. ඒ අවධානමත් මතක තියාගන්න. හැමතිස්සම ඔබේ පරිස්සම ගැන අංක එකට තියාගෙන වැඩ කරන්න. කීප දෙනෙක් මගේ මේ සින්දුව ඉල්ලුවනේ. කාංචනාගේ සජිත්ගේ අරුත්ම සින්දුව, කළු කුමාරයාගේ කතාව කියවන සින්දුව, දැනවද චාන්? ඔන්න මන් දුන්න සින්දුව. 2:13

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: Lukaya, mare vede ne uni. Dokki ki wale mare memory lost kila.
2: Memory lost? Call the doctor. Yaad sunnadi.
1: మమ్మ కిరికి బుణ్య అయ్యా సీని వెళ్ళి ముక్కు తత్తపై విడుకురనే అయ్యా మాట
2: సూపరి డాక్టర్ ని డాక్టర్ హరియటం కీర తీయరాలి
3: హీనా వేవి సింధు అన్న FM 93.5 FM 93.7 హందేవి హతర వెద్ది ట్యూన్ కరలా తీయగన్న
4: Evening Drive with Chamit and Charu.
5: Sama Anugrahaya.
4: Marksman Samuha Vyapari within Gen Babita Harina than Navanimavakin in a Domaso and Tree Wiki Timmy Anthraker, Sadamber Himikaru Kumana, Adamavatana, Bidwe Kaka Hatai, Haisi Hatanamea, Pansi Hatanamea.
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: හවස දෙකයි වෙනකට 17යි මම මැසේජ් එක කියවන්න ඕනේ කියලා හිතේ පස්සේ මට එතන සින්දුවක් ගන්න ඕනේ කියලා කමන්නෑනේ සින්දුවක් ගලෙමු

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Havasa dekai banate visi ekai
2: Silom Green Life Plantation Private Limited I'm going to live a new green life
3: Raj Bankuk Surakshita Bhavaya ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටි මියන්ත්‍රක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන 01176 679 579
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0271 711 711 1
3: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
4: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
3: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
5: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය
7: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
8: FM 95 FM 93.7 ලකන්න රේඩියෝ ITN
4: හවස 2:24 වෙලාව දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් ඇතුළු සමහර බෙහෙත් වර්ගවලට සමහර කෑම වර්ගවලට උමනා වෙන තෙල් ටික වට හදා ගන්න පුළුවන්කමක් තියෙනවා කොහොමද ඒ කියලා හිතුණානේ ඔය කියන තරම් ලේසි නෑනේ මොකද මම ලේසි ක්‍රමයක් හොයාගෙන ආපු නිසා මේ බයක්ස් එකක් නැතුව කියන්න හදන්නේ ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගන්න මෙලවෙන රුපැලසු 8000යි හැබැයි එකකට වඩා වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නේද 0117 679 579 කෝල් එකක් අරගෙන වට ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන තව වැඩි විස්තර දැනගියා ගන්න පුළුවන් සිංගල් ෆේස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ ධාර්තව පැහැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් පොල් තෙල් විතරක් නෙවෙයි රට කජෝ කජෝ සූර්යකාන්ත වටක අප කොහොඹ එඬරු මේ දේවල් වලින් තවර තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් නිසා ගෙවියම අවමයි කියන විශ්වාසය තියාගන්න පුළුවන්. හරි. ඩෝමා ගැන කිව්වා ඒක අවරයි. ඊට පස්සේ එවලා තියෙන මැසේජස් ටික බලමු අපි. අපිත් සත්‍යෙටම අවහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් ඕනේ පොළොන් නඩුවේ කඩවල වැව ගමේ හැමෝම DMS එකේ සුපුන් නිපුන් නතුන් චන්ද්‍රිකා සුබෝධි නේද? සුබෝධි කියලා එවලා තියෙන්නේ. සේනානින්න දෙසනායක එකතු කරගන්න තැන්ක් යූ මැසජ එකකට මං හිතන්නේ ඔයගොල්ලෝ අපිට අලුත් යාළුවෝ ටිකක් දෙකටම අපි වහගෙන ඉන්න ඕනේ කාර්යබහුල ජීවිතයේ මිහිරි විවේකයක් දිවෙන ලොවක වැහස නිවන ස්වර රාවය රැගෙන ඇති ලක්කඬ ගුවන් විදුලි මකින් සිත් සනහන ගී ගැයෙති දහවල එක සිට හතරට මිහිරි හඬක් සවන වැදෙති චාමි සමග සංගීතයේ සිතේ වෙහස නිවාලති කාර්ය බහුල දිවියට ලැබෙන ඔසුවකි මේගේ නද සංගීත චිකිත්සාවෙන් සුවපත් වෙයි අපේ හද ලස්සන සින්දුත් අහන්න එකතු වෙන්න හැමදාමත් චාමිගේ මේ සුදුරු පැය තුන සතුට කෙනේ හැමෝටමත් කියලා ලස්සනට ඉතින් ඔය අදහසක් කිව්වට තැන්ක් යූ සුපුත් ස්තුතියි ඊට පස්සේ අපි පිටකෝට් එකේලා තියනවා මගේ නම චාමිනි මම චාමිකා කා කා කා කා අයගෙනම වෙනස් හැබැයි අපි ෂෝට් කළ නම කියනවා නම් චාමි තමයි නේද මගේ චූටි දුවේ මේෂා ලොක දුව ඉමල් ෂව එකතු කරගන්න කියලා තියනවා තැන්ක් යූ මැසේජ් එකක් එව්වට ඊට පස්සේ පොඩියක්ගේ ඉෂිනි අමාශාගේ බර්ත්ඩේ එක තියෙනවා කියලා තියෙනවා මට විස්තරේ පැහැදිලි මදි ඉන්සයිඩ් මැසේජ් එකක් දාන්න මට සින්දුවක් ඕනේ කියලා තියෙනවා නම නෑනේ නම නැති නිසා කියන්න බෑනේ කවුද මැසේජ් එක එව්වේ කියලා තාම මට එහෙම පේන්නේ කියන්න හැකියාවක් නෑනේ ඔන්න අපේ ලක්කඩ ඕල් ටයිම් බේස් එක චාමි සසර කරලා තියෙන කියලා තියෙනවා සංජය තැන්ක් යූ ආ කොහෙන්ද කියලා වුණා නම් ඉතින් නේ ඔයත් සතුටේ මාත් සතුටේ මම ගමේ නම කිව්ව කියලා මම සතුටු වෙනවා ඔයගේ නම ඇහුණා කියලා සතුටු වෙනවා කොහෙද ඉතින් එවන නෑනේ හවස 2:27 වෙලාව 0.7 0.93 5.93 7ට මැසේජ් එකක් එවලා තියන්න හවස 4 වෙන්න

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වනාඩි 32යි
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රීදා වයි බී Epic Mix Winner.

0: සම අනුග්‍රහය
1: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
1: සම්බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
3: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක්‍රස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැතිබරදායකත්වය පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපිරිතින් සුපිරි වාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ලකාණ්ඩ රේඩියෝ ITN
4: හවස දෙකයි වෙනාටේ 35 බිඳුවයි 7යි බිඳුවයි 3යි 93යි 5යි 93යි 7ට හවස 4ට කලින් මැසේජ් එකක් එවලා තියන්න

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හවස දෙකයි විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: මුදලාලි
4: අනෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අකිලිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
4: විජේ දාන්න ඔක්කොටම.
5: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු.
6: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සින්දු පිරුණු පැයතුනක් සතිය දවස්වල දවල් එක එඳ හතර වෙනකන්.

හවස දෙකයේ වෙනහටේ 45 වෙලාව. ජාමි දැන් තමයි වහන්න ගත්තේ. අත අපේ වසම තුල ස්වේච්ඡා සංවිධානය එකතු වෙලා ඩෙන්ගු වළක්වා ගැනීම සඳහා මහා ශ්‍රමදානයක් ලෑස්ති කරලා තිබුණා කියලා තියෙනවා. මමත් ගිහිල්ලා උදව් වෙලාවේ කියලා බොයගඩින් සුමන මහත්මියපු මැසේජ් එකට මං ගරු කරනවා. අපි මෙච්චර කියනවා, ඒ කියන එකෙන් ප්‍රතිඵලයක් තියෙනවා කියන එක හරි වටිනවා. ස්වේච්ඡාවෙන් සංවිධානය වෙලා තමන්ගේ ගම ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කරගන්නවා කියලා කියන්නේම වටිනා කියන කාරණාවක්. ස්තුතියි ගැන අපිට කිව්වට. සුසන්ත ලසන්ත ට්වින්ස්ලා රුවන්ශී සුජා චගත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ චාමි මේ මැසේජ් එක පොල් ගහවල තුෂාරා ඔයාව එකතු කරගන්න ඔරංජි අයියා ඔයාත් අහගෙන ඉන්නවා කියලා මං හිතනවා. දෙසිනි ලාභ කඩය ධර්ණියගලින් දෙසිනි දුවයි අපේ නෝනමයි කඩය වැඩ කරන අයයි ධර්ණියගල ඔක්කෝමලරයි එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. සුබ දහවලක් වේවා ලක්හඳ. අපිටත් සින්දුවක් දෙන්න ත්‍රිකුණාමලෙන් පුංචි බණ්ඩ. අපි සින්දුවක් අහමු. චාමි සුරජුව මතම් ඈ ඔයා සින්දුව ඉල්ලුවත් එක්කද මං සින්දුව අහන්න දුන්නනේ බලන්නනේ. හොරණින මහින්ද කුමාර, වඳුරබ මා බොටුවනින් ඉසුරු මදුෂාන්, යමුනා දීපාල්, මෙවන් ලේල්වල රසික, රංජී නුවරින් සාමානන්ද එකතු කරගන්න කියලා තියෙනවා. හරි හරි හරි හරි හරි ඔක්කොම නම් ටික කිව්වනේ. මං කිව්ව එයාගේ මැසේජ් එකේ විතරයි, ඉතුරු එයාගේ මැසේජස් ටික තාම තියෙනවා. මේ ලිස්ට් එකේ තියෙනවා කියන්නම්කො. හොඳේ හිමීට හිමීට 2:45.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයේ විනාඩි 50යි 0.7යි 0.3යි 93.5යි 93.7ට එවලා තියෙන messages

0: 7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩියේ 53යි. ඉන්තික ධර්මතිලක නිර්මාණයක්.
2: අකිගේ ප්‍රෝග්‍රෑම්ස් හරිම ලස්සනයි. මම ඒ ඔක්කොම බලනවා. හැබැයි අකිගේ ප්‍රෝග්‍රෑම්ස් වලට වඩා FP කෙරෙන කවි වල නම් මම ගොඩක් කැමතියි. හැබැයි දැන් වැඩි ඒවත් ලියන්න තියෙනවා. එක පොඩ්ඩක් විතර මන් තරහයි.
3: මං කවි පොතක් කරන් ඉන්නේ. ඒකයි
1: මගේ ඉපැරණි පෙම්වතී.
2: මේ වෙනකොට අම්මයි මමයි ජීවත් වෙන්නේ බිල ශරන් දීපු ගෙදරක. ඉලේෂු අපේ අම්මා අඳුරන්නේ එයාට පරණ බසිරේ තල්ලු කරගෙන කාලින් අම්මයි. කොටින්ම කිව්වොත් මට මීඩියා ඉගැන්නේ විලේෂ්. සමහර විට එයා හොඳ සර් කෙනෙක් වෙන්න ඇති අක්කි. හැබැයි ආවේ ලෝකෙට පෙන්වන්න හදන જાතියේ සුදනෙක් නම් නෙමෙයි.
1: මගේ ඉපැරණි පෙම්වතී සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: දෙකයි වෙනාඩි 57යි වෙලාව මේ ඇහන සින්දුවත් එක අපි යනවා අපේ අන්තිම පැයට

0: තුනයි විනාඩියකයි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 2026 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ සංශෝධිත කාලසටහන නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ විභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ. සින්දිකා කුමාරී ලියනගේ මහත්මියගේ අත්සනින්. එය අනුව නව සංශෝධිත කාලසටහනට අනුව මෙවර උසස් පෙළ විභාගය ලබන අගෝස්තු මාස 10 සඳුදා ආරම්භ වීමට නියමිතයි. එදින සිට විෂය ධාරාවන් යටතේ පැවැත්වෙන උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාස 5 සෙනසුරාදා අවසන් වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා. උතුරු කොරියාව දකුණු කොරියා දේශ සීමා ආශ්‍රිත හමුදා පුහුණුව සහ අත්හදා බැලීම් ශක්තිමත් කරමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා. දකුණු කොරියාව සමග පවතින ආතතීන් මාධ්‍යයේ උතුරු කොරියාව දේශ සීමා කලාපයේ අවියායුධ අත්හදා බැලීම්ද සිදු කරමින් පවතින බවයි අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ වාර්තා කළේ. උතුරු කොරියා නායක කිම් ජොන් උන්ද එම අත්හදා බැලීම් නිරීක්ෂණය කර තිබෙනවා. උතුරු කොරියාව ඩ්‍රෝන හමුදාවක් ගොඩනගමින් සිටින බවද තොරතුරු අනාවරණය වී ඇතැයි රට ප්‍රවෘත්ති වාර්තා උපුටා දක්වමින් අල් ජසීරා ප්‍රවෘත්ති සේවය පෙන්වා දුන්නා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු හතරට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

හවසතොදයි වෙනාට දහයයි වෙලාව. ඔය සිදු තිබ ෆිල්ම්මකෝට මතකයිද රාජා හින්දුස්ථානේ. ලස්සන ෆිල්ම් එකක් බැලු නැත්තම් බලන්න වෙලාවක් හොයාගෙන 0.7 3 93 5 93 7 මැසේජයක් වෙලා චාමි ඔය අපිව තාම කිව්වේ නැහැ කියලා. ඉන්නේ කනස්සල්ලේද දුකෙන්ද? ඔහොමම ඉන්නනේ. හතර වෙන කලින් මං කියනවා බොරුවට කිව්වේ දුකෙන් ඉන්න කියලා. චාමි සුබ සන්ධ්‍යාවක් ඔන්න අපිත් ආවාත නිවාඩුවේ පාඩුවේ මොයව අහන්න කියලා තියෙනවා. නිෂු ඔයාගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ. ජීවිත ගමනේ අපිට ලස්සන තනතලා මාර්ග වගේම නොහිතනා මාංශන්දි වලදී අපිට හැරෙන්නත් සිද්ධ වෙනවා. ඒ ගමන කටුක වෙන්න පුළුවන්, අපිට මහන්සිය කියලා දැනෙන්න පුළුවන්, අපිව වැටෙන්න පුළුවන්, තුවාල වෙන්න පුළුවන්, නැගිට ගන්න බැරි දරුණු වේදනාවන් දැනෙන්න පුළුවන්. ඒත් අපි එතනින් ගමන නතර කරන්න ඕනේ නෑ නේද? වේදනාවෙන් හරි නැගිටලා අපේ ගමන අයම ආරම්භ කරන්න ඕනේ. මොකද දරුණු නියංකාල පහු කරන්නම වෙනවා ලස්සන වසන්තයක් දකින්න. ඒ නිසා අපිට හුරු වෙන්න වෙනවා වැටිලා කැලිවලට කැඩුනත් බඩගාගෙන හරි ටිකෙන් ටික නැගිටලා තමන්ගේ හයියෙන් පණිකොකුලෙන් හරි ඇවිදගෙන යන්න. කොහොමද ඒ මොටිවේෂන් එක? මේ වෙලාවේ මොන තරම් චිත්ත පීඩාවකින් හිටියත් ඒ මං කිව්ව වචන ටික වාගේ හිතට වැදුනා නම් ඔයා ආයේ ඔහොම දුකෙන් ඉන්න නැහැ. තේරුණා නේ? ශක්තිමත් ඉස්සරහට යන්න වාගේ හිත හයිය කරගන්න. Isho thank you. සුබතවසක් ලක්කට අහගෙන ඉන්නේ මං. කවුද ඔයා? මොල්ලරියාවෙන් රොෂානි. සින්දුවකට දුව තනාරා සහ පුතා හිමරුවත් එකතු කරගන්න කියලා තියෙනවා. හිමරු කියන ලස්සන නමක්. මේ කවුද මේ? ඉරේෂ ඔයාගේ මැසේජ් එක කිව්වානේ. සුබ සන්ධ්‍යාවක් ඒවා චාමිනන්ගේ. හැමදාම වගේ අදට වහගෙන ගෙදර වැඩ කියලා තියෙනවා. අද නම් දවස ගෙවුණා දැනනවත් නෑ කියනවා. ඇත්තද? මහතා රහන් පුතාලා දෙන්න ශ්‍රීහන් මදුවන්ත මර්දගහ මුලින් අකස් දර්ශනී අමරීටා මාවත් එකතු කරගෙනම ලස්සන සින්දුවක් අහන්න ඕනේ කියලා කියනවා. අලව් පුර අපරල්ලක අපි හැමෝටම ලස්සන සින්දුවක් ඕනේ චාමී කියලා අලව්වේ දර්ශනී කුමාර්තුංග එවපු මැසේජ් එකට ස්තුතියි. චාමි මිස් අපි ගෙදර ආවෝ කියලා පොල් ගහවලින් තුෂාරි මට මැසේජ් එකක් කරලා තියෙනවා. කොහෙද ගියේ? ගමනක් යන තියෙනවා කියලා කිව්වා නේද? ගිහිලා ආපු ගමන් අයි මට කියන්නම් කියලා තිබ්බා. හරි හරි හරි. නෝරින් සංජීව ඔහත් මැසේජ් එකක් එවලා තියෙනවා. දුම්පෙන් අශෝක ඔයාව තාත්‍රින් මම මතක් කරනවා. පැය හයක් ඔයාගේ හඬ අහන්න ලැබීම සතුටක් කියලා තියෙනවා. එහෙමද? එහෙමනම් කාරි නෑ සඳ. උපාලේ ඔයාව එකතු කරගන්නවා. හොරණින් ඉනෝකා දුව සිතුවා තාත්‍රින් මතක් කරනවා. කියන්න මොකුත් හිතෙන්නේ නෑනේ. හවස 3යි. විනාඩි 12යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: දන්නවද වෙලාව හවස 3:17යි.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6176 579.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා. මෙමරි ලොස්? කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපයි වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
5: batamisu batamisu
6: Evening Drive with Chamit and Charu.
3: Pradha

0: මම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
3: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.

0: හැදීමත් කලා
1: ඕවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕවටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන අපේය හවස තුනයි වෙනාට විස්සය වෙලාව බැහිය නිකන් කංකරච්චලයක් වගේ වෙන වෙන්ඩුනා දන්නේ අද පැයහයක් අහන් ඉන්නවා කියන්නේ නේද අමාරුයිද කාරි නෑසඳ තව ටික වෙලාවයි වාට මාව ඉවසගෙන ඉන්න තියෙන්නේ මේ මැසේජ් එක කාගෙන්ද කියලා බලමු සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගෙන යන්න කියලා කැගල් මීදනිය ගමේ උපනන්ද ඔය මැසේජ් එක කරද හිබුතාම පේට අපායතනයෙන් එකතු වෙනවා බොස් දිනුෂ අරුණ භාග්‍යා රොෂන් නිල් සුසන්ත එකතු කරගන්නම් ඊට පස්සේ චාමියකි සිදු ටික මරු මරු කියලා තියනවා Thank you හශ්විනි ඔයාගේ මැසේජ් එක හස්බන්ඩ් මනෝජ් එකතු කරගන්න කියලා අම්පාරෙන් Thank you මේ චාමි හෙට නිවාඩු නේද එතකොට මොකෝ කරන්න කියලා අහලා තියනවා වැඩ නැහැ කියලා හිතුවද චාමි අත තැන්ක්ස් අනේ මගේ මුල්ම මැසේජ් එක කිව්වට දැන් තමයි ඔයාව අහන්න කියලා තියෙනවා ගාමිණි ඔයාව එකතු කරගන්න මැද මහනුවරෙන් නේද ඊයේ තමයි මං වගේ මැසේජ් එකක් මුලින්ම කියුවේ ඊට පස්සේ ඒකට හිත හැදිච්ච පාරේ අතත් මට මැසේජ් එකක් එවන තියෙනවා Thank you Hello චාමි රේමන්ඩ් පෙරේරා මං වහනින් ඔය මැසේජ් එකක් එවලා තියෙනවා සුබදවසක් ශාමී මනුවර එළියෙන් නිසංසලා හස්බන් ක්‍රිෂාන්ත පවුලේ අයවත් එකතු කරගන්න මේ වෙලාවේ අපි ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා Thank you සේරුව වෙල කෙටිය සමරසිංහ යාළු ඔක්කොමලා එකතු කරගන්න චාමියට කොහොමද මට ලස්සන සින්දුවක් දෙන්න කියලා මේ මැසේජ් එක චන්දි මහවත්ත පස්සහලෙන් එවලා තියන්නේ මං ඉතින් නේ හොඳින් තුනයි වෙනාට විසි දෙකයි

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරිසිය පනස් හතර
1: FM 93.5 FM 93.7 ලකන්න රඩියෝ ITN.
2: හවස තුන පහු වෙලා වෙනට විසි අටයින වෙලාව. බෙන්ඳුවයි හතයි බෙන්ඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට අන්තිම මූති මැසජස්වඳ ලැස්සව නැපා. එවනවනම් මැසජ්ජක දැන්ගවල තියන්න.

0: 105 FM 93.7 Lakana Radio ITN
1: හවස තොනයි වෙනාඩ දෙස් තොනයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටතම සම්පත
1: චාමියක්කි ඔයාගේ සෙන්දුව අහන්න දෙනවද කියලා ඇයි අය ශාමට එහෙම කිව්වේ නාත් කැමැතිම සෙන්දුවක් තමයි

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Havasat tunai bina dhiti satai
2: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 3යි විනාඩි 39යි වෙලාව. අපේ හිතන පතන කිසිවක් ඉටුවෙන නැහැ. ඔය දයබරටින් දෙපාරක් නම කියව ගන්න බැරි වුණා කියලා තියෙනවා. ඒකටත් හිතරි දුනද බෑනේ කරන්නේ. ඉතින් රත්නපුරේ එරත්නේ තමරා කුමාරේ ඔයව ආදරෙන් එකතු කරගන්නම් ගනේ. ඔහොම සරින්න එපා. හරි, ඔන්නව ආදරෙන් එකතු කරගත්තා. දැන් ඉතින් ඉනවලා සතුටින් ඉන්න ඕනේ. හරිද? අනේ ඉතින් චාමියකට මැසේජ් එකක් දාන්න නැතු ඉන්න බෑනේ. ඒ හින්දා අතත් මැසේජ් එකක් දාන්න හිතුණා කියලා තියෙනවා. අම්මයි තාත්තයි ආකර්ෂා හංසලි ගීෂාදේ වර්ෂා සුමුදු කාව්‍ය දිලිනි ජනනි තෙහසද එයාව එකතු කරගන්න. අනෝ තැන්කියු මැසේජ් එකක් ඇව්වට. අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා නිමාශ අහලා තියෙනවා. ඔයාටත් සින්දුවක් නේද ඕනේ අහන්න? සින්දුවක් මේ තේරෙ ලස්සන සින්දුවක්. 3:40 අයියන් නම් මේ සිද්දුවෙන් පස්සෙම

0: හවස 3යි වෙනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: 105 FM 93.7 La Kana Radio ITN
1: හීන පීරන කලබල දවස්වල හිත රකින හීන මවන තන යායක

카페스토 나의 베나데 하탈의 사타의 바람아 벤드와이 하타의 벤드와이 또 나야 노도 나의 바하야 노도 나의 하타터 에벨라티는의 메세지가 가겐다 카우도 오바 카우룬도 발음어 나무가 알아 오세스 에그로에겐 오셔다 랏비트 신두부가 대가도 가라간 게라 메세지가 게라티는 하호다이 신두와 가나댄낭 සුභ සන්ධ්‍යාවක් වේවා චාමිණන්ගේ ඔයාට සිතුම් පැතුම් ඉටුවන ලස්සන දවසක් වේවා කියලා තියෙනවා සෑහෙන සිතුම් පැතුම් වද ඉටු වුණා මගේ පැය හයක්ම හිටියන ඔයාලත් එක්ක පතාගෙන ආවදම සේෂල්ස් වලින් බණ්ඩාරගම ප්‍රදීප් ලංකා ඔයාව එකතු කරගන්න තැන්ක් යූ මැසේජ් එකක් එව්වට චාමි අපිටත් සින්දුවක් දීලාම යන්න ඕ කියලා දිනුෂ මැසේජ් එකක් එවලා තිනවා මාතලේ ඔයාට මම මේ ලස්සන සින්දුව අහන්න දෙන්නද දිනෝ දිනුෂා දිනු කළ කවමද ආදරේ තුනයි විනාඩි හතරේ ස්නවයයි

හවස 3:51 වෙලාව මේ මැසේජ් එකට මගේ හිත හැදුනා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න දොම්පෙන් දෙක වගේ මැසේජ් එක පැය 6ම ඔයා වහගෙන හිටිය කියලා තියෙනවා. මං හිතුවා අහගින්න බැරුව ඇති කියලා. මේ සින්දුව ආලට

0: ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දෙකම දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස තුනයි වෙනාට 56යි වෙලාව. එක මැසේජ් එකක් තියෙනවා කියලා නිතරු කරගෙන මං. ඒ මැසේජ් එක වෙ දැන් ගන්න ඒකයි. කොරියාවෙන් කසුනාව එකතු කරගෙන එහෙනම් යන්න. අදාය මං උදේ 10ට. යන්නේ හවස 4ට. හම්මෝනේ මං වාල වෙනුවෙන් හම්මෝ කිව්වේ. ආයි අපි මුණ ගැහෙන දවස් දෙකකට පස්සේ නේක නිසා කමන්නේ. ස්තුතියි මම වහගෙන හිටියට. මම චාමිකා මනෝජලි. සුබ දවසක්.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ
1: දේශීය ප්‍රවෘත්ති තෙල් දෙනියේ මෝටරාතයක් තුල තිබී සොයාගත් බෞද්ධ චිකිත්සවරියගේ මරණය සම්බන්ධයෙන් අත්තරංගොඩගත් ප්‍රධාන සැකකරු ඇතුළු 4 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ඔවුන් ලබන මස 9 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නෝරෙලිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඔහුගේ බිරිඳ කොණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා සහ කොණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරෙකු මෙලෙස ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔවුන් නෝරෙලිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙනවා. හෝමු සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. බාණ්ඩ ප්‍රවාහන නෞකාවකටයි මෙලෙස ප්‍රහාර එල්ල වී ඇත්තේ. ඒ සමග සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිර වී ඇති නැව්වත් කිරීමේ එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය ඒජන්සිය සැලසුම් කර තිබූ මෙහෙයුම්ද අත්විටුවීමට පියවරගෙන තිබෙනවා. ඒ සමග ලෝක වෙළඳපොලේ බොරතල් මිල 104කින් පමණ යළි ඉහළ ගියා. පසුගිය බදාදා නැව් 70 පමණ හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබෙනවා. ඒ පෙරදිනට සාපේක්ෂව දෙගුණයක වැඩිවීමක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මාර්තු පළමුවනදායින් පසු වැඩිම නැව් සංඛ්‍යාවක් ගමන් කළ දිනේ ලෙස මෙය හැඳින්වෙනවා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: පිළිතුරේ
1: සම අනුග්‍රහය
2: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපිට හරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: හතරයි විනාඩි 9යි වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම සුබ සන්ධ්‍යාවක් චාරු
1: සුබ සන්ධ්‍යාවක්
0: අද සිකුරාදා දවසේ අපි වැඩ පටන් ගන්න ලෑස්ති වෙන වෙලාව
1: හා හැපි ෆ්‍රයිඩේ
0: හැපි ෆ්‍රයිඩේ කියන්නේ අද හොඳටම හැපි
1: වාඩ නම් හැපි වගේ
0: ලොง වීකෙන්ඩ් එකක් නෙන්නේ
1: ඔව් ඒකද සඳුදත් නිවාඩුනේ
0: ඒ නිසා මේ හොඳටම හැපි ෆ්‍රයිඩේ
1: හා
0: ෆුල් හැපි ෆ්‍රයිඩේ
1: සෙනසුරාදා ඉරිදා සඳුදා
0: තව නැද්ද ඒකට කියන්න වචනයක් ෆුල් හැපි ෆ්‍රයිඩේ
1: ඔව් හරි හැපි ෆ්‍රයිඩේ
0: Happy Happy Friday. ඒක හොඳයි.
1: Super Friday.
0: Happy Happy Friday.
1: ආ එහෙම හොඳයි. Happy Friday නේ අපි හැමදාම කියන්නේ.
0: අද Happy Happy Friday.
1: ගොඩාක් නිවාඩු තියෙන හින්දා Happy Happy Friday. එහෙම තමයි කියන්න වෙන්නේ.
0: සඳුදා නිවාඩු කියන එකම මදිද?
1: ඒකනේ.
0: ආ ඒකම මදිද?
1: ලෝකයක් ජයගත්තා වගේ ඇඟීමක් එනවානේ.
0: ලොකු ජයග්‍රහණයක්. ඔය නිවාඩුව
1: හා
0: කිය ජනවාරි වල ඉඳලා බල බල ඉඳලා.
1: පෙරම් පුරණ ලබා ගන්න නිවාඩු කියන්නේ මෙන්න මෙව්වට.
0: කින්දා දැන් සමහරව අදත් නිවාඩු.
1: කියන්නේ
0: ඊයම තව ලොං කරගෙන.
1: ඔය ට්‍රිප් එකක් ගියම යනකොට දැන් අදත් එකම නිවාඩු ගත්තාම හොඳයිනේ.
0: එක දවසයිනේ නිවාඩු දාන දේ.
1: අදත් නිවාඩු වෙන්නේ අදත් නිවාඩුවක් ගන්න ඕන නැහැ.
0: ආ එක දවසක් නිවාඩු දාලා දවස් හතරක් අරගෙන. යාළට හැපි හැපි හැපි හැපි ෆ්‍රයිඩේ.
1: ෆ්‍රයිඩ් රයිස් කියන වගේ වට.
0: Happy Happy Fried Rice තමයි. ඒකනිසා ඉතින් මේ
1: අපි නම් ඒ උනාට එහෙමනේ අපි හොඳ ළමයි
0: අපි හොඳ ළමයි
1: අපි වැඩ කරනවා
0: අපි වැඩ කරනවා පුදුම හොඳක් තියෙනේ කියන පොයටත් වැඩ
1: අන්න ඒකයි වැදගත්
0: ඒකයි වැදගත් ඒක ඒ තරම් හොඳයි
1: ඔව් ඒකනේ
0: මේ හරි අදත් එනන් ඉතින් හවස හරය හමාර වෙනකන් ඔන්න ඉවිනින් ඩ්‍රයිව් අහගෙන අස්සු සින්දු ගොඩක් අහගෙන ඉන්න පුළුවන්කම තියෙනවා මැසේජ් එකක් එවන්න කතා කරන්න හැම දෙයක් වෙන මීටකට තියෙනවා
1: කටියක් එකතු කරගෙන වට මේ පැත්තට එන්න පුළුවන් වෙනද වගේ මද සිකුරාදා දවසේ හොන්න වැඩ කරන ගමන් ඉන්න අතරතුරු මේ පැත්තට එන්න සින්දුවක් අහන්න වට යන්න පුළුවන්කම තියෙනවා එකතු කරගෙන 0705937 0705937 වගේ WhatsApp message එක මේ පැත්තට එවන්න

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප් ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 77 73 74

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: அத்தனை வினாடி விசைய காய் வினாவை வினின் டிரைவ் ஆகினா இந்த வினாவ அசிந்து கூட கண்ணவான புல்வாங்க மதியனவா இந்த காலே மதாக்கிறானோன விஜய் நிஷ்பாதன கன சீட சியாக்மா பேராட்டை ரசவாத்ம நிஷ்பாதன ஒபட ஹதுன்வா தென்னை விஜய் நமத்தேக்க அபி கேம வேலா கதா கண்ணுக்குட ரசே குணைய போஷணைய மெஹமதியா கனம் ஹிதானோன நிக்கம்ப நிக்கம் ரசட ஹதன கேம ஒக்கும அந்திமட ரசாத்தேக்கும் அபி ஷரீரேடத்
1: දරුණු
0: විදිහට බලපානවා.
1: ඒ
0: නිසා මේ රස විතරක් ගැන හිතුවොතින් එහෙම වෙන්නේ අපිට ලෙඩ වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ දේ ගන්න හැම වෙලාවෙම පෝෂණයේ ගුණය වගේම වසවිස නැති රසකාරක නැද්දයක් ගන්නව නම් විජේ නිෂ්පාදන වලින් ගන්න.
1: ඉතින් 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජේ නම අපි අතරට එන්නේ. ඒ නිසා තමයි දැන් අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමනත් වන විජේ නිෂ්පාදන අරගෙන යන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියන වගේ ගෙදරට හදලා දෙන කෑම එක එහෙම නැත්නම් කාට හරි වගේ ගෙදර නෑදෑය යනවා නම් ඒ අයට උනත් හදලා දෙන කෑම එක රසට වගේම ගුණට මේ විදිහට හදාගන්න විජේ නිෂ්පාදන එකතු කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි කියලා තියෙනවා ළඟම වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: එවාගේම තමයි දැන් අපි සුපර් මාකට් එකකට යනකොට විශේෂයෙන්ම අපි යන්නේ මොන හරි ඩිස්කවුන්ට් ලොයල්ටි කාඩ් එකකට ක්‍රෙඩිට් කාඩ් එකකට මොන හරි ඔෆර්ස් තියනවාද කියලා
1: බලන්න. මොන හරි තියෙයි කියලා හිතාගෙන යනවා.
0: එහෙම බලාපොරොත්තු වෙකින් යන්නේ. ඒක තමයි අපේ විදිය. ඒක හොඳයි. සාමාන්‍යයෙන් ඔය මේ කියනනේ අපිට අර ධනාත්මකව හිතන ධනාත්මක ආර්ථිකයක් ගැන හිතන අය කරන්න ඕන දෙයක් කියලා උපදේශන සපයන පවා කියනවා. ඔයාගේ ආර්ථිකයේ ප්‍රශ්නයට විසඳුමක් ගන්න නම් ඔයා කරන්න ඕන හොඳම දෙයක් තමයි බලන්න ඔයාගේ ලොයල්ටි කාඩ් එකට ක්‍රෙඩිට් කාඩ් එකට සතියන්තයේ තියෙන ඔෆර්ස් මොනවද. ඒ දේවල් ගැන පොඩි අවධානයකින් ඉන්න. ඒව ගැන අවධානයෙන් ඉන්නකොට ඔයාට ලොකු ඉතිරියක් කරගන්න පුළුවන්. අපිට සල්ලි ඉතුරු කරන්න බෑ මාර වේදමක් කියන්නේ. එහෙම කියලා අපි කියනවනේ. ඉතුරු කරගන්න පුළුවන් තැන් තියෙනවා. අන්නේ ඉතුරු කරගන්න පුළුවන් තැන් අපි හොයාගන්න ඕන. ඒකට තමයි ගොඩක් වෙලාවට ක්‍රෙඩිට් කාඩ් ලොයල්ටි කාඩ් වලට එහෙම තියෙන ඔෆර්ස් ගැන අවධානයෙන් ඉඳලා ඒ වයින් බඩු අරගෙන මේ වැඩේ ගොඩ දාගන්න
1: හැම කෙනෙක්ට 50% off, 20% off කියලා දානවනේ කඩවලට.
0: එහෙම එහෙම අවස්ථාවවලදී ඒ ප්‍රයෝජනේ ගන්න ඕන. නැත්තම් බොරුවට ක්‍රෙඩිට් කාඩ් එකක් නෑ ලොකු කමඩ තියාගෙන ඉඳලා වැඩක් නෑ.
1: ඔව් අපි ඔය ඔෆර්ස් වලට යන්නේ නැහැ.
0: අන්තිමට වෙන්නේ කාඩ් එකට පොලිය ගෙවන විතරයි.
1: ඔව් ඒකනේ.
0: ඒසයි වෙන ප්‍රයෝජනේ ගන්න තමයි ඒව දීලා තියෙන්නේ.
1: ඔව්.
0: ඉතින් දැන් ක්‍රෙඩිට් කාඩ් නැත්තම් ලොයල්ටි කාඩ් මේ ඔෆර්ස් විතරක් නෙමෙයි. සුපර් මාකට් එකකට ගියොතින් දැන් පාට කසාගල ග්‍රීන් සුපර් එකකට ගියොතින් මේට අහගේ පුත් දැවැන්ත වාසි ගොඩක් වඩ හිමි කරගන්න පුළුවන්. සාමාන්‍ය සුපර් මාකට් එකකින් නොලැබෙන විදිහේ සුපිරි වාසි තියෙන තැනක් තමයි කසාගල සුපර් ග්‍රීන් සුපර් කියලා කියන්නේ.
1: ඉතින් කසාගල ග්‍රීන් සුපර් වෙතින් දැනටමත් ඔබට ලබා දෙන නැවුම් අත්දැකීමක් කියලා ඔයා දන්නවා. ඉතින් මෙතනදී ඔයාට මතක් කරන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් වෙතින් ඔයාගේ පසුම්බීර වාසි සහන ලබා දෙනා වගේම දැන් ඒ සුවිශේෂී වාසි අතරට මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම වලට ණය සහනයක් වගේම රුපියල් 25,000ක මිලදී ගැනීමේදී ඔයාට පුළුවන් ඔයාගේ අවශ්‍යතාවයට අනුව ඩෙලිවරි පහසුකම් ඔන්න කසාගල ග්‍රීන් සුපර් වෙතින් නොමිලේම ලබා ගන්න. ඉතින් නැවුම් අත්දැකීමක් එක මේ සියල්ලම ලබා ගන්නවා යන්න ඕනේ ගම තැන තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ.
0: 4:25 වෙලාව ලබන සඳුදා, ඒ කියන්නේ 29 වෙනිදා පොසොන් පොහොය එනවා. දැන් ඒ වෙනුවෙන් කට්ටිය සූදානම් වෙනවා අනුරාධපුරයේ පොළොන්නරුව පැත්තට යන්න සූදානම් වෙනවා නේද? එතකොට තිස්ස මහරාමේ පැත්තේ ওই පැතිව කතරගම ඒ පැතිවලනේ පොසොන් තියෙනවා කියලා කියන්නේ. කියන්නේ වෙසක් එකට කොළඹට වෙසක් බලන්න එනවා වගේ පොසොන් එකට පොසොන් සමරන්න ගොඩක් අය අනුරාධපුර පොළොන්නරුව තිස්ස මහරාමේ
1: කතරගම
0: ওই පැතිවලට තමයි ගමන් කරන්නේ. ඉතින් මේ සැරෙත් ඒ විදිහටම බොහෝ බැතිමතුන් පිරිසක් මේ වන්දනාවන් වෙනුවෙන් යනවා. ඒ වගේම විශේෂයෙන්ම දැන් මේවෙන් සඳහා ප්‍රවාහන පහසුකම් නුත් රජයේ පැත්තෙන් සපයලා තියෙනවා. ඒ වගේම දැන් ඔය යන හැම ගමනක් අවසානයේම ඒ ගමන අවසානයේ ඛේදනීය අවසානයක් විය යුතු නෑ. සතුටින් අවසන් වෙන වන්දනා ගමනක් විය යුතුයි. මේක විශේෂයෙන්ම කියන්න අපිට හේතුව ගියපාරත් පොසොන් පොහේ වෙනුවෙන් අනුරාධපුරයේ ඔය විදිහ වන්දනා නඩ ගිහිල්ලා වන්දනාචාරිකාවන් ගිහිල්ලා වැව්වල නාන්න ගිහිල්ලා අනුතුරු කරගත් අවස්ථාවන් බොහොමයක් අපිට අහන්න ලැබුණා. ඉතින් මේ සැරෙත් ඒ වගේ අසුභ ප්‍රවෘත්ති
1: අපිට අහන්න ලැබෙන්නේපා.
0: කනගාටුදායක ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙන්නේපා කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන් දැම්මම කල්පනා කරලා වැඩ කරන්න නේද? දෙයක් උනාට පස්සේ කට්ටිය ඒව ගැන කල්පනා කරලා වැඩක් නැහැ.
1: අනිතික රියානතුරු
0: විශේෂයෙන්ම රියානතුරු ඒ වගේ දේවල් සම්බන්ධයෙන් ටිකක් සැලකිලිමත් වෙන මතකනේ පහුගිය කාලේ දැදුරු ඔය චනතුරු 15ක් විතර එක සැරයක විදියටම වතුර යටද ගියා. ජීවිත වලින් වන්දි ගෙව්වා. ඉතින් ඒ වගේ නොදන්න තැන්වල නාන්න යන්න එපා. වැව් අමුණු වල බහිනකොට දන්න කෙනෙක් එක්ක ඒ හරි ඉන්න නැත්නම් ප්‍රදේශයේ කෙනෙක් එක්ක කතා බහ කරලා
1: අහලා බලලා
0: යන්න. කෙබොල්ලු ඉන්නවා. එතකොට නාන තැන්වල සමහර වෙලාවට ඒ අඩිය ගැඹුරේ මඩ තැන්පත් වෙලා එරෙන්න පුළුවන්.
1: බෝතල් කඩුවේ යනම්මනන් දේවලු තියෙන්න පුළුවන්.
0: මේ වගේ ලොකු කතා ගොඩක් තියෙනවා. ඒ නිසා නෑමට සුදුසු ස්ථානයක් පමණක් නාන්න යොදා ගන්න. අතන මෙතන නිකන් වීරකම් වලට නේ. වීර වෙන ඕන ගියා.
1: නොනාවත් කමක් නෑ.
0: ඔව්. අනිකෝ එක දවසක් නොනෑව කියලා.
1: අපි දන්නවනේ ඔයගොල්ලෝ නාන්නේ නැයි
0: කියලා. කොහොමත් මෙහෙ හිටියත් නාන්නේ නැහැ කියලා අපි දන්නවනේ. ඒ නිසා
1: ඔක ලොකුද වෙයි.
0: ලොකුවට හිතන්න එපා. ඔක අන්වාදපුරේ ගිහිල්ලා නෑවෙන්නේ
1: කියලා.
0: ඒක එච්චර හිතන්න එපා. හරිද? හැබැයි නානව නම් සුදුසු තැනකින් නෑමට සුදුසු ස්ථානක් කියලා ගහලා තියෙන බෝඩ්. ඒ වගේ තැන් වලින් නාන්න නෑමට සුදුසු නැත කියලා තියෙනවා නම් අනේ ඔය බේබේ පිස්සු මේ වාවේ.
1: අපි නොදන්න වැවුන්
0: ගාපි මේ බල්ටිත් ගහලා තියෙනවා.
1: ඒකනේ. එහෙම කියලා තමයි යන්නේ. ඒක නිසා
0: බල්ටි ගහනවා ඊට පස්සේ වතුර යට. ඒක නිසා ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.
1: හරිසම් වෙන්න නේද?
0: ලොง වීකෙන්ඩ් කිව්ව ගමන් අපිට එන්නේ ට්‍රිප්ම තමයි නේද?
1: ඔව් දැන් වෙසක් එකටත් මේ චමිත් මේ 19ක් රියානුතුරු වෙලා තියෙන. එතනින් 24 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අපිට ගිය මාසේ නෙවෙයි පිට මාසෙද? ගිය මාසේ.
0: එතකොට අප්‍රේල් වල තිබුණේ අවුරුදු. වෙසක් තිබුණේ ගිය මාසේ.
1: හරි ඉතින් මට මේක පොඩ්ඩක් ඉතින් කියා ගන්න.
0: හරි ඉතින් ඒක තමයි
1: මම සහයෝගය දෙන්න මේ ගොල්ලන්ට දැනුවත් කරන්නනේ මම මේ උත්සාහ කරන්නේ ආට තේරෙන්නේ.
0: උදේට කාපු එක මතක නැති එක ගිය මාසේ වෙසක් කියලා මතක තියෙන්නේ. හරි.
1: ඒ නිසා මේ මාසේ පරිස්සම් වෙන්න කියන්නේ.
0: හරි තොරතුරු වැදගත්.
1: ඔව් ඒකනේ.
0: මතකයේ සම්බන්ධව ප්‍රශ්නක් තියෙනවා.
1: මාසේ විතරයි පොඩක් පැටලුනේ. හරියට තොරතුරු කිව්වා.
0: නමුත් තොරතුරු හරිය ඒක හොයාගත්ත එක හොඳයි.
1: ඔව්.
0: ඉතින් මේ කියන්නේ හැම දෙයක්ම අපි මේ hina වෙවි කියන්නේ පරිස්සම් වෙනවාගේ ජීවිතය අපිට වටිනවා. 4:28 වෙලාව.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
1: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහෙ දොර ගඟේ බලන හින හදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පැළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
1: I'm going to live a new green life.

0: Rosa.
1: මතත් වේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය
2: ලකාණ්ඩ රේඩියෝ ITN

0: හතරයි විනාඩි 38යි වෙලාව ඉවනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ඉතුරුමක් කරන්න දැන් හොඳ කාලයක් මේක. ඉතුරුමක් කරන්න කාලයක් කියලා කිව්වහම කට්ටිය බලන්නේ නැති අනේ ඉතුරු කරන්න තමයි තියෙන්නේ අපිට. කාලා ඇඳලා ඉන්නවත් මදිකට ඉතුරු කරන්න තමයි වැඩේ කියලා කියයි. හැබැයි මෙහෙමයි, අපි ඔය ගන්න හැම සතේම කාලා ඇඳලා ඉවර කරෝතින් කවදාවත් ඉතුරු කරන්න හම්බෙන්නේ
1: නැහැ. ඒකට බෑ තමයි.
0: ඔයාට දැන් ඔයා හිතන්නකෝ, ඔයා ලක්ෂ දෙකක තුනක පඩියක් ගත්ත කියලා සැලරි එකක් ගන්න කෙනෙක් වුණත් ඒකෙනත් කියන්නේ මොන ඉතුරු කිරිල්ලද, මේ සල්ලි නෑ, මේ කාලා වීලා පෙට්‍රල් ගහලා ඉවරනකොට මොන ඉතුරුවක්ද,
1: අතේ
0: කීයක්වත් නෑ එහෙම කියලා
1: කියන්නේ.
0: එතකොට මේ දැන් ඒ නිසා අපිට ඉතුරු කිරීමේ උමනාව තියෙනවනම් රුපියල් 10000ක් 15000ක් 20000ක් ගන්න මිනිස්සෙක් උනත් ඒකෙන් පොඩි මුදලක් හරි ඉතුරු කරන්න
1: පුළුවන්. රුපියල් 500ක් හරි ඉතුරු කරනවා, ඉතුරු කරන්න පුරුදු වෙච්ච කෙනා.
0: ඉතුරු කරන්න පුරුදු වෙච්ච කෙනා. ඒක පුරුද්දක් විදිහට කරන අය. හැබැයි ලක්ෂ දෙක තුනක පඩියක් සැලරි එකක් ගන්න කෙනෙක් උනත් එයාට උනත් ඉතුරු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒකට උමනාවක් නැත්තම්. පුරුද්දක්
1: නැත්තම්.
0: ඒ නිසා ඉතිරි කිරීම කියන එක පුරුද්දක් කරගන්න. ඒක ජීවිතේට කරන ලොකු ආයෝජනයක්. අනාගතේට කරන ලොකු ආයෝජනයක්. අපිට කාගෙන්වත් අතපාන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් අනාගතය තුල හරි විදිහට ඉතිරි කිරීමක් පොඩි කාලේ ඉඳලම කරන්න
1: පුළුවන්. කාලයක් આવුවොත් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ.
0: අනිවාර්යයෙන්ම. ඒ නිසා ඔන්න දැන් ස්ථාවර තන්පතුවක් දාගන්න, ස්ථාවර තන්පතුවක් ඉතුරු කරන්න හොඳම තැනක් තමයි විශ්වාසවන්ත තැනක් තමයි RDB බැංකුවල කියන්නේ.
1: ඉතින් දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. දැන් ඔයා දන්නවා දෙවෙනි පුරාම ශාඛා 272ක් තියෙන RDB නමේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙන රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයේ ඉහළම රැකවරණයත් එක්ක ඔයා ස්ථාවර තන්පතුවක් දාගන්නව නම් ඒකට අවශ්‍ය ඉහළම පොලිය RDB බැංකුවෙන් ලබා ගන්න. ඉතින් යන ලඟම තියෙන RDB ශාඛාවට ගියොත් ඔයාලට පුළුවන්කම තියෙන මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න.
0: ව්‍යාපාරයක් කරන කෙනෙක්ට තමන්ගේ ව්‍යාපාර ඉස්සරහට අරගෙන යන්න අනිවාර්යයෙන්ම ඔය කියන ඉතිරි කිරීම තියෙන්න ඕන. එහෙම නැති වුණොත් එයාගේ බිස්නස් එකට ගන්න හැම මුදලම වියදම් කරන්න ගියොත් බිස්නස් එක ගමනක් නැහැ. අපිට රුපියල් 50000ක් 60000ක් ලාභයක් තිබුණොත් ඒකෙන් 10000ක් හරි බිස්නස් එකේ ඉදිරි ගමන වෙනුවෙන් මම මේක යොදවන්නේ, මේක ඉතිරි කරන්නේ බිස්නස් එක වෙනුවෙන්. අනිත් වියදම් වෙනම පැත්තක. බිස්නස් එකේ දේකට මට අලුතේ මැෂින් එකක් ගන්න, අලුත් දෙයක් මේ බිස්නස් එක ගොඩනගන්න කරන්න කියලා කොටසක් ඉතුරු කරන්න ඕන.
1: ඒකේ වෙලාවට ගන්නවා කියලා.
0: ඔව්, අන්න ඒ දේ වෙනුවෙන් මොන හරි දෙයක් ඉතුරු කරගන්න අයට බිස්නස් එකේ හොඳ ගමනක් යන්න
1: පුළුවන්.
0: ඉතින් ව්‍යාපාරයක් කරන කෙනෙක් විදියට වාට දැන් අලුතෙන් ඔයාගේ මැෂින්ස් මොන හරි අප්ග්‍රේඩ් කරන්න උවමනාවක් තියෙනවා නම් සහල් නිෂ්පාදනය ආශ්‍රිත විශේෂයෙන්ම ඩෝමවෙතින් නවතම හඳුනා දෙන මැෂින්ස් කීපයක්ම තියෙනවා. මේවත් එක්ක ඔයාගේ ගමන ඉස්සරහට අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ මොනෝතින් සැහෙන ලොකු ලාභයක්, ලොකු කාර්යක්ෂම සේවාවක් පාරිභෝගිකයාට ලබා දෙන අතරෙම ආට ගන්න පුළුවන්කම තියෙනවා.
1: දැන් අපි කිව්වා සහල්ලාශිත මොනහරි ව්‍යාපාරයක් කරනවා නම් කල්ඩෝමා වෙතින් ඔයාට කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, එතකොට සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර වගේම පොන්චියට සහල් ව්‍යාපාරයක් කරනවා නම් ස්ටීම් බට්ට තියෙන, එතකොට තවදුරටත් ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න අවශ්‍ය නම් කණු දෙක එලිවේටර් යන්ත්‍රයට ඔයාට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම යන්ත්‍රයක්ම ඔයාට අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාධ්‍ය වලින් ලබා ගන්න පුළුවන්කම තියෙන එකට යන්න තියෙන හොඳම තැන තමයි මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ නම්බර 31 ඇල්හෙන පාර මහරගම මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන එතනට ගිහිලාට පුළුවන්කම තියෙනවා මේ විස්තර දැනගන්න.
0: අපි රීමේක්ස් ඕන් තරම් අහලා තියෙනවනේ නේද? අලුත්සය කියන්නේ ඉස්සර ගියපු සින්දුව එක වර්ෂන්ස් වලින් දැන් ඕන තරම්
1: අහනවා.
0: AI වලින් හැම සින්දුවක්ම තියෙනවනේ. ඉතින් ඒ හැම සින්දුවක්ම හැබැයි ඒ ක්වොලිටි එක නෑ. අපිට සමහර ඒවා නිකන් ඇහෙනකොට අපරාදේ මේ සින්දුවට මේම කරේ කියලා හිතෙනවා.
1: ඔරිජිනල් එක වගේ නෑ මොකක්වත් කියලා
0: හිතෙනවා. ඔරිජිනල් එක වගේ නෑ මේ සින්දුවට මොකද්ද මේ කරලා තියෙන විනාශය.
1: එහෙම අපිට හිතෙනවනේ.
0: එහෙම හිතෙන වෙලාවල් තියෙනවා. මේකේ තිබ්බ රහ දැක්කම. එහෙම තියෙන වෙලාවල් තියෙනවා. හැබැයි සමහර සින්දු ආයිමත් අපිට අහන්න ලැබෙනවා රීමේක්ස් විදියට.
1: හරි විදිහට ලස්සනට.
0: හරි ලස්සනයි. මේම එකක් තමයි අපි අහන්න යන්නේ. මේ සින්දුව මේ ඩික්සන් පෙරේරා, ඇන්ජලින් ගුණතිලක ගායනා කරපු ලස්සන සින්දුවක්. දැන් නලින් පෙරේරා එක අමිලා නදීෂානි ගායනා කරන නිව් වර්ෂන් එක
1: අහලා බලමු.
0: 4:43 වෙලාව.

0: අවසන් හතරයි විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. Lakhanda Radio ITN

0: Lakhanda Radio ITN.
1: හවස 7:52 වෙලාව.
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: ලොං වීකෙන්ඩ් එකක් එක්ක පොහොයත් එක්ක පොසොන් පොහොයත් එක්ක වාහන තදබදිය මාර්ගවල වැඩි වෙයි. බස් රථවල වගේම දුම්රියේ ගමන් කරන අයට ටිකක් සෙනඟ එක්ක අද පොරබදමින් යන්න වෙයි. ඒ නිසා මේ කලින් පනින්න පුළුවන් කට්ටිය
1: යන්න එපා. මේ චමිත් කීරේ වහන්න එපා.
0: ටිකක් කලින් පැනගන්න. කලින් පොඩ්ඩක් පැනගන්න පුළුවන් නම් අද
1: පඩිය දෙනවද ඔයා?
0: හොරෙන් පැනගන්න. මොකද
1: නැත්තම් අපිට මේක කරන්න වෙන්නේ.
0: අද ලේසි නෑ යනවා කියන එක. ඇට කුඩු වෙලා.
1: ඔව්.
0: කොඳු කඩාගෙන.
1: වෙලි කඩාගෙන.
0: එහෙම යන්න වෙයි. හැබැයි මෙහෙම බස් වල එහෙම යනකොට ෆුඩ් බෝඩ් වල එහෙම යන්න
1: එපා.
0: ගිහිල්ලා නිකන් අමාරු වැටෙන්නේ නැතුව හෙට උදේ යන්න.
1: හරි. ඒක ඉදරම බස් එක නැගලා හිමීට යන්න ෂේප් එකේ.
0: ෂේප් එකේ හෙට උදේ යන්න.
1: හහ.
0: අද යන්න ගිහිල්ලා අමාරුවෙන් එල්ලිලා යන්න ගිහිල්ලා යන්න එපා. ටිකක් දුර යන්න පුළුවන් උලන් වැඩි වැඩි හරි සනීපයි එහෙම කියලා. ඒ වුණා ටිකක් දුර යනකොට ওই ෆුඩ් බෝඩ් එකේ ඉල්ලලා ගියපු අය දන්නවා.
1: ඔව්.
0: ටිකක් දුර යනකොට අමාරුයි අල්ලගෙන යන්න. උඩින්ගෙන බරත් එක්ක පහළට තල් වෙලා වැටෙන්න යනවා. ඒක නිසා කොයි වෙලාවකත් ඒ අවධානම ගන්න එපා. බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා නම් කොන්දොස්තර මහත්තයා නම් ඔය කොහොම හරි ආයි සමහර වෙලාවට. හැබැයි ඒත් දැන් ගොඩක් වෙලාවට මේ පොලිසියනොත් මේක බලන හින්දා
1: ඩ්‍රයිවර් ගොඩල යන්න දෙන්නේ
0: නැහැ. ඕරේ දුරු මාතුරුත් මේක අරගෙන යන්නේ
1: නැහැ.
0: හැබැයි සමහර වෙලාවට හැමෝම බලන්නේ කොහොම හරි ගෙදර යන්නනේ.
1: ඔව් ආයි බස් එකක් කෙනකන් ඉන්නේ නැහැ. ඒක නැගලා යනවා කොහොම හරි කියලා නේ හිතන්නේ.
0: එමනේ හිතන්නේ. ඒ නිසා ඉතින් කොහොම හරි ඔය දාගෙන යන්න බලනවා. හැබැයි එහෙම යන්න එපා.
1: ඔව්.
0: ඔයා හිතන්න. යන කෙනා හිතන්න යන එක්ක යන කෙනා ගැන හිතන්න එපා. විශ්වාස කරන්න එපා. තමන් ගැන හිතන්න. තමන් මේකේ ගිහිල්ලා කොහේ හරි අදගෙන වැටුණොත් ඉතින්.
1: ඔව් ඒකනේ.
0: වෙන්නේ තමන්ට විතරක් නෙමෙයි ගෙදර මිනිස්සුන්ට.
1: හහ.
0: දැන් බලාගෙන ඉන්නවා දවස් 3ක නිවාඩුවක් ඉඳා. දවස් 3ක් ගෙදර ඉන්න ගමනක් විමනක් යන්න.
1: හහ.
0: පොසොන් එකට දන්සලක් කැම් වඳින්න යන්න කන්න යන්න.
1: දැන් සතුටින් බලාගෙන ඉන්නවනේ ගෙදර කට්ටිය.
0: අන්නේ අයට දුකක් දෙන්න එපා. නිකන් අමාරුවේ වැටිලා.
1: ඔව්.
0: ඒ නිසා ෆුඩ් බෝඩ් එකේ ඉල්ලලා යන්න. ඒ වගේ වැඩ කරන්න. එපා මේ වෙලාවේ විශේෂයෙන්ම.
1: ඔව් හවසට වහින්නත් පුළුවන් ඒ ඇස්සේ.
0: මේ ඔක්කොමත් එක්ක පරිස්සමට ගෙදර යන්න.
1: ඒක
0: තමයි වටින්නේ හැමෝටම වටින්නේ ඒක. නිකන් කලබලේ කලින් ගෙදර යනවට වැඩිය අනතුරක් කරගන්න බලාපොරොත්තු වෙන්.
1: හහ.
0: පරක්කු වෙලා ගියත් කමක් නැහැ.
1: පරිස්සමෙන් නම්.
0: පරිස්සමෙන් නම්. ගැන හිතන්න පොඩ්ඩක්. හරි. ඉතින් ඔයත් දැන් ඔය යනකොට පාරේ වාහන වැඩිනේ.
1: හරි.
0: ඒ නිසා එහෙම මෙහෙන් දාලා යන්න හදන්න එපා.
1: පරිස්සමෙන් යන්න.
0: පරිස්සමෙන් යන්න. මෙතන උපදෙස් දීලා.
1: එයා යනවා කඩත් කියලා මෙතන.
0: ඔක්කොම පඬිත කන්ටික කියලා අන්තිමට ගිහිල්ලා.
1: එයා යනවා විදගෙන.
0: අඬු කඩා ගන්න එපා.
1: හරි. නෑ නෑ නෑ.
0: රයිට් අපිට මතක් කරන්න ඕන ගොවිසතල උතරයිය ගැන. වාසනාවත් අද ගෙදර අරන් යන්න. දවස් 3ක නිවාඩුව ගන්නකොට දවස් 3 හරි සතුටින් ගත කරන්න ඔයාලට පුළුවන්කම ලැබෙයි ලොකු දිනුමක් ඇදරෝදි. ඒක නිසා වි ගොවිසතල උතරයියක් අරගෙන යන්න වාසනාවන්තෙක් වෙන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.
1: දැන් ඔයා දන්න කෝටි 6කින් ඇරඹෙන සුපිරි තෑග්ගක් එක්ක සතිය දින 7ම දිනුම දින ගොවිසතල උතරයිය ඔන විශේෂ වෙනවා ඔයාට. මෙතනදී ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාලට පුළුවන්කම තියෙන ඔයාගේ හීන හැබෑ කරගන්න ගමන් ගොවි ජනතාවට තකුතේ හරහා සලස්වන්න. ඉතින් ඔයාට පුළුවන්කම තියෙන ඔයාගේ හීන වගේ කෝටිපතියෙක් වෙන හීනේ ලක්ෂපතියෙක් වෙන හීනේ ජයග්‍රාහකෙක් වෙන හීනේ මේ හැම දෙයක්ම හැබැයි කරගන්න. එකට කරන්න තියෙන්නේ පුජ රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් ගොවිසතල උතරයි අරගන්න.
0: රයිට්. ගෙදර දැන් හෙට අනිද්දා දවස් දෙක තුන නිමාඩුවේ පාඩුවේ ඉන්නකොට සඳුදානේ දන්සල් තියෙන්නේ.
1: හරි.
0: කලින් දවස් දෙකක් තියෙනවනේ.
1: හහ.
0: ඒ දවස් දෙකේ මොනව හරි වෙනස් විදියට කෑමක් හදාගෙන කන්න ගෙදර අයත් එක්ක පොඩ්ඩක් සතුටු සාමිච්චිය දෙන ගමන් නේද පොඩි නිදහස ඉන්න ගමන් මොන හරි අලුතෙන් වෙනස් විදිය කෑමක් හදාගෙන කනවනම්
1: අපිට
0: ආඩ පුළුවන් විජේ නිෂ්පාදනත් එක්ක නූඩ්ල් එකක් එහෙම නැත්නම් තෝසේ මිශ්‍රණයෙන් තෝසේ පිටි ටිකක් ගෙනහිල්ලා වාට තෝසේ ටිකක් හදාගන්න කුරක් කම්පිටි වලින් හොඳට හැලපයක් තලපයක් හදාගෙන කන්න.
1: හහ.
0: වාට පුළුවන් වසවිසෙන්තරව රසකාරක වර්ණකාරක නැතුව මේ දේ අල්ලගෙන ට්‍රයි කරලා බලන්න විජේ නිෂ්පාදන එක්ක.
1: ඉතින් අනුකන් නිෂ්පාදනයට රැවටෙන්නේ නැතුව ආදි පොලොංකම තියෙන ඕන විජේ නිෂ්පාදන මිලදී ගන්න. දැන් වෙලද පොලේ අනුකරණ නිෂ්පාදන රසක් තියෙන යතරින් ඔයා තෝරගන්න ඕන හොඳම නම විජේ නිෂ්පාදන. ඒ නිසයි කියන්නේ විජේ නිෂ්පාදන ගන්නකොට අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම විජේ නිෂ්පාදන ගන්න. කුළුබර වෙන්න පුළුවන් නැත්නම් විජේ නිවහනෙන් තවත් නිෂ්පාදන රසක් ඔයාට හඳුනලා දීලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ගන්නකොට ඔයා විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම ඒ නිෂ්පාදන මිලදී ගන්න.
0: මුල් ආයතනයක් ගැන විශ්වාසය තියන්න මුලින්ම අපි බලන්න ඕන එක රජයේ සම්බන්ධයක්ද රාජ්‍ය මැදිහත් වීමක් තියනවද කියන එක සම්බන්ධයෙන් අපි මුලින්ම බලන්න ඕන. අපි මුල් ආයතනයක් එක ගනුදෙනු කරන්න යද්දී විශේෂම ස්ථාවර ධනපතක් ලොකු මුදලක් තැන්පත් කරන්න යනවා නම් ඒකට ලොකු පොලිය දෙනවා කියව පළියට අපි ගිහිල්ලා එතන සල්ලි දාන එක නෙවෙයි කරන්න ඕන. මේක වඩ පිටාව ගැන ඉස්සෙල්ලා හොයන්න ඕන. අන්න එහෙම හොඳ විශ්වාසවන්ත තැනක් තමයි.

0: ආර්.ඩී.බී. බැංකුව කියන්නේ එතන සල්ලි දානවනම් වාට ලොකු පොලියක් ලැබෙනවා වගේම වාගේ මුදලට ලොකු ආරක්ෂාවකුත් ලැබෙනවා.
1: ඉතින් ආර්.ඩී.බී. බැංකුවේ විශ්වාසයත් එක්ක ඔයා දන්නවා දිවයින පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා ආර්.ඩී.බී. නමින්. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ස්ථාවර තැන්පතුට අවශ්‍ය ඉහළම පොලියක් ගන්න ගමන් විශ්වාසයෙන් ආර්.ඩී.බී. බැංකුවට යන්න.
0: 4:58 වෙලාව ඉන්දික එවගේම සමන් චනක ඇතුළු කට්ටිය මෙගදු කරගන්න කියලා කොට්ටාවෙන් සුරජ් මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේදී. එවගේම ධම්මිකා මැසේජ් කරනවා සිද්ධා කහන එකතු කරගන්න කියලා හොමගම ඉන්නවා කිව්වේ. වාසනාවම එකතු කරගන්නවා මාතරින් සැලොන් එකේ ඉඳලා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා.
1: පුස්සලවෙන් අනුර අපිත් එක්ක එකතු වෙනවා. ඒ දෙකම මේ වෙලාවේ මැසේජ් එකක් දාලා තිනෝ පරගස් ටොටින් එකතු කරගන්න කියලා තිනෝ රොෂාන්. එතකොට දුවවත් එකතු කරගන්න ගමන් ගයත්‍රි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බොයිගඩ පැතරේ අනහදානි බොයිගඩින් සුමනා එකතු වෙනවා අපිත් එක්ක පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තිනේ. එතෙක්ම ප්‍රදීප් මැසේජ් එකක් දාලා තිනෝ බණ්ඩාර ගමින්.

0: ඇහෙ දොර ගඟේ තලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
1: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
1: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබෝ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
1: ලකාණ්ඩ Radio ITN

0: හවස පහේ විනාඩි 8යි වෙලාව මන්ද පමා කියලා බැලුවද ඔයා?
1: හා
0: මන්ද පමා ඔයාද පමා?
1: මම ඔයා පමා.
0: රයිට් අපිට විජේ නිෂ්පාදන ගැන කියන්න ඕනේ.
1: හරි.
0: විජේ කිව්වම අපි දන්නවා වෙළඳ පොලේ දැන් මේහා සමාන නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඒ පැකට් එකේ විදිහට.
1: හරි.
0: විජේ කියන්නේ අර ෆොන්ට් එකට සමාන.
1: ඔව් ඒ නම විදිහට ගහලා.
0: ඔව් ඒ විදිහට ගෙනල්ලා තියෙනවා.
1: හා.
0: මිරිස් කුඩු කියලා තියෙනවා.
1: ඔව්.
0: හැබැයිම ගඩොල් කුඩු.
1: හා හා. පාට විතරයි.
0: හා. අහුවෙන්න බෑ වගේ දේවල්. හරියට නම බලලා ගන්න විජේ නිෂ්පාදන අඳුර ගන්න පුළුවන් මේ ලෝගෝ එක, මේ ෆොන්ට් එක, මේ ඔක්කොම කලර්ස් ඔක්කොම එක ගැතර පස්සේ මේක හරි ප්‍රොඩක්ට් එක කියලා හොයාගන්න එච්චර අමාරු නෑ.
1: හරි.
0: ඒ නිසා විජේ නිෂ්පාදන වලින් එන තුන පහ ටික මිරිස් කුඩු ටික කහ කුඩු ටික ගෙදර ගෙනහිල්ලා කෑම හදලා බලන්න. මේ වගේ තියෙන රස වෙන කොහෙවත් නෑ.
1: ඉතින් අපේ රසයේ රටේ සමර වෙදෙන විජේ නිෂ්පාදන ඔයගේ ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, අන මෙලදී ගඳ පුළුවන්කම තියෙනවා.

0: පහයි විනාඩි 13යි වෙලාව. ලොන් වීකෙන්ඩ් නිසා සාමාන්‍යයෙන් මේ දැන් ෆ්ලයිට් වලත් ට්‍රැෆික් තියනවාද?
1: අද මම බැලුවේ මොකද්ද කිව්වේ කියලා.
0: කියන්නේ ෆ්‍රයිඩේ නිසා.
1: හරි.
0: අද මේ
1: ෆ්ලයිට් වල ට්‍රැෆික් අහසේ ට්‍රැෆික්
0: එක. අහසේ ට්‍රැෆික් තියෙද්ද නැහැ නේ.
1: එහෙම. අනේ මන්ද නෑ නේ නේ.
0: එහෙම නෑ. හැබැයි අර මේ ගුවන් යානා ගමන් කරන විදිය දැක්වෙන මැප් එක අරගෙන බලන්නකෝ.
1: ඔව්.
0: ඒක බුදු අම්මේ ඒක දැක්කට පස්සේ.
1: පාර මොකද්ද කියලා හිතනවාද?
0: ඔව්. කුරුලෝ පියාඹිනෝ වගේ. ඒ කියන්නේ මැප් එක දිහා බලාගෙන
1: ඉන්නවා. මේ නෝ මේ යනෝ.
0: අර ගුවන් යානා ගොඩක් මේ උඩ දෙන්නේ. අපි හිතුවේ නැතුරාට.
1: අපි දකින්නේ නැහැ.
0: ඔව් මේ අහසේ කොච්චර තියනවද? ඒක හොඳට බලා ගන්න පුළුවන් එයාපෝට් එකකට ගියාට පස්සේ.
1: හා
0: අපි දැන් එයාපෝට් එකකට ගියාම හරි අමුතු අත්දැකීමක් නේ. පිට රටක ගියපු නැති කෙනෙක්, ගුවන් යානේ ගියපු නැති කෙනෙක්ට ගුවන් තොටුපළ ගිහ ගියාට පස්සේ ඒක වෙනස්ම අත්දැකීමක් වෙනවා. සහ දැන් කලාතුරකින් අපි මේ බස් ස්ටෑන්ඩ් එකට යනවා වගේ යන්නේ
1: නැහැ. යන්නේ නැහැ
0: එයාපෝට් එකට. කොහොමවත් හදිස් කලාතුරකින් යන්නේ. ඉතින් නිතරම ගුවන් ගමනේ යෙදෙන්නේ නැති කෙනෙක්ට එයාපෝට් එකට ගියාට පස්සේ ඒක හරි වෙනස් අත්දැකීමක්. ඉතින්
1: වෙනස් තැනකට ආවා වගේ.
0: වෙනස් තැනකට ගියා වගේ. සහ විශේෂම දැන් ගුවන් ඥානයක් එනවා කියන එක යනවා කියන එක බස් එකක් යනවා වගේ නෙවෙයිනේ.
1: නෙවෙයිනේ.
0: ඒක වෙනම එකක්. ඉතින් දැන් ඒ උනාට දැන් උතන වැඩ කරන සේවකවන්ට නම් හරි සාමාන්‍ය දෙයක්.
1: හැමදාම දකින්න දේනේ ගොල්ලෝ.
0: බස් එනෝ යනෝ බස් එනෝ යනෝ වගේ බස් ස්ටෑන්ඩ් එකට.
1: ඊට වඩා දකින්න ගුවන් ඥාන.
0: එනෝ යනෝ එනෝ යනෝනේ. ඉතින් දැන් පොඩ්ඩක් වෙලා ඉන්නකොට මැලේසියාවේ සිට ගුවන් ඥානය. දුබායි සිට පැමිණ ගුවන් ඥානය. දැන් ගුවන් පතේට පැමිණියා.
1: හරි හරි.
0: පස්සේ ආයිමත් දෝහා සිට පැමිණ ගුවන් යනෝම ළඟ
1: කොච්චි වගේ
0: බුම්මෝ මිච්චර් ප්ලේන් එනවාද කියලා හිතනවා එනවකට මේ එහෙම බැලුවහම. හැබැයි මේ ඉතින් ඔක සාමාන්‍ය සිදුවීමක් අර කලාතුරකින් අපි ගුවන් තොරතුරු වලදී ගියාට පස්සේ ඔක වෙනස් අත්දැකීමක් වුණාට. ඔය දන්නවද දැන් ඔය මේ දුර ගමන් සේවා ලංකාවේ නෙමෙයි මං
1: කියන්නේ
0: ගුවනේ දුරගමන් සේවා තියෙනවා
1: නේද? පානදුර ඉඳන් අනුරාධපුරයේ යාපනේ ඒ වගේ දෙක.
0: ඒවත් මේවට මේ මේ කතාවට සම්බන්ධ කරගන්න පුළුවන් මැදගදී. දැන් ලෝකේ ප්‍රධාන රටවල් අතර සිදුවන මේ දිගු දුර ගුවන් ගමන් බොහොමයක් මධ්‍යම රාත්‍රියේ තමයි සංවිධානය කරලා තියෙන්නේ.
1: ඔව් නේ.
0: එයාලා ගුවන් ගමන් සංවිධානය කරද්දී නැත්නම් ගුවන් ගමන් plan කරද්දී
1: ඔක්කොම රෑට
0: තියෙන්නේ.
1: හරි.
0: ගුවන් ගොඩාක් ඒවා ගමන් ආරම්භ කරන්නේ මධ්‍යම රාත්‍රියේ.
1: කෙනෙක් ගොඩාක් දුර ඒවා.
0: ඔව්. දැන් නිව්යෝක් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන එක. ඊළඟට කොළඹ ඉඳලා සිඩ්නි දක්වා යන ගුවන් ගමන.
1: හරි.
0: මේ වගේ මේ ගුවන් ගමන් බොහොමයක් සූදානම් කරන්නේ රාත්‍රී කාලයට. ඉතින් මේක නික සමහර විට හිතෙන්න පුළුවන් මොකද දන්නේ මේක ඉතින් නිකන් එහෙම කියලා හිතෙන. හැබැයි මේකේ පොඩි ජෛවවිද්‍යාත්මක කතාවක් තියෙනවා, කාරණාවක් තියෙනවා. ඒක තමයි මේ මේකට හේතුව මිනිස්සුරේ ක්‍රියාකාරීත්වයත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ ගුවන් ගමන් මේ විදිහට සංවිධානය වෙනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් රාත්‍රී 10න් පස්සේ පාන්දර 6 වෙනකන් 10යි 6 අතරේ
1: රෑ
0: 10යි උදේ 6යි කාලය අතරේ ස්වභාවිකවම කියන්නේ මිනිසුන්ට නිින්ද කියන එක
1: හරියට
0: එනවා.
1: හරි
0: හරි. අපිට අතර 9:05 පහ වෙනකොට
1: නිදිමතයි
0: කියන එක අපි හිතලා ගන්න නිදිමතක් නෙවෙයිනේ.
1: නිකම්ම නිදිමතයි.
0: ඔටෝ එනවා නිදිමත. හරි වැඩක යෙදුනොත් තමයි ඉතින් ඒක කඩාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉබේම නිින්ද යනවා. හිටගෙනත් නිින්ද යනවා සමහරවිට. ඉතින් මේ දිග ගමන් නැත්නම් දිගු ගමන් සංවිධානය කරන්නේ රැට මේ හේතුව නිසා. කැනර ස්වභාවිකම නිින්ද එන නිසා සාමාන්‍ය පැය 10කට 10කට 12කට වැඩි ගුවන් ගමනක් එකම තැනක
1: වාඩි වෙලා
0: අහසේ ගමන් කරනකොට පොඩ්ඩක් නැගිටලා ගිහිල්ලා ජනේලෙන් බල්ලෙන්නද? එහෙම බල්ලෙන්න බෑ.
1: වටපිටාව බලන්නද? ගස්කොළන් බලන්නද?
0: ගස්කොළන් බලන්නද? එහෙම නැත්නම් මගේ දිතේ බොන්න දානවද? නෑනේ.
1: නෑ නේද?
0: මෙච්චර මේ දුර ගමන් කියලා.
1: හරි.
0: අපේ මේ නුවර ඉඳලා කොළඹට එන බස් එකත්
1: පොඩ නවත්තනවා තේ කප් බොන්න කියලා.
0: මම තේ බොන්න දානවා. දැන් ඔය ට හරි එහෙම.
1: හරි.
0: පස්ස යාලේම තේ බොන්න දානවා.
1: ඔව්.
0: එච්චරටවත් එන්න බෑ.
1: ආහා ඒකනේ.
0: පැය දෙකක් තුනක්
1: කියලා.
0: පැය දෙකක් තුනක් කියන ගමනක්.
1: ඔව්.
0: එතකොට හිතන්නකෝ ගුවන් ගමනක් පැය 10ක්.
1: හා හැබැයි දැන් ඇතුලේ දෙනවනේ දැන් ට්‍රීට්ස් ඒගොල්ලෝ.
0: ඒ දෙහෙම දෙනවා.
1: හරි.
0: එවනේ වේනේ මිනිස්සුන්ට
1: ඕන. බැහැලා.
0: පොඩ්ඩක් කෙලියට බැහැලා.
1: හුලන් ටිකක් වැදින්නේ ඉඳලා.
0: හුලන් වැදුනත් ඇතුලේ වදින හුලඟමදි.
1: ඔව්.
0: ජනේලෙන් පොඩ්ඩක් එළියට ඔළුව දාලා බලන්න.
1: පොඩ බැහැලා. ඉරි අරින්න.
0: එහෙම ආසයි.
1: හා.
0: අකුල් දෙකේ එහෙම බෑනේ ප්ලේන් එකේ. ඉතින් කදිකට යන්න ඕන ගමන. ඔව්
1: නැගිටලා ඉන්නත් බෑනේ.
0: ඔව්. කැගහනෝනේ අර මේවයින්. ඊපස්සේ ගුවන් සේවිකාව ඇවිල්ලා බලන මේ මොකද්ද නටන නාටකම කියලා. ඉතින් ගුවන් සේවිකාව වුණත් මෙයා විකාර පිස්සු නටනවා කියලා එළියට දාන.
1: එළියට දාන්නද? ඒකනේ. අයියෝ අයියෝ. ඉතින්
0: ඒක නිසා මෙයාලා කරන්නේ අර ස්වභාවිකම ඇඟට එන නිින්ද යාලා ප්‍රයෝජනෙට ගන්නවා. යාලා ප්‍රයෝජනෙට අරගෙන නිදි කරවල එක්ක යන්නේ.
1: අම්මෝ ඒ ආදරේනේ.
0: හරිද? ඉතින් එතකොට ඒ නිසා තමයි මේ මේ මේ විදිහට ගමන් රාත්‍රී කාලේ සංවිධානය වෙනවා කියලා කියන්නේ.
1: ආ එතකොට මහන්සියක් නැහැනේ. නිදාගන්නේ යන්නේ.
0: මහන්සියක් නැහැ. අර තෙහෙට්ටුවක් නැහැ.
1: එක තැනක ඉන්න වගේ දැනෙන්නේ නැහැ.
0: දැනෙන්නේ
1: නැහැ.
0: ජනේලෙන් ඔළුව දාලා බලන්න හිතෙන්නේ
1: නැහැ.
0: එහෙම හිතෙන්නේ නැහැ.
1: පොඩක් ඔක නවත්තන්න ඊළඟ හොල්ට් එකෙන් කියලා කියන්න ඕන වෙන්නේ
0: නැහැ. ඕන වෙන්නේ නැහැ. තේ බොන්න දාන්න ඕන වෙන්නේ නැහැ. සුනිදිනේ.
1: පාඩුවේ
0: යන්නයි තියෙන්නේ. ඒ වගේම තමයි දැන් අර වායුගෝලයේ තියෙන සිසිල් බව නිසා රාත්‍රී කාලේ එන්ජිමේ ක්‍රියාකාරීත්වයට ඒකත් ලොකු සහයෝගයක් ලැබෙනවා කියලා කියනවා.
1: ඒකත් මේ රෑ ගමන් වලට හේතුවක්.
0: හේතුවක්. ඉතින් ඒ නිසා මේ ඒ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා කියන්නේ දහනය වෙන ඒ ඉන්ධන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ නිසා මේ ගුවන් සමාගම් වලටත් එක පැත්තකින් ලොකු වාසියක් අත් වෙනවා මේ රාත්‍රී කාලයේ ගමන් සංවිධානය කිරීමත්
1: එක්ක. විශාල ආර්ථිකමය වාසිය ඇති වෙනවලුනේ.
0: ආර්ථිකමය වාසියක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා තමයි මේ විදිහේ රාත්‍රී ගමන් සංවිධානය වෙන්න හේතුව. නැත්තම් නිකන් මේ ඩොලියට ඉඩ තියෙන වෙලාව කියලා බලලා දාගන්න ගමන් නෙවෙයි. ඒවා නියමාකාරයේ පොඩි ජෛව විද්‍යාත්මක කාරණා, තාක්ෂණික කාරණා මේ සියල්ල ගැන හිතලා තමයි මේ විදිහ ගමනක්
1: සංවිධානය.
0: රැකට දාගෙන තියෙන්නේ. ඉතින් දිගු දුර ගමන්. අපේ දිගුදුර ගමන් නගේව නෙවෙයි. මේව සෑහෙන දිගුදුර ගමන්.
1: ඔව් දැන් නිකන් ළඟට යන ෆ්ලයිට් එකක් නම් උදේ දවල් එහෙම යනවා. ඒ කියන්නේ.
0: ඒ ඔව් එහෙම යන වෙලාවල් තියෙනවා.
1: ගොඩාක් රෑ වෙලා දිග ගමනක් යනවා නම් රෑට තමයි දාගන්නේ.
0: ඔව් බෑ 10 12 වගේ යන දිග ගමන් තමයි දිගු ගමන් තමයි මේ විදිහට සංවිධානය වෙනවා කියලා කියන්නේ.
1: හරි.
0: ඉතින් ඔහොම දේවලුත් ලෝකෙ වෙනවා. අපි හිතන්නේ නැති සමහර කාරණා. හරි. රයිට් අපි මතක් කරන්න ඕන RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන ඔයාලට. ඔයාගේ වාසිය ගැන හිතනකොට විශේෂයෙන්ම මූල මුදලට ලැබෙන වාසිය ගැන හිතනකොට ලොකු පොලියක් ලැබෙනවා. ඒ වගේම ආරක්ෂාවකින් හොඳ ආරක්ෂාවක් මුදලට ලැබෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් හොඳ සුවදශීලී සේවාවක් ලැබෙනවා. කටුදේ කටයුතු කරන්න හරි පහසුයි. බැංකු තියෙනවා ලංකාව පුරාම
1: ඕන තරම්
0: 200 ගණක් තියෙනවා. 272 දෙකක් තියෙනවා. ඒ නිසා තමයි RDB බැංකුවත් එක්ක අපි කියන්නේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න කියලා.
1: යන ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් අඩු පොලංකම තුනගේ ස්ථාවර තැන්පතුවට අවශ්‍ය ඉහළම පොලිය ලබා ගන්න.

0: Lakhanda Radio ITN. අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
3: සම්බුදු සිසිලසෙන් ලක්තිව එකලු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිය
1: ජොනි වෙස්සේ නවය පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
3: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩු නොවිලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
2: අවස පහයි විනාඩි 28යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අදසියවසක් පුරා ජාතියක් විශ්වාසයේ තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත.

0: Ratata Vaga Kiyana Radio
1: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කන Even in drive.

0: හවස පහයි විනාඩි 36යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: ඩෙංගු වසංගතය. අපි ඇත්තටම වසංගතයක් කියලා තියෙන්නේ නේද? වසංගතයක් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ නේද? පා කරපු දෙයකටනේ අපි මහා වසංගතයක්. සමහර වෙලාවට විසලක් තියෙනවා.
1: කොහොමද මෙයා ඩෙංගු ගැන කියලිවරලා කිව්ව හැටි ඒක?
0: අපිට එහෙම කියන්න හිතන ඒවා සමහර මූණ දැක්කම එහෙම කියන්න හිතන ඒවා.
1: නිකන් වසංගතයක් අකි.
0: එහෙම කියන්න. අපි දැන් මේව හංගගෙන කතා කරාට
1: වැඩක් නැහැ නේ.
0: ඔය කියන්නේ ඒවනේ සාමාන්‍යයෙන්.
1: ඔව්. ඉතින් ඒකයි අපි මෙතනත් කියන්නේ. ඉතින්
0: කියන්නේ ඒකයි. ඉතින් අපි යථාර්ථයට මුණ දෙන්න බෑ.
1: ඕක මේ හැමෝම කතා කරන එක අපි ලෝකෙට එහෙම කතා කරාමකෝ.
0: සමහර වෙලාවට එහෙම කියන්නේ හිතන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ අර හැම වෙලාවම බකට් එකක් දානවා. මොන දේ කරත්
1: ප්‍රශ්නයක් දානවා.
0: මොකක් හරි අංචියක් හදිනවා.
1: හහ්.
0: ඒක හොඳක් දකින්නම නැහැ.
1: ඔව් අපිට ඕව ආරංචි වෙනවා හොඳේ.
0: එහෙම වෙලාවට තමයි අර ඉස්සරහට උදේ පාන්දර මූණට හම්බුනහම ඕ ටික් උදේ පාන්දර හම්බුනානේ කියාගෙන යන්නේ. හ්ම්. අපෝ උදේ පාන්දර ටික්
1: කියන්න බෑනේ. ඉතින් හොඳ නෑ නේ වචනේ කියන්නේ. ඒ නිසා කියන්නේ නෑ.
0: අපි ටික් ගන්නවා.
1: ඉතින් හිතනවා.
0: එහෙම කියාගෙන යනවා.
1: අද දවසත් හරි.
0: එහෙම කියනවා නම් තියෙනවා. ඉතින් ඒක නිසා මේ අර දැන් ඒක අපි එතෙන්ට විතරක් නෙමෙයි. ඇත්තටම දැන් ඩෙන්ගු ගත්තට පස්සේ මේක ඩෙන්ගු නම් වසංගතයක්ම වෙලා තියෙන්නේ.
1: ඒකයි වෙලා ඉවරයි දැන් නේ.
0: ඉවරයි. ඉතින් රෝහල් වල ධාරිතාවයන් පවා සමහර වෙලාවට ඉක්මවා ගිහිල්ලා මේක මේ මහා ඛේදවාචකයක් තත්ත්වයට ගිහිල්ලා තියෙන වෙලාවක්.
1: ඒ නිසා ප්‍රමාණය වැඩි වෙනවා දිනෙන් දින.
0: දිනෙන් දින වැඩි වෙනවා. තව දුරටත් වැඩි වීමේ සම්භාවිතාවක් තියෙන්නේ
1: දැන්.
0: ඉතින් මේ නිසා මේක සෞඛ්‍යංශ විශේෂයෙන්ම කියන්නේ ඔබේ පරිසරයේ වටපිටාව පිරිසිදුව ගන්න එක ගැන දැන් යලි යලිත් හිතන්න කල්පනා කරලා මේ වැඩ කරන්න. දැන් ගොඩක් කාලවලට ආයතන පරිශ්‍රයන් තුල ශ්‍රමදාන සංවිධානය කරලා ඒ පරිශ්‍රයන් පිරිසුදු කරගන්නවා. ඒ වගේම අර දුම ගහලා ඒ වගේ වැඩ පිළිවෙලක් යනවා. හැබැයි සමහර වෙලාවට සමහර තැන් අපිට මග හැරිලා තියෙනවා. ඒව ගැන අපි අවධානය දැක්වේ නැත්නම් අපිට මේ කොච්චර සමහර තැන් පිරිසුදු කරගත්තත් වැඩක් නැහැ. එක තැනක් ඇති මේ වැඩේට වෙන්න.
1: මොකද
0: විශාල මදුරු කීටයන් ප්‍රමාණයක් එක තැනකින් බෝ කරන්න මේ සත්වයාට පුළුවන්කම තියෙනවා.
1: ඉතින් ගෙදර විතරක් හිතන්න එපා. ගෙදර විතරක් සුද්ධ කරගත්තට හරියන්නේ නැහැ. වැඩ කරන තැනත් සුද්ධ පවිත්‍ර කරගන්න ආයතනයක් විතරව වැඩ කරනකොට වෙලාවක් දාගෙන නේද ආයතනයේ හැමෝම මේ වෙලාව අපි වහගෙන ඉන්න සුද්ධ පවිත්‍ර කරගන්න. මේ දවස්වල මේ දේවල් වෙනවනේ.
0: ගොඩක් තැන්වල වෙනවා. ඉතින් ඒක හැමතැනටම ඒක ඇප්ලයි කරවෝති. අපිට මේක ඉක්මනින් පාලනයක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක දරුණු තත්වයකට ගිහිල්ලා අවසානයේ මේ රෝහල් ධාරිතාවයන් ඉක්මවා ගියාට පස්සේ සෞඛ්‍යංශ වලට පවා මේක පාලනය කරගන්න
1: බැරි
0: වෙන තත්වයන් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිත හානි වෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මොකද එක් රෝගියෙක් වෙනුවෙන් දක්වන සැලකිල්ල රෝගීන් 10ක් වෙනුවෙන් දක්වන්න උනෝදින් අපිට ඒක කරන්න බෑ.
1: ලොකු ප්‍රශ්නයක් නේ.
0: ඒ නිසා තමයි මේ තත්වය අපි පාලනය කරගන්න දැන්ම වඩාත්ම යෝග්‍ය දේවල් කරන්න ඕන. ඉතින් පුංචි දරුවෝ දැන් පාසල් යන දරුවන්ට මදුරු විකර්ෂක යම් යම් දේවල් තියෙනවා. තෙල් වර්ග, පැංගිරි තෙල් ගාලා ඉස්සර අපි යනවා
1: ඉස්කෝලේ.
0: ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. එහෙම නැති වුණොත් දරුවන් අසනීප වුණොත් කොඩම් වැඩි ඉවරයි.
1: දැන් මේක පොඩ්ඩක් අපි පාලනය කරගෙන ඉමු කොනේද? එතකොට පුළුවන් අපිට මේක අඩු කරන්න.
0: ඒක නිසා දැන් මේ වැඩි වෙන වේගය පොඩ්ඩක් පාලනය කරගන්න. වාහනයක් වේගෙන් පහළට කඩාගෙන යනවනම් ඉස්සෙල්ලා මේක වාහනේ උඩට ගන්න කලින් නවත්ත ගන්න ඕනනේ. පොඩ්ඩක් අපි බ්‍රේක් කරගමු. මේක මොන හරි අඩ කොට දාලා වාහනේ නතර කරගමු. අල්ලමඩ යන්නේ.
1: එතකොට බැරිය ඊළඟ ස්ටෙප් එකට යන්න.
0: ඊට පස්සේ අපිට පුළුවන් මේක උඩට අදලා ගන්න කොහොමද? ඒ වගේ ඩෙන්ගුත් දැන් මේක වේගෙන් පහළට යමින් තියෙනවා. පහළට කියන්නේ මේ ඉහළට යමින් තියෙන මේ වසංගතයක් විදියට මේ එක පාලනය කරගමු. ඊට පස්සේ අපිට මේක නතර කරගන්න ඕන දේවල් ටික කරගන්න පුළුවන්. පහයි විනාඩි 46 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ඩෝම මැෂින් එකක් ගත්තොත් ඔයාලගේ ජීවිතේම ගොඩදා ගන්න පුළුවන්. හොඳ මැෂින් එකක් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න කාර්යක්ෂමව වැඩ කරන්න. දැන් ඩෝමා කළු ඇටිවත් කිරීම යන්ත්‍රය වගේම ඇසුරුම් කිරීම යන්ත්‍ර මේ වගේ යන්ත්‍ර ගණනාවක් තියෙනවා. සහ නිෂ්පාදනයේ ආශ්‍රිතව පුංචි ව්‍යාපාර කරන අයට ස්ටීම් බට්ටා ඒ වගේම තවත් නිෂ්පාදන ගණනාවක් තියෙනවා.
1: ඔය දැන් ඇඹරුම් ආශ්‍රිතව මොන හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්නවා නම් නැත්නම් අරබල නම් ඔයා තියෙන ඔයාලට පුළුවන්කම තියෙනවා ඩෝමා නමින් ඔන ඇඹරුම් යන්ත්‍ර මිල දී ගන්න. ඒ වගේ මොනහරි පොල්තල හිඳින ආශ්‍රිත මොනහරි ව්‍යාපාරයක් කරනවා පොල්තල හිඳින යන්ත්‍ර මෙන්න මේ කියන යන්ත්‍ර සියල්ල මට ගන්න පුළුවන්කම තියෙනවා. නම්බර 30 ගැලහෙන පාර මහරගම කියන ඇඩ්‍රස් එක. දැන් හැමෝම දන්නවා ඒ තමයි මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන්නේ. ඔයාලට පුළුවන්කම තියෙන එතනට ගිහිල්ලා ඔයාගේ මේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම යන්ත්‍ර උපකරණ මිලදී ගන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න අවස්ථාව තියෙනවා 0117 679 579 0117 679 579 ට කෝල් එකක් දෙන්න.
0: විජේ නිෂ්පාදන ගෙදර කැම්වේල රසගන්ව ගන්න එකතු කරගන්න. ඔයාට වසෙන් විසෙන් තොරව රසකාරක කතබා ගැනීමේ ද්‍රව්‍යලින් තොරව හොඳ කැම්වේලක රස බලන්න පුළුවන්. විජේ නිෂ්පාදන එකතු කරගත්තු තියෙනවා.

0: රටට වග කියන රේඩියෝ
1: 5:45
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න
3: සමත

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මතුවදුර මැඩලීමේ ජාතික මෙහෙවරට එක්වන්නයි පොලිස් ඇමති ජනතාව ගෙන්නිල්ලයි. විෂමතට තිත තියෙන රටම එකට ජාතික මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරේ. බෞද්ධ චිකිත්සවරියගේ ඝාතන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට. ඩෙංගු ආදිවාසංගතය හමුවේ දන්සල්වලටත් නීති රීති. වෙනිසුලා ගොඩනැගිලේ සුන්බුන් අතර සිරවුවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.

යාළුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: කබුරා පිටියේ ඉඳන් ආවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ලක්ෂ්මන් ඉන්නවා යන්න හදන ගල්පහත ගාමන්ට් එක පැත්තට. HKD ගාමන්ට් එකේ මාෂා දිල්හානි, කමල් දිශාන්ත, ධම්මිකා විනීතා, චන්ද්‍රලතා මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා.
1: රයිට්, හර්ඩි බිබැංකුවේ ඉන්නවා. ස්ථාවර තනපතුවක් ආරම්භ කරොත් ඔයාගේ මුදලට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා, වගේම ලොකු පොලියක් එක්ක ඔයාට ඔයාගේ ස්ථාවර තනපතුව හොඳ තැනක ආයෝජනය කරා කියලා, නැත්නම් හොඳ තැනක ස්ථාවර තනපතුවක් දැම්ම කියලා ඔයාට සතුටු වෙන්න පුළුවන්. මොකද අනාගතයේ වෙනුවෙන් කරන ලොකු ආයෝජනයක් තමයි තමන්ගේ කියලා ස්ථාවර තනපතුවක් ආරම්භ කරනවා කියන එක.
0: දැන් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා කියන්නේ RDB බැංකුවට දිවයිනේ පුරාම ශාඛා 272ක් තියෙනවා විහිදිලා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා විශ්වාසින් වගකීමෙන් යන වගේ ස්ථාවර තනපතුව ආරම්භ කරන්න. එකට අවශ්‍ය ඉහළම පොලිය ඔයාට ලැබෙනවා RDB බැංකුවෙන්.
1: විජේ නිෂ්පාදන එකන, විජේ තේක, විජේ කෝපි එක, මේවා කියන්නේ නිකම්ම නිකම් කෝපි තේ නෙවෙයි. මේවා නියම රසය, නියම ගුණය, නියම තේ එකක් කියන එක
0: කහට රසට,
1: කහට රසට බොන්න පුළුවන්. කෝපි එකක් කියන එක නියම කෝපි රහට බොන්න පුළුවන්. ඒවා ස්වභාවික රසයක් තමයි නිෂ්පාදනය කළ තියෙන්නේ. ඒ නිසා විජේ කෝපි, විජේ තේ නිෂ්පාදන අරගන්න කියන ඉල්ලීමත් අපි මතක් කිරීමත් කරනවා.
0: අපේ රසයේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන වලට පුළුවන්කම තියෙන අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව මෙලදී ගන්න විජේ ලාංඡනය තියෙනවද කියලා බලන්න. ගම වෙනසලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන්, වරදින් නැ විජය නිෂ්පාදන මිලදී ගන්න.
1: එක පැත්තකින් වැස්ස, අනිත් පැත්තෙන් මාර්ගවල අද දවසේ අද හවස ටිකක් තදබදේ වැඩි. ඒ නිසා පරිස්සමින් යන්න වෙනවා. මග අනතුරු කරගන්න නැතුව අද උදේත් මම දැක්කා නුවර පාරේ තිරයොද රථ දෙකක් ගැටිලා දෙකටම දැඩි හානි සිද්ධ වෙලා තිබුණා. ඉතින් රෝගී මේ මේ තුවාල ලැබලා අරගෙන ගිහින් තිබුණා. දෙදිනෙක් සහ ත්‍රිරදරතේක පිටිපස ගමන් කරපු කාන්තාවක් තුවාල ලැබලා තිබුණා. ඉතින් විශේෂයෙන්ම මේ වගේ අනතුරු අද හවස වැඩි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දීර්ඝ නිවාඩු අත් එක්ක, දීර්ඝ සතියන්තයත් එක්ක ගමන් බිමන් යන කලබලයේ ගැන
0: මේ තදබදයත් එක්ක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් යන එන ගමන යන්න කියන එක තමයි අපි කියන්නේ නේද?
1: ඔව්, දැන් මෝඩ බයික් වල යන විශේෂයෙන්ම රෝද දෙකයි යෝකේ තියෙන්නේ. දෙකයි තියෙන්නේ රෝද, තේරුම් ගන්න. මොකද ඔකේ මේ රෝද හතරක් තියෙනවා කියලා හිතාගෙන සමහර අය
0: බැලන්ස් එක යන්න පුළුවන් කියලා හිතාගෙන යනවා.
1: එක එක වැඩ දාන්න යනවා. දැන් මේකේ රෝද දෙකක් තියෙනවා කියන එක පොඩ්ඩක් අවබෝධයෙන් ගියෝතින් ගොඩක් අනතුරු වළක්ව ගන්න පුළුවන්.
0: එහෙම මෙහෙම දාන්න නැතුව
1: පොලිසියනුත් මේ දවස්වල ටිකක් වැඩි මාර්ගවල මොකද්ද මේ රථවාහන පොලිසිය නිලධාරීන් වැඩ කරනවා මේ දවස්වල ටිකක් වැඩිපුර. يعني දඩ ගන්න, නඩු දාන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා පරිස්සමෙන් යන්න. ඉරි කපාගෙන ගිහිල්ලා කියන්න එපා මම රාලහමින්ව දැක්කේ නෑ.
0: ඒ නිසා
1: ඉර කපුවේ කියලා කියන්න එපා. ඒක නිසා මේ අන්තිමට දඩ ගහලා නඩු දාගෙන
0: නැති ප්‍රශ්න ඇති කරගන්නතෝ පරිස්සමෙන් ගිහිල්ලා වෙලාව පහ වුණාට කමක් නෑ. පරිස්සමෙන් ගෙදරට යන්නේක යන්න.
1: හවස 5 විනාඩි 56 වෙලාව.

0: ਲੱਖਾਂ
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB Bankwin FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනිම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එල කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සැනසුමක් හදවතේ රැලි විජයතේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: සම්බුදු සිසිලසින් ලක්තිව එකල වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
5: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක්‍රස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
4: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැතිබරදායකත්වය
6: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩු නොවිලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: FM 93.5 FM 93.7 ලකන Radio ITN
8: හවස 6 විනාඩි 12යි
9: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 73 74

0: ටිවිනි ්‍රයි හගෙන ඉන්න හව සහය පහුවෙලා තියෙන ඉතින් හැඳවේගෙන නොකොට අපි පතක් කරන්න ඕන ගෙදරට යනය ගෙදරට ගේ ඕන කියපු අමුද්‍රව්‍යටි අරගෙන යනකොට ගෙදරට ඕන කරන බඩුටි කරගෙන යනකොට ඔයා අරගෙන යන්න කෑමවේ රසගන්ව ගන්න ඒ වගේම පුංචයට වැඩිහිටියන්ට මේ ඕනම කෙනෙක්ට හොඳට රසට කෑම එකක් හදලා දෙනවා වගේම වස විසින් තොරව රසායනික දේවල් වලින් තොරව ඒ වගේම කල් තබා ගැනීම ද්‍රව්‍ය වලින් තොරව කැම වෙලක් හදාගන්න විජේ නිෂ්පාදන ගෙදරට අරගෙන යන්න ඕන.
1: ඉතින් අපේ රසය රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ළගම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් ආජ මිලදී ගන්න පුළුවන්කම තියෙන අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලනම විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: රයිට් ඒ වගේම තමයි කසාගල ප්ලාන්ටේෂන් යාලගේ ව්‍යාපෘති ගණනාව අතරට එකතු වෙන කසාගල ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසල් ජාලය පිළිබඳව ඔබට මතක් කරන්න ඕන. ඉතින් මේ වෙතින් ඔබට දැන් සුපිරි වාසි රසක් ලැබෙන බව අමතක කරන්න එපා. කසාගල ග්‍රීන් සුපර් වෙතින් ඔබට නැවුම් අත්දැකීම් රසක් තිළන කරන්න එයාලා බලාගෙන ඉන්නවා. ඉතින් අඩු මිල ගන්න නැත්නම් ඔබට පසුම්බියට වාසි සහ ඒ වගේම සහන සැලසෙන විදියට යාලගේ මහණ්ඩ මිලදී ගැනීම අවස්ථාව තියෙනවා. ඒ වගේම රුපියල් 25,000ක් දක්වා මිලදී ගන්න අයට ණය සහනයක් හඳුනා දීමටත් ඔවුන් කටයුතු කරලා තියෙනවා.
1: ඒ වගේම මේ වෙලාවට මතක් කරන්න ඕනේ කසාගල සුපර් මාකට් එකෙන් ඔන්න දැන් ඔයාට 25,000කට මිලදී ගැනීම කරනකොට ඔයාට අවශ්‍යතාවය පරිදි ඔයාට පුළුවන් ඩිලිවරි පහසුකම් නොමිලේම ලබා ගන්න.
0: මේ වගේ සහනදායි අවස්ථාවන් රසක් එක්ක ඔබට ඔන්න දැන් ගනුදෙනු කරන්න ඔබට ඕන කරන බඩු බහඳ මිලදී ගන්න කසාගල ග්‍රීන් සුපර් වෙත යන්න කියලා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. රයිට් ඒ බරංග ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නේ අපි සින්දුවක් අහලා ආයිමත් කතා කරමු.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, ලක්හඬ Radio ITN.
2: සහයයි විනාඩි 19යි වෙලාව. මේ වෙලාවට මතක් කරන්න ඕනේ වාසනාව අත ළඟටම ගන්න නෙවෙයි අතටම ගන්න චාන්ස් එකක් තියෙනවා. දැන් ඒක ඔයා දන්නවා. ඒ තමයි ගොවිසත ලොතරැයිය මිලදී ගන්න එක. මුචු රුපියල් 40ක් වියදම් කරලා මාට පුළුවන්කම තියෙන වාසනාවන්තෙක් ජයග්‍රාහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. කෝටි 6කින් ආරම්භ වෙන සුපිරිත ඇගක් එක්ක සතියේ දින 7ම දිනුම්ම දින ලොතරැයිය නම් ඒ ගොවිසත ලොතරැයි කියලා ආදන්න. ඉතින් වැඩි වැඩියෙන් ගොවිසත ලොතරැය මිලදී ගන්න. එකෙන් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ හීන හැබෑ කරගන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 6 විනාඩි 23යි. ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

හවස 6:24 වෙලාව ඒ කියන්නේ අද දවසට ඊවෙනින් ඩ්‍රයිව් වලින් අපිට යන්න තමයි වෙලාව වෙලා තියෙන්නේ. අද ගියාන් පස්සේ ඉතින් අපි එන්නේ ආයි ලබන සඳුදා. ඉතින් ඒ නිසා වැඩි වෙලාවක් නැහැ අපිට යන්න. ඒ නිසා යන්න කලින් වාඩි ඉක්මනට මතක් කරනවා ඔයා වෙනුවෙන් මොන්න RDB බැංකුවේ ඉන්න හැම වෙලාවකම දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා RDB බැංකුවට කියන්නේ නිසා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙන විශ්වාසයෙන් වගකීමෙන් යන්න දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා. ඔබට පුළුවන් ඔවුන්ගෙන් ඔබට අවශ්‍ය සහය ලබා ගන්න. දැන් ස්ථාවර තැන්පතුවක් එහෙම දාගන්නවා කියලා ඉන්නවා නම් ඔන්න ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් ලැබෙන්නේ RDB බැංකුවෙන්. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන්කම තියෙන වගකීමක් තියෙන බැංකුවක් විශ්වාසයක් තියන්න පුළුවන් තැනක්. ඉතින් ඔයාගේ සල්ලි ටික පරිස්සම් ඇතුව දෙන්න පුළුවන් තරක්. ඉතින් මේ ඔක්කොමත් එක්ක ඔන්න ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න යන්න RDB බැංකුවට. එහෙනම් එකක් මතක් කරගෙන ගමන් හදට අපි ගිහින් එද්දන්. ආයිත් හම්බ වෙන්නේ ලබන සතියේ. සුබ දවසක්.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: на столе.
1: මත්තුවතුර මැඩලීමේ ජාතික මෙහෙවරට ශක්තිමත්ව එක්වන්නයි පොලිස් සැමති ජනතාවගෙන් ඉල්ලයි. විෂ මතට තිත තියෙන රටමේකට ජාතික මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරේ. සාමසාධක මෙහෙයුම් වලට එක්වන ශ්‍රී ලංකා හමුදාවට ජනපතිගෙන් සුබ පැතුම්. වදු ගැන අසත්‍ය කියන පිරිසට ඇමති අනිල්ගෙන් පිළිතුරු. අල්ලසින් අත්තරංගුවටගත් සජබ සංවිධායක චරිත්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම්. ඩෙංගු අධිවසංගතය හමුවේ දන්සල්වලටත් නීති රීති. වෙනිසියුලාවේ භූකම්පනවලින් මියගිය ගණන තවත් ඉහළයයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලි. සමාජයට මත්ද්‍රව්‍ය රැගෙනෙන සැපයුම් අඩාල කරමින් ජාතික මෙහෙයුම ක්‍රියාත්මක බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා. ඒ රටමයකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කොළඹ හත විජයාරාම මාවතේ අංක 110 නටදරන ස්ථානයේ මෙම මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙනවා. එහි 18:18 කෙටි දුරකථන අංක සේවාවද ක්‍රියාත්මකයි. එය අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු නව මධ්‍යස්ථානයට යොමු කිරීමේ හැකියාව පවතිනවා. කාර්යාලය විවෘත කිරීමේ අනතුරු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා.
2: තල 4ක් ඔස්සේ මේ වෙනකොට රටම සියලු දෙනාම ඒකාබද්ධ කරගනිමින් සංවිධාන ජාලයකට අනුගත කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ අද මෙම කාර්යාලය විවෘත කිරීමේ අරමුණ තමයි අපි මෙතෙක් ගමන් මඟ තවදුරටත් ශක්තිමත් කරමින් තීව්‍ර කරමින් මේ මත්ද්‍රව්‍යන්ට එරෙහිව මේ ව්‍යාපාරය ශක්තිමත් කිරීම. මෙතෙන් සිට අපිට ආ ගමන තවදුරටත් තීව්‍ර කරමින් වේගවත් කරමින් මේ සමාජයේ සංවිධානය කරන වගේම සමාජයට ඇතුල් වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය තවදුරටත් අඩාල කර ගැනීම අවශ්‍ය වෙනවා. මෙතන සිට ජාතික මෙහෙයුම් කාර්යාලය ප්‍රානුබද්ධව 18:18 කෙටි අංකය මේ මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මාධ්‍ය මධ්‍යස්ථානිකුත් මේ ස්ථානයේ ස්ථානගත වෙනවා. ඒ වගේම මහජනතාවටත් ඉඩකඩ සැලසෙන මේ කාර්යාලයට පැමිණලා තව විශ්වාසවන්තව මේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව තොරතුරු දෙන්න. මේ මත්ද්‍රව්‍ය උදුරත් අපි හිතනවට වඩා ටිකක් බැරෑරුම් මට්ටමේ වියප්ත වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා කාලයක් ගන්න අවශ්‍යයි.
1: මේ අතර රටමේකට ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම ආරම්භ කර පසුගිය වසරේ ඔක්තෝබර් මාස 30 වෙනිදා සිට ඊයේ දිනේ දක්වා වැටලීම් 215,526ක් සිදු කර තිබෙනවා. එහිදී අත්තරංගොඩගත් සමස්ත සැකකරුවන් ගණන 214,000කට අධිකයි. ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරම තුල තුරන් කිරීමේ අරමුණින් සෑම වසරකම ජුනි 26 වෙනිදා මත්ද්‍රව්‍ය භාවිතය සහ ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය ලෙස නම් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1987 වසරේදී මෙම දිනය ප්‍රකාශයට පත් කළා. ශ්‍රී ලංකාව තුළද එවෙනුවෙන් මතින්තුර රටා බිහි කිරීමේ අරමුණින් විශේෂ වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක වනවා. ශ්‍රී ලංකා පොලිසියේ සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තාවලට අනුව මෑත වසරවලදී අත්තරංගොඩගත් මත්ද්‍රව්‍ය සහ පුද්ගලින්ගේ ගණන ඉහළ මට්ටමකයි පවතින්නේ. 2025 වසර ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ ජාවාරම්කරුවන් අත්තරංගොඩගත් වසර ලෙස වාර්තා වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වත්මන් රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙළක් ලෙසටයි විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් රටමෙකට ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ. ඒ අර්ථයේ මේ දක්වා හිරොයින් කිලෝග්‍රෑම් 3390ක්, කොකේන් කිලෝග්‍රෑම් 304ක්, අයිස් කිලෝග්‍රෑම් 5543ක්, කුෂ් කිලෝග්‍රෑම් 1521ක්, මත්පෙති 5110435ක් සහ මත්කරල් 24,54,265ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් ගනු ලබන පියවර අඛණ්ඩව රටේ අනාගත පරපුර වෙනුවෙන් සිදු කරන බවයි.
3: මේ විෂ මත්ද්‍රව්‍යයත් මේ සංවිධාන අපරාධ කල්ලිත් මැඩ පවත්වනවා නම් ඒ සමස්ත ක්ෂේත්‍රය පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕන. ඒ නිසා හුදු මත්ද්‍රව්‍ය ඇල්ලීම සඳහා කරන වැටලීම්, පාතාල ඇල්ලීම සඳහා කරන වැටලීම් පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දිගු කාලයක් අපේ රට විශාලතම බරපතල මැදිහත් වීම හරහා තමයි මේ දක්වා වර්ධනය වුණේ. දැන් අපි තාම තීරණයක් අරන් තියෙනවා මේ සියල්ල විනාශ කරන්න ඕන. පාතාලේ ඉඳන් ගෞරවයට පාත්‍ර වෙන කෙනා දක්වා අඩු වැඩි ප්‍රමාණයෙන් මේ ව්‍යාපාරය නිරත වෙච්ච බව දැන් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. එනිසා අපි මේ තියෙන විෂ මද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන සදා විශාල වේසක් දරනවා.
1: දීර්ඝ කාලයක් අසංවිධිතව ක්‍රියාත්මක කරනු බදු අය කිරීමේ ක්‍රියාවලිය සංවිධිත කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඇතැම් පිරිස් සමාජය නොමග යවමින් අසත්‍ය පතුරුවමින් සිටින බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. ඒ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමින්
0: අපේ බදු ව්‍යුහයේ ඇතුලේ දිගටම තිබිලා තියෙන ගැටලු සහිත තැන්. ඒ නීති රීතිවල රිංගල යන්නේවා වංචා ඔබ ඕන තරම් මේ පිළිබඳව අහලා ඇති. ඒ නිසා අපි උත්සාහ කරනවා මේක යම් විධිමත් ක්‍රමවේදයකට ගෙනෙන්න. මේ පානවල තියෙන බදු අනුපාත, බදු වර්ග ඉදිරියේදී යම් ආකාරයකට තවත් අඩු කරමින් තව සහන ලබා දෙන. දැනට අපි කරලා තියෙන්නේ තිබිච්ච තත්වයන්ගෙදි අස්ථාවර කරන්නේ නැතුව තව සංවිධිත කරගැනීමේ ක්‍රමවේදයක් තමයි යන්නේ. හැබැයි සමාජයේ මේව අධ්‍යයනය නොකර පොදුවේ වැරදි සහ නොමග යවන ප්‍රකාශ කරනාවකුත් මේක ඇතුලේ කරනවා. තිල්ලර කඩයක් කරපු කෙනාටත්, බුලත් විට විකුණපු කෙනාටත්, ලක්ෂයක වෙළඳාමක් කරපු කෙනාටත් අලුතෙන් බදු ගන්න කියලා එක සම්පූර්ණ වැරදි. වැට් බදු අය කරන්නේ ව්‍යාපාරිකයාගේ නෙවෙයි, පණවන්නේ භාණ්ඩා සේවා පරිභෝජනයේ මත. ව්‍යාපාරිකයාගේ කාර්යභාරය තමයි ආණ්ඩුව වෙනුවෙන් අය කරලා දෙන්න උලියා පදිංචි වෙනවා. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා ඉදිරියේදී මේ වැට් බදු ප්‍රමාණය තවත් ප්‍රතිශතය අඩු කරගන්න. මේක හරි දිශාවට එනවා නම් සියලුම දෙනා මේ යාන්ත්‍රණයට එකතු වුණාම හැම කෙනෙකුටම මේ ප්‍රවාසී ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට ඔබ මේ බදු ක්‍රමයට ඇතුළත් වෙන එක තමයි හොඳ වෙන්නේ. ඔබට අතිරේකව පණවන බද්දක් නෙමෙයි මේ බදු ක්‍රමයේ විධිමත් කිරීමට, සරල කිරීමට සහ සාධාරණ කිරීමට ගන්න උත්සාහයක්. ඒ වගේම තවත් වැරදි අදහසක් මතු කළා, ඩිජිටල් සේවා සඳහා බදු ගහනවා, සොෆ්ට්වෙයාර් වලට අලුතෙන් බදු ගහන කළා. ඒකත් ඉතාමත් වැරදි. YouTube එන්න පුළුවන්, Netflix, ඒ වගේම Uber, booking.com එවැනි අය වැඩ් බද්දට යටත් උනේ නැහැ. ඉතින් වඩා සාධාරණ වෙන්නේ මොකක්ද? ඒ අයව මේ ක්‍රමයට ඇතුළත් කරන එක. සොෆ්ට්වෙයාර් වලට හෝ වෙනත් අතිරේක වලට වැඩ් බද්දක් පැනවුවා නෙවෙයි, ඉලෙක්ට්‍රොනික ප්ලැට්ෆෝම් එකක් භාවිත කරලා ලබා දෙන සේවා වැඩ් බද්දට අනේවාසිකයෙකු යටත් කිරීමයි මේක ඇතුළේ කරන්නේ.
1: 2026 පළමු කාර්තුව තුළ රටේ ආර්ථික ස්ථාවරත්වය සාධනීය වර්ධනයක් අත්පත් කර ගැනීමට සහ එය පවත්වාගෙන යාමට හැකි වී ඇති බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. බදු පරිපාලනයේ විධිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 මැයි අගවන විට රුපියල් බිලියන 2536ක සමස්ත ආදායමක් උපයාගෙන ඇති බවයි අමාත්‍යරයා සඳහන් කළේ.
4: 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වගන්තිය ප්‍රකාරව සකස් කරන ලද 2027 වර්ෂය සඳහා වන මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ගරු මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් මම අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර ප්‍රකාශයට පත් කරනවා. 2027 වර්ෂය සඳහා වූ මේ ප්‍රකාශය 2027 අයවැය සකස් කිරීම සඳහා මධ්‍යකාලීන මූල්‍ය රාමුව සපයන අතර ඒ රජයේ මධ්‍යකාලීන මූල්‍ය ප්‍රතිපත්ති ඉලක්ක සහ ප්‍රමුඛතා පිළිබඳව පාර්ලිමේන්තුව ජනතාව දැනුවත් කිරීම ඒ ප්‍රධාන අරමුණක්. ඒ වගේම රටේ ආර්ථික ස්ථාවරත්වය 2026 පළමුණු කාර්තුවේදී 5.1% සාධනීය වර්ධනයක් අත්පත් කර ගැනීමට සහාය පවත්වා ගැනීමට අපි සමත් වෙලා තියෙනවා. මැයි මාසයේ වන විට මතුපිට උද්ධමනයේ 5.5% මට්ටමකට පාලනය කර ගැනීමට හැකි වෙලා තියෙනවා. මැයි මාසයේ වන විට අපගේ නිල සංචිත ඇමරිකානු ඩොලර් 6.8% ඉහළ මට්ටමකට පවත්වා ගන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම විදේශගත ප්‍රජාව තුළ ඇති අඛණ්ඩ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් විදේශීය ශ්‍රමික ප්‍රේෂණ පසුගිය වසරේ පළමු මාස 5ට සාපේක්ෂව 26%කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වෙලා තියෙනවා. රාජ්‍ය මූල්‍යාංශයේ ක්‍රියාකාරීත්වයේද 2025 වර්ෂයේදී දළදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට 5.4% ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තය අපිට අත්පත් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ණය අනුපාතයේද 2024ට සාපේක්ෂව 2025 වර්ෂයේදී 15 වැටී තියෙනවා. බදු පරිපාලනයේ විධිමත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 2026 වර්ෂයේ මැයි මාසයේ අගවන විට රුපියල් බිලියන 2536.8% සමස්ත ආදායමක් අපි උපයාගෙන තියෙනවා. ඒදිය දේශීය ආදායම් දෙපාර්තමේන්තු රුපියල් බිලියන 1096ක්ද, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1079ක්ද ලෙස ඉහළ ආදායම් වාර්තා කරලා තියෙනවා. 27-31 කාලයේ විසින් රජයේ පහත සඳහන් ප්‍රධාන රාජ්‍ය මූල ඉලක්ක පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. 1-2032 වසර වන විට රාජ්‍ය ණය දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 95 දක්වා අඩු මට්ටමකට ගෙනීම 27 වර්ෂයේ සිට අවම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයෙන් 2.6 ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වාගෙන යාම රාජ්‍ය ආදායම දලදේශීය නිෂ්පාදිතයෙන් 15 ට වැඩි මට්ටමකට පවත්වාගෙන යාම 2027 වර්ෂයේදී රුපියල් බිලියන 564 ක නාමික අගයක් සහිතව ප්‍රාථමික වියදම් දලදේශීය නිෂ්පාදිතයෙන් 13 ක මට්ටමක පවත්වාගෙන යාම 2027 වසරේ සිට රාජ්‍ය ආයෝජන දලදේශීය නිෂ්පාදිතයේ 4.4 මට්ටමකට පවත්වාගෙන යාමට කටයුතු කිරීම අයවැය හිඟය මැද කාලීනව දලදේශීය නිෂ්පාදිතයෙන් 5%කට වඩා අඩු මට්ටමින් පවත්වා ගැනීම තමයි සමස්තයක් වශයෙන් තියෙන්නේ.
1: විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා මෙහිදී පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියා.
5: ගරු අමාත්‍යවරයා රටේ මූල්‍ය ක්‍රමෝපාය මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරා. ඇත්ත වශයෙන් මේ වාර්තාවේ අඩංගු කරුණු කාරණා පිළිබඳව අපි සතුව තිබෙනවා පරස්පර මතයන්. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ වාර්තාව පදනම් කරගෙන අපිට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍යයි.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාද මෙහිදී අදහස් පළ කළා.
6: නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අගතියට පත්වන පාර්ශවයන්ට සිය දුක්ගැනවෙලී ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරේ පත්කිරීමට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශ මගින් පොරොන්දු වෙලා තිබුණා. පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන් කෙනෙක් කියලා කියන්නේ පාර්ලිමේන්තුවට අනුයුක්තව මෙවැනි ධූරයක් ඇති කරනවා. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව වගේ ඉහළ ස්වාධීනත්වයක් අපේක්ෂා කරන ආයතනයක් පිළිබඳව තීරණයක් පිළිබඳව නැවත සලකා බලන්න යම් අභියෝගයක් කරන්න සොයා බලන්න හැකියාව ලැබෙන්න ඕන කියන පැහැදිලි මූලධර්මය ඉතා වැදගත් මූලධර්මයක් මේ වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුණ කරුණු යෝජක තැනකට. එතකොට අද වෙනකම් මේ විශේෂ පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන්වරයා පත්කිරීම සම්බන්ධව මොනවා දෙයක්වත් වෙලා නැහැ.
1: අභිචෝදක කාර්යාලය සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙලෙස පැහැදිලි කළා.
7: අපි අභිචෝදක කාර්යාලය පිහිටුවීමේදී බලාපොරොත්තු වන්නේ නීතිපතිවරයාගේ කාර්යභාරය කුමක්ද, අභිචෝදක කාර්යභාරයට අපි දෙන බලතල මොනවද යන්න. ඒතර මේ ඔම්බුඩ්ස්මන්වරයා සම්බන්ධ වෙන්නේ දැනට වර්තමානයේ නීතිපතිවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේදී වෙන අඩුපාඩුවක් වුණොත් ඒකට දුක්ගැනවිලි ඉදිරිපත් කරන්න. නමුත් අපිට අභිචෝදක කාර්යාලය බලතල නීතිපති කාර්යාලය බලතල වෙන් කරගන්නේ නැතුව ඔම්බුඩ්ස්මන්වරයා ස්ථානගත කරන්න ඕනේ කොයි ආතරයටද කියන එක අපිට හිතා ගන්න බැහැ මේ මොහොතේ. අන්න ඒ නිසා තමයි අභිචෝදක කාර්යාලයේ බලතල බෙදීම සම්බන්ධයෙන් වූ වාර්තාව ආවහන් පස්සේ තමයි අපිට ඔම්බුඩ්ස්මන්වරයා ඒ ක්‍රමයට අනුව ස්ථානගත කරන්න වෙන්නේ. ඒක නිසා මුකුත් නොකරනෙමින් කරනවා. නමුත් මේ පියවර ගනිමින් පවතින්නේ.
1: සෝලා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පිළිතුරු ලබා දුන්නා.
8: එතකොට අද දවසකට මෙගාවොට් 200ක් දවස ගානේ ගන්න බෑ ඒකක ප්‍රමාණය ගත්තාම. ඒකට දැන් ඩීසල් ගේන්න වෙලා.
9: ඔබතුමා අහන ප්‍රශ්නේ එකක් සංඛ්‍යාලේඛන වැරදි. ওই 200 ගානක් මෙගාවොට් කියන එක ඩීසල් වලින් ගන්නවා කියන එක සම්පූර්ණ වැරදි. කතා කරනවා නම් දත්ත මත ඉඳගෙන කතා කරමු. ඒ දත්ත හරියට ඉදිරිපත් කරන්න මම එතකොට පැහැදිලි කරන්නම් ඒක එහෙම නොවෙන්නේ කොහොමද කියන. දැනට සාමාන්‍යයෙන් වහල මත සෝලා ඇතුළු ග්‍රවුන්ඩ් මවුන්ටඩ් ඒවත් එක ගත්තාම පුනර්ජනනීය බලශක්තිය අරගෙන විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකට අදාළ තාක්ෂණික කරුණු ගණනාවක් තියෙනවා. සිස්ටම් එක ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අපිට කටයුතු කරන්න ඕන. දැන් උදාහරණයක් අරගෙන ගත්තොත් 2450ක් වහල මත සෝලා තියෙනවා. හැබැයි සමහර දවස්වලට උදාහරණයක් අරගෙන ගත්තොත් පහුගිය වෙසක් පොයේ දවසේ අවශ්‍යතාවය ඉල්ලුම මෙගාවොට් 600 අඩු වුණා. ඒ වගේ වෙලාවක අපිට සිද්ධ වෙනවා අර නෙගටිව් පීඩර්ස් ඉල්ලුම අඩු සැපයුම වැඩි පීඩර්ස් කපා හැරලා ඉවරලා පද්ධති ස්ථායිතාව පවත්වාගෙන යන්න. ඒ නිසා මේ සම්බන්ධයෙන් සෝලා ගැන කතා කරාට ඒකට අවශ්‍ය වන අනිකුත් යටතල පහසුකම් පද්ධති ස්ථායිතාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන අනිකුත් යටතල පහසුකම් වර්ධනය කරන්නේ නැතුව ඒ වගේම grid availability එක ගැන හිතන්නේ නැතුව සෝලා ගැන විතරක් කතා කරන්න බෑ. ඒ නිසා දැන් අපි කරන්නේ අන්නේ යටතල පහසුකම් හදාගෙන යන්නේ.
1: අල්ලස් කොමිසම් මගින් අත්තරංගොඩගත් නීතිඥ රකිත රාජපක්ෂ සහ චරිත අබේසිං ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන තුන්වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළේ. අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සහ වෙතියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝධරගම මහතා මෙම නියෝගය නිකුත් කළා. හරක්කට අනමැත්තා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, ඔහුගේ රැඳවුම් නියෝගය ඉවත් කර ගාල්ල බූස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරදීම මෙන්ම විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාළ කටයුතුවලින් නිදහස් කරදීම සඳහා සැකකරුවන් මෙලෙස අල්ලස් ලබාගෙන ඇති බවයි අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්තරන්ගොඩ ගස් සමගි ජන බලවේගේ හොරණ ආසන සංවිධායකයා ලෙස කටයුතු කරන චරිත අබේසිංහ මහතාගේ පක්ෂ සමාජිකත්වය සහ ඔහු දැරූ සියලු තනතුරු අත්හිටුවීමට එම පක්ෂය පියවර ගෙන තිබෙනවා. චරිත අබේසිංහ නමැත්තා සම්බන්ධයෙන් සමගි ජන බලවේගේ වැලිගම හිටපු නගරාධිපති රොහාන් ජයවික්‍රම මහතාද අදහස් පළ කළා. ඒ මාධ්‍ය හමුවක් කැඳවමින්
10: මම මේ පුද්ගලයන්ගේ නම් නීතිමය කටයුත්තක් නිසා මේ අවස්ථාවේදී හෙළි කරන්නේ නැහැ. හැබැයි සජවේ අදාළ පුද්ගලයා මීට පෙර එංගලන්තෙදී චූදිතයෙක් වශයෙන් මං හිතන්නේ අතරංගුට අරන් එතුමාට විරුද්ධව නීතිමය කටයුතු කරලා එංගලන්තේ තියෙන අධිකරණයකින් වරදකරුවෙක් බවට පත් කරලා ඊට පස්සේ ලංකාවට ආපු කෙනෙක්. හැබැයි ඒ පුද්ගලයාම තමයි ඉරාන් වික්‍රමනාත් ක්‍රිකට් බෝඩ් එකේ චෙයාර්මන්ෂිප් එක ගන්න කොටත් එතුමා පක්ෂ විරෝධී ඒ කරපු ක්‍රියාව ද්‍රෝහී කියලා හැමතැනම ගිල කිව්වා. ඒ වගේම පක්ෂයේ ඉන්න තවත් සමගි ජන බලවේගයේ ඉන්න තවත් වැදගත් පුද්ගලයෙක් වන හර්ෂ දිසිල්ලා මැතුමාට නොයෙකුත් අවස්ථාවලදී ප්‍රසිද්ධ මාධ්‍යයේදී පහර පිට පහර ගැහුවා. මොන හරි වැරද්දක් කරලා තියෙනවා නම් වහාම ඒවට ක්‍රියාමාර්ග ගන්න. හැබැයි අර පක්ෂයේ හිටපු පරණත කට්ටිය ඉවත් කරන්න මෙවැනි කට්ටිය යොදවගත්ත එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගත්ත එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මෙතන මේක හයිලයිට් වෙන්නේ නැහැ. ඒක නිකම්ම නිකං ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් නම් පක්ෂ නිලතලයක් දරන නැති කෙනෙක් වුණත් කමක් නැහැ කියන වෙනම කතාවක්. හැබැයි පක්ෂයේ ඉන්න සමහර කට්ටිය මේ පුද්ගලයෝ දම්මලා පක්ෂයේ ඉන්න ඉහළ කට්ටියට නැත්තම් කැමති නැති හර්ෂල ඉරාන්ල වගේ කට්ටිය ඈත් කරන්න හදන්න ක්‍රියාන්විතිය සම්පූර්ණයෙන්ම වැරදි. ඕනම විපක්ෂකම තියෙන දරුණුම ප්‍රශ්නේ තමයි ආණ්ඩුවට මඩ ගහන ගමන් දැන් පොරටෝක් දෙන වෙලාවල් තියෙනවා. දැන් ඒ වගේ දුන්න කට්ටියට තමයි දැන් මේ ටිකට් එක ලැබෙන්නේ. මේක සජබෙට ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හයිලයිට් වෙන්න සුදුසුකම් නොලබපු කෙනෙක් පක්ෂ විසින් හයිලයිට් කරපු එකෙන්. ඒ කියන්නේ හයිලයිට් කරෙත් නිකන් නෙමෙයි සමගි ජන බලවේගය ඉන්නේ සමහර සමාජිකයන්ට ගහන්න. නායකත්වයක් තර්ජනයක් තියෙන කට්ටියට නැත්නම් සමනය කරන්න නැත්නම් මේ මිනිස්සුන්ව බැලන්ස් කරන්න තමයි මේ කට්ටියව දම්මගත්තේ. ඉතින් මම නම් කියන්නේ ඊළඟට සමගි ජන බලවේගය ඇතුලේ ඉන්න කට්ටියට ගහනවා නම් ඒ ගහන කට්ටියත් හොඳට මේ තෝරගන්න. මොකද නැත්තම් මේ වගේ ප්‍රශ්න තමයි වෙන්නේ. මේ ආණ්ඩුවට අනිත් ආණ්ඩුවත් එක්කලා බැලුවම නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන තරාතිරම් නොබලා නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ගැන මිනිසුන්ට පැහැදීමක් තියෙනවා.
1: චරිත අබේසිංහ සහ රකිත රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පැවති වැඩසටහනකින් පසු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද අදහස් පළ කළා.
11: ඊයේ දිනේ ඇත්තටම සිද්ධ වුණේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම් වහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධ පුද්ගලයන් සිරෙන් නිදහස් කර ගැනීම, අත්අඩංගුවෙන් මුදවා ගැනීම සඳහා අල්ලස් ගැනීම සිද්ධියක් තමයි. මේක බරපතල ක්‍රියාවක්. රාජ්‍ය මැදිහත් වෙමින් අත්අඩංගුවන පුද්ගලයන් කාලයක් තිස්සේ ආයුධ පෙන්වන්න යන ජවනිකාවල යෙදුණා. දැන් එම පුද්ගලයන් නිදහස් කර ගැනීම සඳහා අල්ලස් කරනවා. කෝටි ගණනින් අල්ලස් කරනවා. මේක තමයි පැවති දේශපාලන සංස්කෘතිය. අපරාධ රාජ්‍යයක් ගොඩනැගීම සඳහා උන් සැලසුම් කරලා තිබුණු ආකාරය එකින් එක හෙළිවෙමින් පවතිනවා. ගරු ජනාධිපතිතුමා කීවා වගේ මේ කිසිවක් කාලේ වැලිතලාවට යටවෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මේ සියල්ල විමර්ශනය වෙනවා. මේ රටේ සුවහසක් ජනතාවට යුක්ති සාධාරණත්වයේ ඉෂ්ට කිරීම වෙනුවෙන්, යහපත් රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් අපි මේ සියල්ල සිද්ධ කරනවා. ඒක තමයි ජනයාගේ වරම, ජනයා දීලා තියෙන ජනවරමේ පැතුම. ඒක තමයි ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙලා ඉන්නවා.
1: ඩෙංගු අවදානම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු මරණ සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍යංශ පවසන්නේ. මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 49,500කට ආසන්නයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ 112ක් ඩෙංගු ආදී අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිබඳව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නන්කර මහතා අදහස් පළ කළා.
12: මේ වන විට 49,500ක පමණ රෝගීන් සංඛ්‍යාවක් දැනට වාර්තා වෙලා තිබෙනවා. මේ සංඛ්‍යාවත් එක්ක දන්නවා මරණ සංඛ්‍යාව දැන් මරණ 30ක් බවට පත් වෙලා තිබෙනවා. තුනේ 24 සිට 26 කියන දවස්වල විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් යනවා. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ඒ සංවිධානය කළා. අනිත් සියලුම සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාවන් පොලිසිය අධ්‍යාපන අමාත්‍යාංශය, මේ සියලුම අමාත්‍යාංශ එකතු කරගෙන සියලු දෙනාගේම සහභාගිත්වයෙන් කරන වැඩසටහනක්. අතර මේ වැඩසටහනේ විශේෂත්වය තමයි මේක බිම් මට්ටමේ කරන වැඩසටහන, ග්‍රාම නිලධාරී කොට්ටාෂ මට්ටමින් කරන වැඩසටහන. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් MOH මහතුරු විසින් මේ ග්‍රාමීණදාරි කොට්ටාෂ වලට ඒ අදාළ තොරතුරු ලබා දෙනවා. ඊට පස්සේ ඒ තොරතුරු අනුව මේ ග්‍රාමීණදාරි කොට්ටාෂ වල සියලුම නිලධාරීන් සහ ඒ පාර්ශ්ව කරුවන් ඇතුළු අනිත් ගමේ සිටින ප්‍රභූ පිරිස සහ ජනතාව එකහු වෙලා තමන්ගේ ගමේ තියෙන ඩෙංගු මදුරුවන් බෝන ස්ථාන ඉවත් කරන, එකම ජනතාව දැනුවත් කරන්න, දුමාන කටයුතු කරන්න සහ මේ සියලුම දේවල් කරන්න ඩෙංගු තත්ත්වය අවම කරගැනීම සඳහා කළ යුතු දේවල් මේ බිම් මට්ටමේ ග්‍රාමීණදාරි මට්ටමින් කරනවා.
1: ස්වාධීන රූපాయని මාධ්‍යාලයේ වික්‍රමසිංහපුර ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදීද ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේද දායකත්වයෙන් ඩෙංගු වළක්වා ගැනීම සම්බන්ධයෙන් කාර්යමණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කර තිබුණා. ඉහළ කළමනාකාරීත්වය ඇතුළු කාර්යමණ්ඩලයේද ඊට එක්ව සිටියා. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චමිල් සම්පත්, කීට විද්‍යාඥ දිලින චන්දිප, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන PAPS පණ්ඩිපෙරුම, KS රන්දිම යන මහත්වරුන් මෙහිදී දැනුවත් කිරීම සිදු කළා. ඉන් අනතුරුව ශ්‍රමදානයක්ද පැවැතුණා. ආයතන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයට සමස්ත කාර්ය මණ්ඩලය එක්ව සිටියා. පොසොන් සමයේ පවත්වන දන්සල්වල භාවිතයට ගන්නා ඇතැම් මැසරුම් ආදී හේතුවෙන් ඩෙංගු පැතිරියාමේ අවධානම තවත් ඉහළයා හැකි. එබැවින් දන්සල් සංවිධායකින් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් ප්‍රියන්ත මහතා කියා සිටියා.
13: පවතින ඩෙංගු අධි වසංගත තත්ත්වයේ වැඩිවීමක් සිදුවීමට හෝ සිදුකර්මයෙන් පවතින ඩෙංගු මර්ධන කටයුතුවලට අහිතකර බලපෑමක් ඇති විය හැකි සියලුම කටයුතු සහ ක්‍රියාවලීන් සලකා බලා නීති රීති කොන්දේසි සහ විවිධ සීමා කිරීම් පනවා තිබෙනවා. යෝගට් දන්සල් සඳහා ඉදිරිපත් කරන ලැබූ සියලුම අයදුම්පත් ප්‍රතික්ෂේපකම් ලැබුවා. ඒ වගේම ඔසුපෙන්, ටේපෙන්, හෝපි සුප් සහ විවිධ බීම වර්ග සඳහා එක්වරක් පමණක් පාවිච්චි කර ඉවතලනු ලබන ප්ලාස්ටික් කෝප්ප භාවිතය තහනම් කරලා තියෙනවා. තවද කොස්, මඤ්ඤොක්කා, කඩල වැනි දන්සල් සඳහා ගොසරි බෑග් සහ ලන්ච් සීට් භාවිතය තහනම් කරලා තියෙනවා. ඒක නිසා දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා දන්සල පටන්ගත් මොහොතේ සිට අවසාන වන තෙක්ම කසල කළමනාකරණය නිසි ලෙස පවත්වා ගැනීම සඳහා ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කරන්නට ඕනේ.
1: මේ අතර කොළඹදී අද පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඩෙංගු රෝගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
14: පසුගිය දවස් කිහිපය තුළදී මේ අවධානය වැඩිවීම තිබුණු දිස්ත්‍රික්කවල මාතර රත්නපුරාගේ දිස්ත්‍රික්කවල රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කර ගැනීමට අපි සමත් වෙලා තිබෙනවා. තවමත් කොළඹ නගර සභා සීමා සහ කොළඹ දිස්ත්‍රික්කයේ තව වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ඒවත් අපි හැම දිස්ත්‍රික්කයේ පුරාම නෙවෙයි ඩෙංගු රෝගයේ වැඩි ව්‍යාප්තන අපේ මොයිච් කොට්ටාස සහ ඒක ඇතුළේ තිබෙන ග්‍රාමධාරී වසම් තෝරාගෙන ඒ වසම් වලටම මැදිහත් වීමට කටයුතු කරගෙන යනවා. අපේ රටේ ඩෙංගු මර්ධනයේ දිශා මේ මදුරු මර්ධනයේ තිබෙන යම් දුර්ලභතාවයක් තමයි මේ පිළිබඳව අවධානය යොමු වුණාට පස් වෙන කාලෙදී මේ ක්‍රියාමාර්ග වේගෙන් දියත් වෙනවා. ඒවා අනිත්‍යත්වයට සම්බන්ධීකරණයෙන් පැවැත්වෙනවා. නමුත් ඊට පස්සේදී යම් ප්‍රමාණයකට අඩපණ වෙනවා. ඒ කාලය තුලත් අපේ MOH PH ඇතුළු අපේ කාර්ය මණ්ඩලයේ මේ වෙන වෙහෙස මාසික නමුත් ඒ කාලය තුලදී ජනතාවගේ සහාය ටිකක් අඩු වෙනවා. මම කියන්නේ මේක එහෙම කරන්න බෑ. අපි ග්‍රාමධාරී වසම් දක්වාම මේ ක්‍රියාවලිය කරගෙන යාම සඳහා වැඩසටහනක් දියත් කරමින් පවතිනවා. දිස්ත්‍රික් ගණනාවක සහ ග්‍රාමධාරී වසම් ගණනාවක ඒකද වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් පවතිනවා. මේ තත්ත්වය පාලනය කරගෙන ඉදිරියේදී මේ සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කටයුතු කරන්න ඕන.
1: ලොව කොතැනක සිටියත් පීඩාවට පත් ජනතාවගේ

1132ක බට පිරිසක් සහභාගි වනවා. ඔවුන්ට සුභ පැතීම සඳහා ජනාධිපතිවරයා පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයට පැමිණියා. යොද හමුදාවේ 900 දෙනෙකු පොලිස් විශේෂ කාර්යබලකාය 189 දෙනෙකු බෙම්බෝම්බ හා මරවුගුල් ඉවත් කිරීමේ විශේෂ පුහුණුව ලැබූ යොද හමුදා සාමාජිකයන් 43 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. සන්නද්ධ රද ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත යුනිවපල් රථමින්ම ජනාධිපති ආරක්ෂක අංශ වෙතින් ලබා දුන් වෙඩි නොවා දින විශේෂ රථ දෙකක්ද මෙම බලඇණිය සතුවනවා. නුවරඑළියේදී බෞද්ධ චිකිත්සකවරියක ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4 දෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔවුන් ලබන මාස 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි හැටන් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ. තෙල්දෙනිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර රථයක් තුල තිබී පසුගිය 17 වනදා කාන්තා මලසිරු රක්ෂාගතා. මෙලෙස මියගොස් සිටියේ 33 හැවිරිදී බෞද්ධ චිකිත්සකවරියක්. මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටි ඇගේ පෙම්වතා මෙලෙස මෝටර රථයක් තුල ඇගේ මලසිරු දමා පලා ගොස් ඇති බවටයි අනාවරණය වුණේ. ඒ අනුව සැකකරු සාහෝගේ බිරිඳ වෙස්වලාගෙන යාපනයට ගොස් සිටියේදී පසුගිය දා අත්තරංගුඩ ගැනුණා. ඔවුන්ට ආධාර අනුබල දීමේ චෝදනා මත රියදුරෙකුද අත්තරංගුඩ ගත්තා. ඔවුන්ට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පොලිස් පරීක්ෂකවරයාද අත්තරංගුඩ ගැනුණා. ඒ අනුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ. මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ තලල්ල කලපුව මෝයකට අසල මාර්ගයේදී සිදු රියානතුරකින් පුද්ගලයන් 40කට ආසන්න පිරිසක් තුවාල ලැබුවා. හිගාල්ල සිට අම්පාර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ තංගල්ල සිට මාතර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් එකිනෙක ගැටීමෙන් ඉන් බස් රථ දෙකේ රියදුරන් ඇතුළු මගින් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔවුන් මාතර මහ රෝහලට සහ තංගල්ල ග්‍රාමීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. සෙද්දේ සම්බන්ධයෙන් ගන්දර පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීමේ ITN තේකේ ආසුරැකීමේ මගතොට වැඩසටහනද මේ දිනවල ක්‍රියාත්මකයි. වෙනයානුකූලව රියදහවනේ සහ මාර්ගයේ ගමන් කිරීම ඇතුළු කරුණු පිළිබඳව පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීමයි එහිදී සිදුවන්නේ. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන්. වෙනිසියුලාවේ ප්‍රබල භූකම්පා දෙකකින් මියගිය සංඛ්‍යාව 235 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 4300ක් පමණ තුවාල ලබා ඇති බවයි වෙනිසියුලා බලධාරීන් උපුටා දක්වන විදේශ මාධ්‍ය වාර්තා කළේ. ගොඩනැගිලි 250ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ඒවායේ සුන්බුන් අතර සිරවිසෙන්න පිරිස් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි. කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවිසෙන්න පිරිස් උදව්illa හඬ නගන ආකාරය තවමත් ශ්‍රවණය වන බව BBC ප්‍රවෘත්ති සේවයේ වාර්තා කළා. සුන්බුන් අතර සිර වුවන් ගලවා ගැනීමේ මෙහෙයුම්ද ඉතා අසීරු මට්ටමක පවතිනවා. එබැවින් මියගිය සංඛ්‍යාව දහස් ගණනක් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ. රිට්ටර් පරිමාණ 1.72 භූකම්පණයෙන් තප්පර 39කට පසු රිට්ටර් පරිමාණ 1.75 තවත් භූකම්පනයක් හටගත්තා. භූකම්පණයෙන් විපතට ජනතාවට උපකාර කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 150ක ආධාර ලබා දීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වී තිබෙනවා. ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් රැසකින් සහන කණ්ඩායම් සහ ආධාර ලැබෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලංකාවේ කණ්ඩායම සමග පැවැත්වෙන නිල නොවන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ඉන්දියාවේ කණ්ඩායම ලකුණු 452ක් රැස් කළා. කඩුලු 6ක් බිඳ වැටී තිබියදී ඉනිම අත්හිටුවීමටයි ඔවුන් තීරණය කළේ. ආරම්භක පිතිකරු සායි සුදර්ශන් ලකුණු 132යි. නායක ධ්‍රුවි ජුරෙල් ලකුණු 141ක් රැස් කළා. පන්දු යැවීමේදී චාමික ගුණසේකර කඩුලු 3ක් බිඳ හෙළුවා. පිළිතුරින්ම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ කණ්ඩායම පළමු දිනේ නිමා වන විට කඩුලු 2කට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 113ක්. ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල. මතුව දුර මැඩලීමේ ජාතික මෙහෙවරට ශක්තිමත් එක්වන්නයි පොලිස් ඇමති ජනතාව ගෙන්නිල්ලයි. විෂ මතට තිත තියෙන රටමේකට ජාතික මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරේ. සාමසාධක මෙහෙයුම් වලට එක්වන ශ්‍රී ලංකා හමුදාවට ජනපතිගෙන් සුබ පැතුම්. බදු ගැන අසත්‍ය කියන පිරිසට ඇමති අනිල්ගෙන් පිළිතුරු. අල්ලසින් අත්තරංගුවට ගත් සජබ සංවිධායක චරිත්ගේ පක්ෂ සමාජිකත්වයේ තහනම්. ඩෙංගු ආදි වසංගතය හමුවේ දන්සල් වලටත් නීති රීති. වෙනිසියුලාවේ භූකම්පනවලින් මියගිය ගණන තවත් ඉහළයයි.

0: අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176479579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 0111 679 579

0: සුබ සන්ධ්‍යාවක් අයිපෝවන්. තවත් අදරණීය සොඳුරු දවසක් ගත වෙලා යමින් තියෙනවා. ඉතින් හෙටින් උදාවන දවස පිළිබඳව බොහෝ බලාපොරොත්තු ඇතිව මේ රාත්‍රියේ ඔබ සැලසුම් කරගෙන ඉන්න විදිහට, ඔබ ප්‍රාර්ථනා කරන විදිහට ගත කරන්න ඉඩ ලැබේවි කියන සිතුවිල්ලෙන් ඇත්තේ. ඉතින් ඒ සිතුවිල්ල හෙට වෙන්න කලින් සැබෑවක් බවට පත් කරගන්න ඔබට හැකි වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරලා අදත් අපි ඔබව හමු වෙනවා තවත් අර්ථවත් හෝරා දෙකක් සඳදිය දහර සමග ගත කරන බලාපොරොත්තුවත් එක්ක. ඉතින් අද මේ කතා බහට අපිට එක් වෙන්න කියලා අපි ආරාධනා කළා. අපේ ගතුදින් අපේ රට තුළ අපිට බොහෝ වෙලාවට මුණ ගැහෙනවා අපි ආයතන නිවැරදි මාවත පිළිබඳව නිරන්තරයෙන් අපිව දැනුවත් කරන අය, අපි වේවෙනුවෙන් දිරිමත් කරන අය. සමහර වෙලාවට ඒ කොයිතරම් දේවල් ඇහුණත් අපිම තමයි තීරණය කරන්නේ අපේ ගමන කොයි විදිහද කියලා. හැබැයි කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ හඬින්, තමන් ලබාගත් දැනුම තුළින් කෙනෙක්ගේ ජීවිතය පරිවර්තනයකට ලක් කරන්න යම් කිසි විදිහකින් යන ඍණාත්මක පැත්ත වෙනුවට ධනාත්මක පැත්තක් තෝරලා දෙන්න, ජීවිතය ගැන හොඳින් හිතලා බලලා සැලසුම් කරලා ඒ ගමන යන්න උදව් කරන්න, ඒක හරි වටිනවා. ඉතින් එහෙම මඟ පෙන්වීම කරන වර්තමානයේ වෙනකොට අපේ රටේ ඉන්න ඉතා දක්ෂ කතිකෙක්, දේශකවරයෙක් විදිහට අපිට හඳුන්වා දෙන්නට පුළුවන් ඔහුව. ජාත්‍යන්තර පරිවර්තනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සමාජිකයෙක්, ඒ වගේම සමානලාභී අභිප්‍රේරකයෙක්, ලේඛකයෙක්, ඒ වගේම ව්‍යාපාර පුහුණුකරුවෙක්, භාතිය අර්ථනායක. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්.
1: සුබ සන්ධ්‍යාවක් මොනිකා.
0: අර හැමදාමත් කියනවා වගේ නමට හොඳ අර්ථයක් දෙන වැඩ කටයුත්තක දැන් දිගු කාලයක් තිස්සේ නිරත වෙලා ඉන්නවා. කාලයත් එක්ක සාපේක්ෂ වශයෙන් කල්පනා කරලා බලෝතින් ඔබ ආරම්භ කළ අවධිය සහ දැන් මේ වෙනකොට ගත කරන කාලවකවානුව ගැන හිතලා බැලුවොත් මිනිසුන්ගේ හිතවල, සිතුවිලිවල, ආකල්පවල පරිවර්තනයක් වෙලා තියෙනවද යහපත් පැත්තට, නැත්නම් ඒක අයහපත් පැත්තට වෙලා තියෙන්නේ? සාපේක්ෂ උත්තරයක්.
1: ඔව්, ඇත්තටම ගත්තොත් මේ අපි වටේ තියෙන ලෝකය මොනිකා මේ මීට කලින්නුත් මේ විදිහටම තිබුණා. වෙනසක් තිබුණ නැහැ. තියෙන එකම දේ තමයි දැන් මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ වෙන බව, ඒ ප්‍රකාශ වෙන්නේ මොනවද කියන එක අපිට වෙනතර වඩා පේනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අනුරාධපුරයේ අපි නිකන් නමක් ගමු ජයතුංග, යම්කිසි සිදුවීමක් පිළිබඳ දරණ අදහස මොන වගේ එකක්ද කියන එක සඳ ලංකාවේ ජීවත් වෙච්ච මම මීට අවුරුදු 30කට විතර කලින් දන්නේ නැහැ. හැබැයි දැන් මේ සමාජ මාධ්‍යත් එක්ක එහෙම කෙනෙක් ඉන්නවා, යාගේ අදහස මේ වගේ කියලා පේනවා. ඒ කියන්නේ මේ ලෝකේ හොඳ මිනිස්සු, නරක මිනිස්සු, ඔය මැද මිනිස්සු කියලා අපි කියන අය එදත් හිටිය අදත් ඉන්නවා. තියෙන එකම දේ තමයි මිනිස්සුන්ගේ හොඳ හිත පේනවා, මිනිස්සුන්ගේ නරක හිතත් ඒ විදිහටම පේනවා. තියාර පේන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව මේ සමාජ මාධ්‍ය දියුණු වෙලා තියෙනවා, මාධ්‍ය දියුණු වෙලා තියෙනවා, ඒවත් එක්ක අර ලෝකයක් එක්ක අපි ඉන්න සම්බන්ධතා ප්‍රමාණය වැඩි දියුණු වෙලා තියෙනවා. ඒකත් එක්ක අපිට දේවල් පේනවා. ඉතින් හොඳක් තියෙනවා, නරකක් තියෙනවා. සුදු දේවල් විතරක්ම කියලා අපිට වෙන් කරන්නත් බෑ, කළු දේවල් කියලා අපිට වෙන් කරන්නත් බෑ. හැබැයි අලුපාට ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඔය දෙකම අඩු වැඩි වශයෙන් තියෙනවා කියලා තමයි කියන්න වෙන්නේ.
0: අපි තේරුම් ගත යුතු දෙයත් අපතොලත් මේ සුදු කළු අලු සියල්ල තියෙනවා කියන කාරණාව. අතීතයට තමයි මුලින්ම දයන් හදන්නේ ගීත ගැන කතා කරද්දී. ක්ලාරන්ස් විජේවර්ධන ගායන මේ ගීතයත් එක්ක අපි පාසල් ගිය ඒ අතීත සොඳුරු මතකයන් සඳක් බැස ගියා.
1: ඔව්, ඇත්තටම මේ ගීතය මම තෝරගත්තේ ඉතාමත්ම ආසාවෙන්. මොකද හේතුව අපේ ජීවිතේ අපිට නැවත වතාවක් ලැබෙනවා නම් කැමති මොන වගේ අවධියක්ද කියලා අපි කීප දෙනෙක්ගෙන් ප්‍රශ්න කළොත් අපි හැමෝම දෙන එක පොදු උත්තරයක් තමයි ඉස්කෝලේ ගිය කාලේ කියන එක. මොකද ඒකට හේතුව අපේ ජීවිතේ හරියටම තේරුමක් නැතුව, හැබැයි තේරුමක් හොයමින් ගත කරපු කාලේ අදාපහු හැරිලා බලනකොට අපිට ඒක ඇතුලේ තාමත් විඳින්න, නැවත හදන්න අවශ්‍ය දේවල් තියෙන බව පේනවා. දැන් සමහර විට අපිට ජීවිතේ අපි අකමැතිම ගුරුවරයාට අද අපිට ලොකු ආදරයක් දැනෙනවා. ඒකට හේතුව එදාට වඩා අද අපි වැඩි හිටියෝ වෙලා. ඒ වගේම තමයි සමහර දේවල් තියෙනවා, මම ඒක නොකර හිටියනම් හොඳයි, මං මේ සම්බන්ධතාවෙන් නොගිහින් හිටියනම් හොඳයි, මට මෙහෙම සම්බන්ධතාවයක් තිබ්බනම් හොඳයි, අනේ මම ක්‍රීඩා කරා නම් හොඳයි ඉස්කෝලේ යන කාලේ වගේ හිතෙන දේවල් මිනිස්සුන්ට තියෙනවා. එතකොට මම දකින දේ තමයි, මම පාසල් 4කින් අධ්‍යාපනය ලැබපු කෙනෙක්, ඒ තැන් හතරටම එක හා සමානව ගරු කරන කෙනෙක්. නාපකුණ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය, ඊට පස්සේ ශිෂ්‍යත්වය පාස් වෙන්නේ 10 වසර දක්වා මම පන්නල ජාතික පාසලේ ඉගෙන ගත්තා. ඊට පස්සේ මම සාමාන්‍ය පෙළ හොඳින් සමත් වීම සහ ජීවිතයේ ක්‍රීඩකයෙක් බවට පරිවර්තනය වීම සඳහා මම සඳ ලංකාව ජාතික පාසලේ හිටියා. මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉගෙන ගත්තේ ඉස්කෝලේ. අවසාන වශයෙන් මම වික්‍රමශිලා ජාතික පාසලේ හිටියා. මතක් කරන්න ඕනේ සුනිල් දානන්ද කෝනාරයන්, ගමට කලින් හිරුමුළු තැන් ගෙට වඩන හර්ෂණගේ ගුරුවරයා. ඒක නිකන් සෞන්දර්ය නිකේතනයක් වගේ පාසලක්. ඉතින් මේ පාසල් හතරෙම තියෙන අත්දැකීම් ඉතාමත් මිහලයි. මගේ ජීවිතය වෙනස් කරපු MGS රූපස් කියන අති ගෞරවනීය විදුහල්පතිවරයා මට සඳ ලංකාව ජාතික පාසලේදී හමු වෙනවා. ටයිටස් ජෙරාඩ් රෝසා කියන සිංහල ගුරුතුමා, මට සිංහල නෙමෙයි මට ජීවිතය උගන්වපු කෙනා, මගේ පෞරුෂය හදන්න වැඩ කරපු කෙනා, මාව ක්‍රීඩාවට ගෙනාපු දිසානායක සර්, ඒ වගේම මට ඉතාමත් හොඳ මිතුරන් හිටියා. මේ සියලු දෙනාගෙම මතකයන් එක්ක නැවත පාසල් යන්න කැමති තිබ්බනම් හොඳයි කියලා මතක් වෙන නිසාම මම මේ ගීතය තෝරගත්තා.

0: සඳදිය දහර.
1: සඳදිය දහර මානවීය ප්‍රේමයේ සොන්දර්යාත්මක වියමන සමග ඔබ ලකනහගෙන ඉන්නේ. අදත් අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ජාතක ලොතරැයි මණ්ඩලය. මෙගා පවර් NLB මෙගා පවර් ගැන දැනුම ගොඩක් දේවල් දන්නවා. රුපියල් කෝටි 47ක එවැගේම රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාතුන් ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර්. දොමස් සංග්‍රහ වීකිතීමේ යන්ත්‍රය සමක තවත් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ රැසක් හඳුන්වා දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
1: චාමර වීරසිංහ කියන ගායන ශිල්පියා චිත්‍රපට පසුබිම් ගායකෙක් බවට පත් වෙන මෙච්චර කල් ගියාද කියලා බොහෝ අය ප්‍රශ්න කරන තැනක් මේ දවස්වල තිරගත වෙන ෆාද චිත්‍රපටේ අපිට ඇහෙන පරසතුයාගේ ගීතයත් එක්ක විමල් කැටිපැරච්චි මේ ගීතය ලියන්නේ. චින්තක ජයකුඩි සංගීතවත් කළේ. ජීවිතය ඇතුළ තියෙන යථාර්ථය, මේ හුස්ම ගන්න මිනිස්සු වෙන අපේ ජීවිතවල තියෙන කතන්දරය ඉතම අපූර්වට ගෙතුණු ගීතයක්.
2: ඔව්, මම ඇත්තටම මේකට ඉතාමත්ම දීර්ඝ අර්ථකථනයක් දෙන්න කැමතිත් නෑ මොනිකා. මොකද හේතුව මේක වචන වලින් මම කියනවට වඩා මේක ඇත්තටම අර චිත්රපට ශාලාවේ අපි බලපු චිත්රපටයේ රූප රාමුත් එක්ක එකට බොහොම බරහඬකින් චාමර ගායනකොට තමයි මේක දැනෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මං මේ සාකච්ඡාව පටන් ගන්නකොට මං ඔබට කිව්වේ මේ ලෝකේ කළු මිනිස්සු කියලා ජාතියක් නෑ, සුදු මිනිස්සු කියලා ජාතියක් නෑ, අපි හැමෝම අළු මිනිස්සු. අඩු වැඩි වශයෙන් අපි හැමෝගෙම ඇතුලේ කළු සහ සුදු ලක්ෂණ තියෙනවා. මිනිස්සු ප්‍රශ්න විසඳගන්න තෝරන ක්‍රියාමාර්ග තියෙනවා. ඒ ක්‍රියාමාර්ග තීරණය වෙන්නෙම මොනිකා තමන්ගේ ඒ මොහොතේ තමන් මුණ දෙන අත්දැකීමට අනුව. එතකොට අපි සමහර වෙලාවල් වලදී අපි දකිනවා මේ ප්‍රශ්නේ විසඳගන්න මෙයාට මීට වඩා හොඳ ක්‍රමයක් තිබුණා කියලා. හැබැයි ඒ පුද්ගලයාගේ තත්ත්වය අපි හිටියනම් අපි තෝරගන්න ඒ ක්‍රියාමාර්ගෙම තමයි. එතකොට අර අපි කියනවා නේද, තමන්ට දෙයක් වෙනකන් අපිට ඕන තරම් ලෝකෙට උපදෙස් දෙන්න පුළුවන් කියලා. එතකොට මේ ජීවිතේ ඇත්තටම අපි මේ ප්‍රශ්න කරදර මේ සියල්ලම මැද්දේ අපි මේක ගලාගෙන ගිහිල්ලා පොඩ්ඩක් හැරිලා බැලුවොත් මම ඒකයි කියන්නේ, මිනිස්සුන්ට ඇඟිලි දික් කරන්න චෝදනා කරන්න කලින් අපි ඇත්තටම මේ සිය දහස් වතාවක් හිතන්න ඕනේ එහෙම චෝදනාවක් කරන්න මම කවුද කියලා. හැම විටම මම විශ්වාස කරන දේ තමයි මම කෙනෙක්ට චෝදනාවක් කරනවා නම් පොඩ්ඩක් හැරලා බලන්න ඕනේ මම කවුද කියලා. මොකද හේතුව මේ අපේ ජීවිතේ අපි කවුද කියලා බලපුවාම අපිට පේනවා අපිට කිසිම කෙනෙක්ට චෝදනා කරන්න බෑ කියලා. ඒ නිසා මේ ඇත්තටම ලොකු පපුවේ ගැඹුරම තැනට දැනුණු හැඟීමක් විදිහට මම මේක දකිනවා. සහායක හරිය ලස්සන්ට විමලය ලියලා තිබ්බා. සහ චාමර ඒකට යාගේ වොයිස් එකෙන් ඒ වගේම සංගීතවේදියා තමන්ගේ සංගීතයෙන් ඉතාමත්ම හොඳින් සාධාරණයක් කරලා තිබ්බා. ඒක රූප රාමුත් එක්ක හරියට ගැලපුණා. S2 වහගෙන ඇහුවොත් මේක හොඳට දැනේ.

0: सौंदर्य आत्मक वियमन सनदीय दहर सनदीय दहर
1: मानवीय प्रेमये सौंदर्यात्मक वियमन सनदीय दहर समक මේ අහස පොළව වටපිටාව හරිම හිස්තැනක් කියලා දැනෙන සමහර මොහොත වල අපේ ජීවිතේට එනවා යනවා. සමහර වෙලාවට අපි මේ වගේ වෙලාවල් වල කැමති අපි ගොඩක් ආදරය කරන කෙනෙක් එක්ක මේ මොහොත බෙදා ගන්න. එතන යමුනා මාලිනි පෙරේරා ලිව මේ ගීතය සුනිල් එදිරිසිංහන්ගේ හඬින් ඇහෙද්දී අපි ඕනම වෙලාවක මේ වගේ මොහොතකට පාවෙලා යන්න හරි කැමති.
2: ඔව්. දැන් ලංකාවේ ගායක ගායිකාවන් අතර ඔබ කැමතිම හඬ මොකක්ද කියලා ඇහුවොත් මම හැම විටම කියන්නේ සුනිල් එදිරිසිංහ. මන්දනේ ඒ හඬ කියලා කියන්නේ මට දැනෙන්නේ භාවනාවක් විදිහට. එතකොට මේ ගීතය මට හරි සමීපයි. ඒකට හේතුව තමයි මේකේ කියවෙන දේවල් මේ ලෝකේ මොනතරම් වටින දේවල් තිබුණත් ඒවල වටිනාකම මට පේන්න පටන් ගන්නෙත් ඔබ හිටියොත් තමයි. හරිද? ඉතින් මම සහ මගේ බිරිඳ නදී අතර ඉතාමත්ම බොහොම ළඟ සම්බන්ධකමක් තිබෙනවා. බොහොම ළඟ සම්බැඳියාවක් තියෙනවා. මගේ ජීවිතේ ගොඩක් දේවල් වල වටිනාකම මට පේන්න පටන් ගත්තෙත් මට නදී හම්බුනහම තමයි. ඒ කියන්නේ ඒකට හේතුව ඇය මාව තනිකරම වෙනස් කරා කියලා කිව්වොත් හරි. ඒ කියන්නේ මීට අවුරුදු 10කට කලින් හිටපු බහතිය නෙවෙයි අද ඉන්නේ. ඒක හරි ලස්සනට ගෙත්තම් කරපු ඒක වියමනක් විදියට කරපු කෙනා නදී විදියට තමයි මම දකින්නේ. ඒ ගෞරවය මම ඇයට හැමතිස්සෙම දෙනවා. සහ මේ ඇයත් මේ ළඟදී අපේ වෙඩින් ඇනිවර්සරි එකට ලියලා තිබුණා මේ සංසාරේ මට අතාරින්න බැරි වුණොත් එය මට මේ සංසාරේ මන් දිගට ගියොත් මට අතෑර ගන්න බැරි වෙන එකම දේ ඔයා කියන එක තමයි මට තියෙන එකම බය කියලා. අපි දෙන්නට මෙහෙමයි. අපිට මේ සසරේ අතහරින්න බැරි දෙයක් නැහැ. අපි දෙන්න ඇර. ඉතින් අපි දෙන්න මේ ගමන යන්නෙත් මේ අපි දෙන්න විශ්වාස කරනවා මේ සසර අතහැරෙන දිනක ඒ ගමන යන්න අපි දෙන්නට දෙන්නගෙන් උදව්වක් තියෙනවා කියලා. ඒ නිසා මේ ඒ හැර වෙන ගැහණුන් නොපතමි. මෙයාව තමයි මගේ ජීවිතේ මට පුදුමාකාර විදිහට ලැබෙනීමක් තිබ්බ කෙනා. සහ මට ඒ නිසා ගොඩක් දේවල් පෙනුණා. සුනිල් එදිරිසිංහ මහත්මයාගේ මේ ගීතය අහන වෙලාවට මං හරි ලොකු නිහඬතාවයක ගිලෙනවා. මගේත් එක්ක වාහනේ ගමන් කරන මගේ සහායක සහායිකාවන් පවුලේ අය පවා ඒක දන්නවා මේ නිහඬතාවය නදී වෙනුවෙන් කියලා. ඉතින් ඒකට තමයි වෙලාව.
1: ආදරය වෙනුවෙන් මේ ලෝකේ අපිට දෙන්න පුළුවන් හොඳම දේ ආදරයම තමයි.

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
2: Plantation Private Limited. I'm going to live a new green life.
3: Rajya Bankuka Surakshita Bhavaya Ihalama Rekabarane Samagin Stavara Tanpatu Sandaha Ihalama Poliya RDB Bankuin.
4: Riya Pedivimedi Oba Nivirithivu Pamanin Anaturu Walakwa Gata Nohaka Mandayat සෑම විටම අනෙක් ප්‍රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
5: දෙක්යා සුරකින් මගතොට
6: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
7: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
8: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 6 7 9 5 7 9 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සඳදිය දහර සමග ලකන හගෙන ඉන්න ඔබට මතක් කරන්න මේ ඩෝමා 3-in-1 පැකේජ් එක ගැන. ගොවිචරතාවගේ විශ්වසනීය හවුල්කරු ඩෝමා සමගෙන් දැන් ස්ටීම් බට්ටා, ස්වයංක්‍රීය වීකෙටීමේ යන්ත්‍රය සහ කලින් සෝට යන්ත්‍රයකින් සමන්විත විවිධ ධාරිතා දෙකකින් යුතු පැකේජ් දෙකක් හඳුන්වා දීලා තියෙනවා. වී තැම්බීම, වියලීම, කෙටීම, එවැගේම කළුවට සහ අවපහ ඇට ඉවත් කිරීම ආදිය දක්වා ක්‍රියාවලිය වේගවත්ව ඉක්මනින් ඉටු කර ගැනීමට මෙමගින් හැකියාව ලැබෙනවා. මේ යන්ත්‍ර තුනම එකවර මිලදී ගැනීමේදී ඔබට විශේෂ මිලාඩු කිරීමේ වට්ටමක් ලබා ගන්නත් පුළුවන්. කොන්දිසි සහිතයි. වැඩිදුර විස්තර දැනගන්න කතා කරන්න 01176779579 දුරකථන අංකයට. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහරහගෙන ඉන්න ඔබට මේ මතක් කරන්නේ NLP මේකා පව ගැන. යලිත් වරක් වාර්තාවන් අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරයකින් දිනා ගන්න පුළුවන් දැවැන්තම මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. ඒ NLP මෙගා පවර් ලොතරැය්‍ය මිලදී ගත්තොත් ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLP සඳදිය දහර අද අපේ සොඳුරු හමුවේම ජාත්‍යන්තර පරිවර්තනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සමාජික සමානලාභී අභිප්‍රේරක ලේකක ව්‍යාපාර පුහුණුකරු භාතිය අර්ථනායක සමග අපේ ජීවිතයේ ඕනම කෙනෙක්ගෙන් මං හිතන්නේ මේ ප්‍රශ්නය ඇහුවහම සාපේක්ෂ වශයෙන් ගත්තොතින් මේ මෞසෙනිහස හිමිවීම සහ අහිමිවීම කියන දේ කියන කාරණාව ගැන කතා කරනකොට කතා කරන බොහෝ දේවල් තියෙනවා. හැබැයි අපි බොහෝ දෙනෙක් කැමති අපිට ආදරය කරන අපිට ජීවිතේ ලබා දුන මේ අම්මගේ ආදරය ගැන ආදරණීය විදිහට කතා කරන්න. අමිහිරි අත්දැකීම් තියෙන දරුවන් ඇති. එහෙම තමයි මේ සමාජයේ හැමදේම සර්වසාධාරණ විදිහට බෙදී නොයන නිසා. ඉතින් ඒ උත්තරීතර මෞසෙනිහස ගැන ආදරය ගැන ක්ලරන්ස් විජේවර්ධන ගායන ගීතයක් ඔබ ඊළඟට තෝරගෙන තියෙනවා.
1: ඔව්, මේක ඇත්තටම මේ ක්ලරන්ස්ගේ මේ පදපේළිය ඇතුලේ නිවන, පහන, සිහින මේ තුනම අම්මා කියලානේ හඳුන්වන්නේ. නිවන, පහන, සිහින. දැන් මගේ අම්මා කියලා කියන්නේ ඇත්තටම ගත්තොත් මේ චාන්දනී ධම්මිකා ආර්තනායක. අද මම කතා කරන දේවල් හරි පැහැදිලි කියලා මිනිස්සු කියනවා. යමක් නිර්වෘල්ව ප්‍රකාශ කිරීමේ හැකියාව මොනික මට තියෙනවා. ඔබ දන්නවද ඒක එන්නේ කොහොමද කියලා? ඒ කියන්නේ මගේ අම්මා උසස් පෙළ කරපු කෙනෙක් නෙවෙයි. එයා මම කුඩා කාලේදී අර පින්තූර තියෙන කතා පොත් තියෙන්නේ. ඒ පොත් ගෙනල්ලා මට ඇහෙන්න හයියෙන් කියවනවා අවුරුදු 1-2 වගේ කාලේ. දැනුත් මම රූපහායිනී සාකච්ඡාවක ඉන්නකොට එයා හැමෝටම නෑදයින්ට කෝල් කරලා ලොකු පුතා ඉන්නවා බලන්න කියලා කියනවා. කියලා මේ එයා ගෙදර ආපුවාම මට කියනවා ඔයා පොඩි කාලෙත් ඔය තරම්ම ලස්සනට කතා කරා කියලා. එතකොට මං අහනවා ඒ කොහොමද කියලා. අම්මා කියනවා ඔයාට අවුරුදු 2 පුළුවන්කම තිබුණා. ඔයාට ඒ අකුරු තේරෙන්නේ නැහැ. හැබැයි අර පින්තූර දිහා බලාගෙන සම්පූර්ණ කතන්දරෙම කියලා දෙන්න. ඒකට හේතුව අම්මා මාත් එක්ක ගත කරපු කාලය සහ එයා එක මාව හුරු කරපු ක්‍රමය. එතකොට අම්මා කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් කොච්චරද කියන එක පේනවනේ. පහන අද මම ජීවත් වෙන වෘතිය, මේකට අවශ්‍ය කරන මූලික කුසලතා, යමක් නිර්වෘල්ව නිවැරදිව ප්‍රකාශ කිරීමේ හැකියාව දිනුනු කලේ කවුද? මගේ අම්මා. එක සරල ක්‍රියාකාරකමක් කරා. එතකොට මගේ අම්මා හැමතිස්සම කියන දේ තමයි මං උසස් පෙළ කරේ නැති වුණාට මං බාතිය වගේ කොල්ලෙක් හැදුවා, ඒක PhD එකක් කළාට හා සමානයි කියලා. ඉතින් ඒක හරි අපූර්ව දෙයක්. ඒ අපූර්ව දේ ඇත්තටම අර නිවන, පහන, සිහින හැමදේම ඇය නිසා නිර්මාණය කරගන්න මට පුළුවන්කම ලැබුණා. මම ඇත්තටම හැමතිස්සම කියනවා මම ගැහැණුන් 3 නිපැවුමක්. එකක් මගේ අත්තම්මා, දෙවෙනි කෙනා මගේ අම්මා සහ මගේ බිරිඳ. මේ 3 එකතු නොවුණා නම් මගේ කතාව මීට වෙනස් වෙන්න නියමිතව තිබුණා.
0: මෞසෙනිහස වෙනුවෙන් අපි හැමෝගේම ආදරණීය අම්මලා වෙනුවෙන් සඳදිය දහරතල මේ සෙනෙහසේ තෙලිනේ.

0: රයාමක වියමන
1: සඳදිය දහර තුළින් අප අහන ඊළඟ ගීතය සෝමතිලක ජයමහා පුණ්‍යාකට්‍රයාරච්චි ගයන්නේ නන්නාදුරන ගැහැණියක සහ මිනිසකු අතර මගදී හමු වෙලා බොහොම දුර ගමනක් එකට යනවා කියලා කියන්නෙම මහා අභියෝගයක්. ඒ අභියෝගය සාර්ථකව ජයගැනීමට හැකියාව ලැබෙන්න නම් ඒ දෙපාර්ශවයේම හොඳ අවබෝධයක් සහ කැපකිරීමක් තියෙන්න ඕනි. මොකද ඒක මැජික් එකක් නොවෙන්නේ එතකොට. ඉතින් කෙනෙකුට එහෙම කියන්න පුළුවන් නම් ඒ ගමනේ එක්තරා තැනකදී අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු කියලා ඒ සම්බන්ධතාවය ගැන වෙනත් අර්ථකථන කුමකටද?
2: එකිනෙකා තේරුම් ගත්ත සහ එකිනෙකාට වටිනාකම් දෙන මේ විවාහ ජීවිතයක් කියලා කියන්නේම මේ එක්තරා විදිහකින් සක්විති රජකමක් ලැබුණා හා සමානයි. ඒ කියන්නේ දිව්‍ය ලෝකසුව. ඒ කියන්නේ අර හිතට එක මොහොතකවත් පීඩාවක් විඩාවක් ගෙන නොදෙන. එහෙම පීඩාවක් විඩාවක් ගෙන දෙන සංවාදයක් ඇති වුණත් ඒ මොහොත අතහැරලා යන්න පුළුවන් වෙන. ඊළඟට එළඹෙන්නේ අලුත් මොහොතක් කියලා දකින. ඒ දෙන්නෙකුගේ අවබෝධය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. එතකොට මේක මම මේ ගීතය තෝරගත්තෙම ඔබ බලන්න මේ ගීතේ මේ මල්මද විසවුනේ ඔබ හමු වුණා. ඒ කියන්නේ මේ දැක්ක දුටු මොහොතේ මෙයා තමයි මගේ විසව කියලා හඳුනගන්න පුළුවන්කම තිබුණා. සහ මේ වගේ ආදරයන් මේ වගේ කතාවන් අපිට එදිනදා ජීවිතේ මේ හම්බෙනවනේ. ලිංගතොට ගන්තොට නේද අපිට හම්බෙනවා. එතකොට මේ අවස්ථාවන් වලදී එකිනෙකාව හරි හැටි නිවැරදි පිළිවෙලට හඳුනා ගැනීම ජීවිතේ හරි වැදගත් වෙනවා. අපිට අපි එහෙම හැමතැනදීම හඳුරගන්නේ නැහැ. අපිටත් වරදිනවා. හැබැයි මං හිතන්නේ එහෙම හඳුනා ගැනීම හරි වැදගත් කියලා. ඉතින් එහෙම හඳුනා ගැනීමකින් පස්සේ ඒක ආරක්ෂා කර ගැනීමත් හරි වැදගත්. විඩාවන් දැනෙන වෙලාවල් එනවා. ඉතින් මේ ගීතය සෝමතිලක ජයමහා මේ මහතාගේ ගීත කියලා කියන්නේ මේ විශ්වවිද්‍යාලයේදී වේදිකාවේ ඔය ආధుනික ගීත තරඟවල මම නිතර තෝරගත් හඬක්. මම ගයන්න. මොකද හේතුව මේ ඒක ටිකක් මට ළඟින් ගිය හඬක්. මම බොහොම ආස කළා. ඉතින් ඒ නිසාම මං හිතුවා මේ ගීතය අහන්න ඕනි කියලා. දවසකට එක වතාවක් හරි මම මේක අහනවා.
1: ඉතින් මේ විශ්වවිද්‍යාල සමයෙන් පස්සේ සමහර විට නැවත ගයලා නැද්ද දන්නෙත් නෑ. උනාට මේ අපි පුංචි කොටසක් කියමු.
2: පුංචි කොටසක් නේද? හරි.
3: දෙනුවර මින් පසු එක නුවරක් මෙනි ඔබේ හදවත මහ දෙහේ සෙවනෙල්ලකි. යලි හෙට දිනයේත් අපි හමු වන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු.
1: ඒ අතීතයටත් ගිහිල්ලා ආවා කටහඬ ඒ මතකය ඒ සියල්ලත් එක්ක අපි යමු ගීතය හන්න සදවිය දහරතුලින්.

0: सौंदर्य आत्मक वियमन सदतीय दहर सदतीय
1: दहर स्टैनली पेरिस सह कीर्ति पास्कुअल गीतक्तोल एकटा हमु वेन अवस्थावक मंग हिताने कीर्ति पास्कुअल केन ए गायन शिल्पियागे जीविते ओहु गयु मूलम गीत अतरे तिबुनु गीतक तमाय मेर अंतरुपायन हस बलागिन केन गीतय ලොකු කතාවක් තියෙනවා. හැබැයි කෙනෙකුට කියන්න පුළුවන් නම් එහෙම මේ වැරද්ද කාට හරි පවරන්නේ නැතිව අවබෝධයෙන් එක කරලා තින තමන්න මගේ අතේ වැරද්ද තියෙනවා සමාවෙන්න කියලා. ඒකම තමයි මේ මනුෂ්‍යත්වයේ නාමෙන් අපිට තවත් සම්බන්ධතාවයකට ලබා දෙන්න පුළුවන් හොඳම දේ.
2: ඒ කියන්නේ ඊගෝ එක බිම තියෙනවානේ.
1: අනිවාර්යයෙන්ම
2: මාන්නය බිම තියෙනවා. ওই මාන්නය බිම තියාගන්න බැරිකම බොහෝ මිනිසුන්ගේ ජීවිතවල මේ සම්බන්ධතා ආරක්ෂා කර ගැනීමේදී ලොකු ගැටලුවක් වෙච්ච දෙයක්. එතකොට තමන්ගේ අතින් වෙච්ච වැරද්දක් ඇක්සෙප්ට් කරනවා සහ ඒක හරි ලයන් විතයි. ඒ කියන්නේ මේ අර සමාවයන් සොඳුරියේ තවමත්ම අතමයි වරද තිබෙන්නේ කියලා අර අපි කියන්නේ කීර්ති පැස්කෝල්ට ලයන් විතය කියලානේ. ඒකට ඇත්තටම ඒක ගායන විදිය සහ ඒක කියන විදිය අනුව මට හිතෙනවා මේ ඒක අහලා සමාව නොදී ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්ද කියලා. ඒක හරිම ලස්සනට ඔහු ගායනා එතන. ඉතින් මේ කීර්ති පැස්කෝල්ගේ ගීතවලට මම ඇත්තටම හරි ප්‍රිය කරනවා. ඔහුගේ කවිකාරියේ ගීත එහෙම මම බොහොම ප්‍රිය කරන එකක්. හැබැයි මම මේක තෝරගත්තා හේතුව මේ ඔහුගේ තියෙන මේ ගායනයේ තියෙන ලයන්විත බව නැවත නැවත මතුවෙනවා මේක ඇතුලේ. සහ මේකේ තියෙන අර්ථයට මම හරි කැමතියි. මොනික කිව්වා වගේම

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சனதிய தஹர சனதிய தஹர
1: මාචාර්ය සුනිල් ආරියරත්න යන්න මේ ගීතලිය නැචර රෝහණ වීරසිංහන්ගේ සංගීතයට අචර නන්ද මාලනිය ගයන්නේ ගීතය. ගීතය ඇතුලේ චරිත කිහිපයක් හොයාගෙන යන්න පුළුවන්. මොකද මේ තියෙන කතාවත් එක්ක කතා නායකයා හෝ නායිකාව නෙවෙයි කතා කරන්නේ. වෙනත් පැත්තකින් ඉඳන් මේ සිද්ධිය, මේ චරිත, මේ සියල්ල දිහා හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් තමයි කතා කරලා අපිට මේ කතාව කියන්නේ. සුලංක පොල්ලේ තැනූ කැදල්ලක්, ඒ කැදැල්ල කොහොමත් බිඳෙන්නට නියමිතයි. එතනින් එහාට කතාව තමයි මේ ගීතය තුළ තියෙන්නේ.
2: ඔව්, ඇත්තටම මේ අපේ ජීවිතේ අපි පවත්වගෙන යනකොට අපිට ඉතාමත්ම තීරණාත්මක චරිත ඉන්නවනේ. එතකොට අවුරුදු 20 ගණනක් වෙන තරුණ ගැහණු දරුවෙකුට, අවිවාහක තරුණ ගැහණු දරුවෙකුට, තමන් ජීවිතේ වැඩිපුරම ආදරය කරන, තමන්ගේ ජීවිතේ ඉතාමත් විශාලම රැකවරණය කියලා හිතෙන තමන්ගේ මව අහිමිවීම කියන්නේ ඉතාමත්ම දරුණු ඛේදවාචකයක්. එතකොට ඒක ටිකක් තව ටිකක් දරුණු වෙනවා. ඒ දරුවා සහ එයාගේ තාත්තා අතර තියෙන සම්බන්ධතාවය අර අපි දන්නවනේ, අම්මා තාත්තාගෙන් ටිකක් ටිකක් වැඩිපුර කිට්ටු වෙන කෙනෙක් ඉන්නවා. මේ තාත්තා එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩක් ස්මූත් නැති වෙනකොට. එතකොට මේ මම මේක දකින්නේ මේ දැන් මගේ බිරිඳ නදී. එයා ගොඩක් අම්මට ඉතාමත්ම කිට්ටුවන්ත හිටපු කෙනෙක්. නමුත් එයාගේ තාත්තා අයියා අතර සම්බන්ධතාවය ඉතාමත්ම හොඳට තියෙනවා. නමුත් අම්මා තරම් කිට්ටු නැහැ ඒක. ගැහණු දරුවෙකුට තමන්ගේ ජීවිතේ දේවල් බෙදා හදා ගන්නකොට සමහර තැන්වලදී අම්මා එක්ක දේවල් බෙදා ගන්නව තරම් ලේසියෙන් තාත්තත් එක්ක දේවල් බෙදා ගන්න අමාරුයිනේ. එම ගැටලුවක් තියෙනවා. මොකද ගැහණු දරුවෙක්නේ. එතකොට ඉතින් නදීගේ ජීවිතේ එයා මට බාර දෙන වෙලා වෙනකොට මගේ බිරිඳ එයා මට කියපු දේ තමයි මේ මට එක වචනයක් කිව්වා. ඒ වචනේ තමයි මෙතනින් එහාට මගේ ලෝකේ මේ මගේ අම්මත් තාත්තත් සහෝදරයත් සහෝදරියත් මගේ හොඳම යාළුවත් ඉහෙලියත් ඔයාම තමයි. ඒක මම ඔයාට තමයි බාර දෙන්නේ කියලා. එදා ඉඳන් මම හරි පරිස්සමින් තමයි අත් එක ගනුදෙනු කරන්නේ. මොකද හේතුව ඇය ඉතාමත්ම සෞම්‍ය කෙනෙක්. මම ජීවිතේට ඇය තරහ ගන්නවා දැකලා නැහැ. හරිම සෞම්‍ය කරුණාවන්ත හදවතක් තියෙන කෙනෙක්. විශේෂයෙන්ම මේ මම තරහ ගන්නවට කැමතිත් නැහැ. ඒ කියන්නේ මම ඇයත් එක්ක කිසි වෙලාවක තරහ ගන්නේ නැහැ. නමුත් මේට අවුරුදු 10කට විතර කලින් මම ටිකක් ෂණිකව ආවේගයට පත් වෙන කෙනෙක්. ඇත්තම කතාව කිව්වොත් මගේ ආවේගශීලී ගති නැති වෙන්නත් නදී එක ජීවත් වීම බලපෑවා. මොකද හේතුව මම දන්නවා මම තරහ ගන්නවට එයා එක නෙමෙයි පිට කෙනෙක් එක්ක හරි එයා ටිකක් එකෙන් සැලෙනවා කියලා. ඉතින් තාමත් උදේට නැගිට්ටාම මට පොඩි වගකීමක් තියෙනවා. මං ඇඳෙන් නැගිටලා මම ඕන දෙයක් බලලා කල්පනා කරනවා මම අද දවසෙත් ඔයාව රැක ගන්න ඕනේ කියලා. ඒ නිසාම මේ අර අර අර වචන ටිකක් තියෙන ඇයටම මවක් පියෙක් නොමැත සිටි දේවල්ල්ලේ කියලා. ඉතින් මම හිතනවා මේ මේ මේ මේ ගීතයත් මම පොඩි වෙලාවක නිහඬතාවයක ගිල්වන දෙයක්. මොකද ටිකක් මම ඇත්තටම මගේ මම ටිකක් සංවේදී කැරක්ටර් එකක්. ඒක සමහරලාට ඕවර් සෙන්සිටිව් වෙන තැනක් තියෙනවා. නමුත් මම මේ විශේෂයෙන්ම මේ ගීතත් එක්ක මම මගේ ජීවිතේ පොඩි කතන්දරයක් හදාගෙන තියෙනවා. ඒ කතන්දරේ තියෙන එක මගේ ජීවිතේට වාසියක් වෙලා තියෙනවා මිසක් අවාසියක් වෙලා නැහැ. ඒක නිසා තමයි මේක තෝරගත්තේ.

රඩියෝ ක්‍රීඩාවක්සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියධාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.

0: සිය වසක් පුරා ජාතියක් විශ්වාසයට බෝ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලය.

0: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්

0: රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
5: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
6: සන්තතියතර
7: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සන්තතියතර සමගයි ඔබ ඉන්නේ. එනබේ මෙගා පව රුපියල් 40කට සුපිරිතෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය. මුදල් හිණය වගේම සුපිරි මෝටර් රථයක හිණ හැබෑ කරගන්නත් දැන් ඔබට පුළුවන් NLB මෙගා පව ලොතරැයියත් එක්ක. NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.
8: සන්තතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝට යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලසොට යන්ත්‍ර ඩොමා කලසොට. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලසොට යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බේක 011 6 679 579.
7: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමග ආදරයෙන් ඔබ අද සොඳුරු හමුවීම ජාත්‍යන්තර පරිවර්තනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සමාජික සමානලාභී අභිප්‍රේරක ලේකක ව්‍යාපාර පුහුණුකරු භාතිය අර්ථනායක සමග අපි පැයක් කාලය ගත කරලා මේ දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ සඳදිය දහර තුළ. ක්ලාරන්ස් විජේවර්ධන කියන මේ නිර්මාණකරුවාගේ ජීවිතය පිළිබඳව කතා කරනකොට ඉතාමත්ම මෑතකදී තිරගත වුණු ක්ලාරන්ස්ගේ මේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ චිත්‍රපටය නිසා පරම්පරා කිහිපයකට පස්සේ නැවත ක්ලාරන්ස් ඉපදුනා වගේ දෙයක් තමයි සිද්ධ වුණේ. විශේෂයෙන්ම ඔහුගේ නිර්මාණ නැවත ජනගත වෙලා ඒ ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා. ඔබ තෝරගෙන තියෙනවා ක්ලාරන්ස් ගැන කියද්දී චිත්‍රපටයටත් ඇතුළත් වුණා මේ ගීතය. අනස්ලි මාලේවන එදා ගායනා කළ ගීතය අද අපිට තරුණ කටහඬකින් වෙනත් කටහඬකින් ඇහෙන්නේ සුමුදු සමන් මල්පිටි.
9: ඔව්, දැන් මේක ඇත්තටම මාව සැහෙන මේ කුඩා කාලේ අතීතයකට අරගෙන ගියා. මොකද හේතුව මේ මගේ මවගේ සහෝදරයගේ සැමියා ඔහු කර්මාන්ත ශාලාවක කල්මනාකරුවෙක් ඉදිරියේ හිටියේ. මම නම මතක් කරන්න නිහල් ජයමහා. ඔහු මේ 70s වල ගීතවල ඉතාමත්ම ඉහළ රසිකයෙක්. ඉකෝස්ටික් මියුසික් වලට හරිම ආස කරපු කෙනෙක් සහ ඔහුත් ඔහුට ඉඩ ලැබෙන වෙලාවට මේ ගිටාරය වයමින් ගායනා කරනවා. ඒ වගේම තමයි නිතරම ඇනස්ලි සහ ක්ලරන්ස්ගේ ගීත අපිට ඒ ගෙදර අහන්න ලැබුණා. උදේ ඉඳන් හවස වෙනකම් අපි අහන්නේ ඒ ගීත තමයි. එතකොට මේ ඇනස්ලි මාලේවන කියන ගායකයාට මගේ හිත තුළ තිබ්බ කැමැත්ත ක්ලරන්ස්ට ළඟම ගිය එකක්. මොකද උන් දෙන්න එකටම හිටපු අය සහ උන්ගේ ගීතවල එක හා සමාන රටාවන් අපිට දකින්න තිබුණා. විශේෂයෙන්ම නෙළුක මේ ගීතය ගායනා කරනකොට මේ මේ මේ ෆිල්ම් හෝල් එකේ මට ඒක ඇහෙනකොට ඒක මාව අමුතුම ලෝකයකට අරගෙන ගියා. මම දැක්ක මේ චිත්‍රපටයේ තිබුණු මගේ හිත බැඳගත්තම ගීතය මේක තමයි. එතකොට මං නෙළුකගේ වොයිස් එකටත් ඉතාමත් ආස කරා. ඇනස්ලි මාලේවනගේ තරුණ කාලේ වොයිස් එකට බොහොම ළඟින් ගිය වොයිස් එකක් සහ මේ ගීතයත් හරිම ලස්සනයි. මේක ඇතුලේ හැම ලයින් එකක්ම මේ හරි පොසිටිව් ලයින්ස් තියෙන්නේ. සුමුදු සමන් මල් පොඩි පිපුණාවේ, සුදු වලාවන් පෙලින් පෙළ ගැසුණාවේ, නේද, ඇලේ නිල් දියේ පෙන පිපුණාවේ, රැයේ ඈත තරු කැට දිලුණාවේ, මේ වගේ අර ලස්සන ලස්සන සිදුවීම් ගොඩක් තමයි මේ වටේ මැවෙන්නේ.
7: අර පාට පාට චිත්‍රයක් වගේ,
9: පාට පාට චිත්‍රයක් වගේ. ඇස් දෙක වහගෙන ඇහුවොත් ඉතින් අර මధుර ගීත සවනත වැකුණාවේ, මිහිරි රූප දෙනිතේ ගැටුණාවේ, මේක හරි අර පොසිටිව් තමයි හැමදේම. කිසිම දෙයක ඇතුලේ නෙගටිව් ගතියක් කතා කරන්නේ නැහැ. හැමදේම පොසිටිව් දේවල් තමයි මේක ඇතුලේ යන්නේ. ඒ නිසා මම හිතුවා මේ ගීතේ අපි ඇහුවොත් හොඳයි කියලා.

0: सौंदर्यात्मक वियमन सदतीय दहर सदतीय दहर
1: अद भारतीय अर्थनायक हमुआने सदतीय दहर तोला काले के टकालिंग අපිට ප්‍රවෘත්ති එහෙම අහුණු හඬක් තමයි මේ.
2: ඔව්.
1: වර්තමානයේ වෙනකොට අභිප්‍රේරකයෙක් විදිහට, දේශකවරයෙක් විදිහට ඇහෙන්නේ ඒ විදිහට මෝහත් වෙච්ච හඬ.
2: ඔව්.
1: අතීත මතකයන් එක දැන් ජීවිතය සමහර දැන් තියෙනවා මේ අපි තීරණ ගත යුතුයි. හැබැයි අපේ තියෙන ආසාව, ආදරේ, බැඳීම වගේ දේවල් නිසා අපි ඒවා නතර කරලා ඒ තැන්වල රැඳිලා ඉන්නවා. දැන් ඔබ අනිවාර්යෙන් ඔය පහු කරලාම වෘත්තියටත් අතිශය ආදරය කරන්න ඇති. හැබැයි ඔබ ඒ හැරවුමක් ගන්නවා ඔබේ ජීවිතේ. ඒ හැරවුමත් එක්ක දැන් මොකද හිතෙන්නේ?
2: ඇත්තට මේක පර්පස් එක මත සිද්ධ වෙච්ච දෙයක්. ඒ කියන්නේ මාධ්‍යවේදියෙක් විදිහටත් මම තෝරගත්තේ මේ මැදිරියක නිවේදන කටයුතු කරනකොට ප්‍රවෘත්ති කියන එක. මොකද මට අවශ්‍ය කළා මේ ප්‍රවෘත්ති කියන්නේ තමයි බල සම්පන්න දෙයක්. මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන්න පුළුවන්. හරියට ගහන එක නිවුස් එකකින් ලොකු වෙනසක් කරන්න පුළුවන්නේ. ඉතින් මේක මම මේ මාධ්‍ය ආයතනයක මිඳගෙන මේක කියන එක කොයිතරම් දුරට හරිද කියන්න මන් දන්නේ නැහැ. නමුත් මට තේරිච්ච දේ තමයි ලංකාවේ ප්‍රවෘත්ති කරන්න ගියාම ඒ මගේ අපේක්ෂාව ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒක උඩින් එන බලපෑම හෝ මොන හරි දෙයක් නිසා ඒක කරන්න බෑ. ඉතින් මගේ ලයිෆ් එකේ මට මිනිස්සුන්ට ඉම්පැක්ට්ෆුල් චරිතයක්, ඒ කියන්නේ මිනිස්සුන්ට බලපෑම් සහගත චරිතයක් වෙන්න ක්‍රමයක් ඕනේ කළා. ඉතින් මම මේක තෝරගත්තා. ඒ කියන්නේ මොකද ඒකට හේතුව මගේ මම කොමත් ක්‍රීඩකයෙක් වෙලා හිටපු කෙනෙක්. එතකොට මට මේක දකින්නේ මම මුලින්ම පළවෙනි යෝන ඔලිම්පික් තරගාවලියට ගිය වෙලාවේ මෙහෙම වෘත්තියක් තියෙනවා කියලා. ක්‍රීඩා අභිප්‍රේරකයෙක් විදිහට තමයි මම ඇත්තටම වැඩ පටන් ගන්නෙ. ඉතින් ක්‍රමානුකූලව ඇවිල්ලා මම මගේ වෘත්තීය ජීවිතය අධ්‍යයන කටයුතු ටික කරගෙන අවශ්‍ය සුසුකම් ටික සම්පූර්ණ කරගෙන අද ලංකාවේ ඉන්න බොහොම මේ ප්‍රබල ව්‍යාපාර පුහුණුකරුවෙක් විදිහට කෝච් කෙනෙක් විදිහට නම හදාගෙන තියෙනවා. හැබැයි මොනික මම කියපු දේ තමයි මම මේ කරපු රැකියාව ඇතුලේ මට අතෘප්තිකර තැන් තිබුණා. හැබැයි මං රැකියාව එක්ක තරහ වුණේ නැහැ. මගේ ප්‍රධානින් එක මං තරහ වුණෙත් නැහැ. මගේ වැඩ කරපු ආයතනවලට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද හේතුව කෙනෙක්ට හිතනවා නම් භාතී අර්ථනායකගේ හඬ ප්‍රබලයි කියලා. ඒ හඬ ප්‍රබල වෙන්න අවුරුදු 10ක් අභ්‍යාස දුන්නේ මාධ්‍ය ආයතන. එතකොට මම ඒ අවුරුදු 10 මගේ චැප්ටර් මගේ පොතේ චැප්ටර්ස් ඉද කඩලා ඉරලා විසි කරන්න ලෑස්ති නැහැ. ඒ හැම තැනක්ම මාව පෝෂණය කරපු මාව බලාගත්ත දැන් විදිහට තමයි මම දකින්නේ.
1: ඒ සුන්දර අතීතයට කෘතවේදී වීම කියලා කියන්නේම සොන්දර වර්තමානයක් තුළ ගොඩනැගෙන හොඳ ශක්තිමත් අනාගතයක්.
2: ඇරියස් නැහැ නේද කොට?
1: අනිවාර්යෙන්. අපි ඕනම කෙනෙකුගේ ජීවිතයට මේ කතාව කොයිතරම් වැදගත් වේද? අපේ පෞද්ගලික ජීවිතවලට පවා මේ தත්ත්වය කොච්චර වැදගත් වෙනවද කියන දේ වර්තමානයේ තරම් අපිට දකින්න කාලයක් නැහැ. ජීවිත ඇතුළේ තියෙන පිරිමසා ගන්නට බැරි වුණු ආශාවන් එක්ක අපි කොයිතරම් ගැටෙනවද? ඒ මත මිනිසුන්ගේ ජීවිත දිහා අපි කොයිතරම් තින් තීරණ අරගෙන බලනවද? අපේ අදහස් දක්වනවද කියලා හිතුවොතින් අපිට ඇත්තටම ඉගෙන ගොඩක් දේවල් හිතන්න පුළුවන්. අපි තව ගීතයකට යමු, ස්නේහේ නගරය හොයාගෙන.
2: ඔව්. මේ ස්නේහේ නගරයයි ගීතය මම ඇත්තටම මට අමරසිරි වීරිස්ගේ ගීතයක් අමරසිරි වීරිස් මහත්මයාගේ ගීතයක් ඇතුල් කරන්න උවමනාවක් තිබුණා. දැන් අමරසිරි වීරිස් මහත්මයා කිව්වහම මම අමරසිරි වීරිස් මහත්මයාට කැමති වෙන්න හේතුවත් අමරසිරි වීරිස් මහත්මයාම නෙවෙයි. මොකද මට හිතේ ඉතාමත්ම හොඳ මිත්‍රයෙක්. එක වසරේ ඉඳන් අපි දෙන්න එකට හිටියේ. හතර වසරේදී අපි දෙන්න වෙන් වෙනවා. ආයේ 10 වසරේදී සඳ ලංකාව ජාතික පාසලේදී හමු වෙනවා. ඊට පස්සෙත් අපි දෙන්න එකට ඉස්කෝලේ ඕ ලෙවල් කරනවා. ඊට පස්සේ අපි දෙන්න එකට ක්ලාස් යනවා. මේ මිත්‍රයා තමයි භාතිය. ඔයාගේ හඬ හරි ප්‍රබලයි. අපි ගායනයට පොඩ්ඩක් ඔයාගේ හඬ යොමු කරලා බලමු කියලා මගේ අතින් ඇඳගෙන ස්ටේජ් එකට නැග්ග කෙනා. එයා අමරසිරි වීරිස්ගේ ගීත ගායනා කරනවා. ඒ දවස්වල හොල් එකේ එළි ඉන්න කෙනෙක්ට මේ අමරසිරි වීරිස් ඇවිල්ලාද කියන ලෙවල් එකටම. මේ කෙනා වෙන කවුරුත් නෙමෙයි, දුමාන වර්ණකුල සූරිය. මගේ පන්ති සංගයා. මම පන්ති සංගයා කියලා නෙමෙයි මං කියන්නේ, මේ මම කියන්නේ ක්ලාස්මේට් නෙමෙයි, දුමාල් කියන්නේ මගේ බංකුමේට් කියලා. ඒ කියන්නේ අපි දෙන්න එකටම තමයි හිටියේ. සහ හරිම මේ බොහොම අර වොයිස් එක වගේම තමයි හරිම මේ ලයන් විත මනුස්සෙක්. ජීවිතේ මට හරියට මම අපි දෙන්න මිතුරන් ඉදිරිය ෂෙයා කරගත්ත ගොඩක් දේවල් තිබුණා. දුමාල් දැන් ඉන්නේ එංගලන්තේ. මේ ඉතින් මලක්ුණේ අයිනුම මට හරි ලස්සනට ගයනවා දුමාල් ඉසර. ඒ හඬට මං ආසා වුණේ ඇත්තටම මේ දුමාල් මේක ගායනා කරන නිසා. නිතර නිතර අමරසිරි මහත් පීරිස් මහත්මයාගේ ගීත මං අහන්න පටන් ගත්තා. ඉතින් මේ ගීතය මං ඇතුළත් කරා මේ මොකද ඒ ඔය ඔය මතකයන් දෙක තුනම එකපාර අවදි කරන්න පුළුවන් එකක් නිසා.

0: ධර්මාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමගින් අද අපි භාතිය අර්ථනායක සමග කතා කරන්නේ හිතට වඩාත් ළඟින් දැනෙන ගීත ගැන. මීට පෙරත් අපි වැඩසටහනකදී හමුවලා කතා කරලා තියෙනවා. කුමාරදාස සපුතන්ත්‍රී ලිව ගීතයක් අචරරෝහණ වීරසිංහන්ගේ සංගීතයට තවත් ගීතයක් සුනිල් එදිරිසිංහන්ගේ හඬින් ගයන ඔබතෝරගෙන තියෙනවා. අපි හැමෝම බලාපොරොත්තු වෙන අපිට ආදරය කරන කෙනා, අපි විවාහ වෙන කෙනා, එහෙම නැත්නම් අපිත් එක්ක මිත්‍රත්වයක් ගොඩනගා ගන්න කෙනා අපේ ජීවිතයට ආශිර්වාදයක් වෙනවට, අපේ ජීවිතයට අපි බලාපොරොත්තු වෙන ආදරේම අරගෙන එනවට, අපි හොඳින් තේරුම් ගන්නවට. හැබැයි පුදුමේ කියන්නේ සමහර වෙලාවට නොවෙන්නෙමත් ඒ දෙම තමයි.
2: මොනිකා, ඒකට හේතුව තමයි මේ අපේ එක්ස්පෙක්ටේෂන් වැඩි. ඒ කියන්නේ එක්ස්පෙක්ටේෂන් වැඩි වගේම අනෙක් පැත්තට ආදරය ඇතුළේ මේක ඇත්තටම ඉතාමත්ම විශාල සම්බන්ධතාවයක්නේ. මම දකින විදිහට ආදරය ලස්සන වෙන්නේ මට ලැබෙන්නේ මොනවද කියන එක මත නෙවෙයි, මම දෙන්නේ මොනවද කියන එක මත. නේද? මලක් පිපෙන්නත් පරිසරයක් තියෙනවා. නේද? ගඟක් ගලන්නත් පරිසරය සකස් වෙන්න ඕනේ. එතකොට ඔබ පරිසරය සකස් නොකරන තැනක මල් පිපෙන්නේ නැහැ, ගඟ ගලන්නේ නැහැ, පවන හමන්නේ නැහැ. එතකොට මලක් වෙලා පිපෙන්න කියනවා නම්, ගඟක් වගේ ගලන්න කියනවා නම් සෞම්‍යව අපි බලන්න ඕන දේ තමයි ඒකට අවශ්‍ය පරිසරය තමයි මම, ඒක මම හැදුවද කියන එක. එතකොට අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. ගොඩාක් එළිය ලෝකයේ පිළිබඳ එක්ස්පෙක්ටේෂන්ස් තියාගන්න අයට මම කියන්නේ ඉස්සලා බලන්න තමන් මොනවද කරන්නේ කියලා. නේ? තමන් කරන දේ අනුව තමයි දේවල් වෙන්නේ. දැන් මම ඔබට කිව්වා මගේ බිරිඳ හරි සෞම්‍යයි, එයාගේ ස්වභාවය කරුණාවන්තයි. හැබැයි මම අර ස්වභාවය දිගින් දිගටම ආරක්ෂා කරා නම්, ඒ කියන්නේ මගේ රෞද්‍ර ගතියක් තිබුණා, මට තරහ යන ගතියක් තිබුණා, එයාට ඒක පවත්ව ගන්න බැරි වෙනවා. එක මොහොතක් එනවා එයා වෙනස් වෙන්න පුළුවන්.
1: හැබැයි
2: එතකොට මම කැමති වෙච්ච දේ තමයි නැහැ. එයා මගේ ලෙවල් එකට ගිරවට වඩා මේක හරි සෞම්‍යයි, මම එයාගේ පැත්තට අනේක. එතකොට මේ ඒකෙන් තමයි මේ දේ හැදෙන්නේ. දෙවෙනි එක මම මේකේ තේරුමම නෙවෙයි මේක තෝරගන්න හේතුව වුණේ. දෙවෙනි කාරණාව මේක රෝහණ වීරසිංහන්ට මේකේ පදමාලාව දීලා සුනිල් එදිරිසිංහ මහත්මයා කියලා තියෙනවා මේ පැරණි ගීයාරට අනුව අපි මේක හදමුද කියලා. ඒ අනුව මේ තනුව නිර්මාණය වෙලා තියෙන්නේ කෝකිලයන්ගේ කෝකිල නාදේ ගීතයට සමානව යන විදිහට. මේක ඔහුගේ ප්‍රසංගයක ඔහු මේක කියනවා. ඉතින් ඔය දෙකම මම විඳගත්තා. ඉතින් මං කල්පනා කරා ආභාෂයන් කොච්චර වැදගත්ද එකකින් එකක් පෝෂණය වීමේදී සහ ඒ සම්බන්ධතාවය ආරක්ෂා කිරීමේදී. ඉතින් ඒක හරි ලස්සනයි අහන් ඉන්න.
1: ඒ ලස්සන අපි විඳිමු එහෙනම් සඳදිය දහරතලින් මේ විදිහට සුනිල් එදිරිසිංහන්ගේ හඬින්.

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

හොඳයි කියලා ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබ

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. Magi peril
1: pimvatimu Indika dharmatilaka adhyakshanayak
2: Me kathawa kiyanawa mawa thoragatte
3: mate manusya gana lokita atta pennanna one ki
2: mata katha karanna one purvika aunty gana
4: purvika gana
2: aunty kiyuwa mata me potha dakkama sir hungak puduma wei kiyala
5: sir nan නිය පොත්තකට හරි කරදරයක් වුණොත් දුක් වෙලා හොයලා බලල තියෙනවනේ. හැබැයි දැන් නම් ඔයාගේ අතපය හතර ගලවලා ගමුත් මට ගාණක්වත් නෑ.
1: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
6: සම්බුදු සිසිලසෙන් ලක්තිව එකළු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්කාණ්ඩ බුද්ධ රශ්මි
1: ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේ සිට
6: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩු නොවිලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: පාට පොතක් පිළකලා කලල් කලාවේ
0: ආදරේ උණුසුම විරහවේ වේදනාව
1: මගේ නොව දිනිසුරු කරුපති සහන ඔබය මියන තුරු
2: හදුත දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජාතිරණීය ජෝති
1: රසෝදයේ බැඳීනු රහයි ජීවිතේ
2: අහිමි ආදරේ ජීවමාන හඬ
0: ආදරණීය ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික
2: ජෝතිරාදාරය

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Manaviya Premi, Saundaryatmaka Viyamana,
1: Santhiya Tarahara. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමග අතරින් ඔබ අද අපේ සොඳුරු හමුවීම සඳදිය දහර තුළදී ජාත්‍යන්තර පරිවර්තනීය පුහුණුකරුවන්ගේ සම්මේලනයේ සමාජික සම්මාන ලැබී අභිප්‍රේරක ලේකක ව්‍යාපාර පුහුණුකරු භාත්‍යාර්ථ නායක සමක මේ ජීවිතයේ පෙරලෙන පැත්තකට කරන්න දෙන්නේ අපිට සමහර වෙලාවට සිද්ධ වෙන හිත හදාගෙන මූණ දෙන්න. විශේෂයෙන්ම මේ මානව සම්බන්ධතා ඇතුළේ අපි වැඩිපුර කතා කරන්නේ ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරද්දී ඕක එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද නැහැ මං ආදරය කළ කෙනා මට හිමි වෙන්න ඕනේ. ඇයි බව අමතක කරේ. මේක විවිධාකාරයෙන් කියන්නේ බොහොම ආදරණීය විදිහට මේ ගැන නැවත නැවත හිතලා බලන්න මෙහෙම කරන්න එපා මට කියන ආයාචනය සහ සමහර විට ජීවිත අහිමි කර ගැනීමක් දක්වා තාමත්ම භයානක තත්වයකට යන දෙයක් බවටත් පත් වෙන බල මේ දරා ගන්න නොහැකිකම. මේ ගීතය ඇතුළට අපි ගියහම සිඳී බිඳී යන දවසේ කුමට දැවෙන්නේ පලක් නොවෙන්නේ කියලා මේක අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් සත්‍යයක්. හැබැයි ඉතින් අපි ටිකක් ඒ මොහොත තුලදී මේ ගැන හිතනවා මදි. අපි සාමාන්‍යයෙන් කියනවානේ ප්‍රශ්නේ තමන්ගේ වෙන තාක් කල් තමයි උත්තරේ වඩා දාර්ශනික වෙන්නේ කියලා. නමුත් අපි ජීවිතේට එකතු කරගන්න ඕනි කතාවක්.
2: ඔව් මම පොඩි දෙයක් කියන්නම්. මේ මෑතකදී මට කෝචින් එකකට අරගෙන යන දුවෙක්ව අම්මා කෙනෙක් ආවෙම මූණ සෞත්තු කරගෙන. ඒ කියන්නේ යා කැමැත්තෙන් නෙවෙයි ආවේ. ආවේ සෞත්තු කරගෙන මූණ සෞත්තු කරා හිටියා. හැබැයි මිනිත්තු 15ක් 20ක් යනකොට මේ දරුවගේ මූණ එළිය වෙන්න පටන් ගත්තා කන්වර්සේෂන් එක නිසා. දැන් එයා කියපු දෙය තමයි බිඳී ගිය ප්‍රේමය පිළිබඳ ඉතාමත්ම දැඩි පීඩාවකින් මම නැවත බඳින්නේ. මට වැඩක් නැහැ. මට කෙනෙක් විශ්වාස කරන්න බෑ. මේක තමයි එයා කිව්වේ. ඊට පස්සේ මම එයාගෙන් අහුවේ දැන් ඔයාගේ ඔය අප්‍රසන්නයි කියන අත්දැකීම කොච්චර කාලයක එකක්ද? එයා කිව්වා වයස මම ඒකට අවුරුදු 3ක් විතර ඒ කාල සීමාව මම කිව්වා පීඩාවෙන් හිටපු කාලේ අවුරුදු 3ක් විතර කාලයක් කියලා එයා කිව්වා. මේ සාමාන්‍යයෙන් ලංකාවේ කාන්තාවක් අවුරුදු කීයක් විතර ජීවත් වෙනවද කියලා ආයු අපේක්ෂාව. එයා දැනගෙන හිටියේ නැහැ. මං කිව්වා ලංකාවේ කාන්තාවක් සාමාන්‍ය අවුරුදු 76ක් ජීවත් වෙනවා. අපි ඒකෙන් ඔයාගේ ප්‍රේම සම්බන්ධතාවය අවුරුදු 20දී වගේ පටන් ගන්න එකක්. අපි 20න් එහාට ගත්තොත් තව 56ක් ඔයා ගෙවන්න තියෙනවා. දැන් ඔයාගේ අවුරුදු 3ක් නිසා ඔයා තව ඒ වගේ 15 ගුණයක් 16 ගුණයක් වගේ කාල සීමාවක් පීඩාවෙන් ඉඳ සූදානමක් හදා ගන්නවා. ඒක ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා. එයාට ඒ වෙලාවේ ආපු අවබෝධයේ සුළු කොට එකක් නෙවෙයි. ඒ කියන්නේ එයා කියපු එයා යන්න කලින් මට කියපු දේ තමයි ඇත්තටම මම කල්පනා කරනවායි මම මේ අවුරුදු 3ක් නිසා මගේ ජීවිතේ මෙහෙම නාස්ති කරගන්නේ කියලා. ජීවිතේ අපිට සමහර වෙලාවල් වලදී මිනිස්සේ ගැළපෙනවා කියලා තේරෙන්නත් ඒ මිනිස්සේ හම්බෙන්න ඕනි. ඒ වගේම තමයි අපිට සමහර මිනිස්සු නොගැළපෙනවා කියලා තේරෙන්නත් අපිට ඒ මනසේ හම් වෙන්න ඕනි. ඔය දෙකම වෙන්නේ හමු වෙමින්.

0: සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සමග අද භාතිය අර්ථනායක අපේ හමුවීම අපි ගීතයක් තෝරගෙන තියෙනවා මේ ඊළඟට අහන්නට. මේ ගීතය ගැන ගීත නිර්මාණය වූ කාලවකවානුවට වැඩිය මෑත කාලේ වෙනකොට තමයි බොහෝ ලොකු කතා බහක් ඇති වුණේ. මේ ගීතය ඇතුලේ තියෙන කතාව පිළිබඳව බොහෝ දෙනා මේ සේනක බටගොඩ කියන නිර්මාණකරුවව හඳුනා ගන්නට උත්සාහ ගන්න ගීතයක් බවට පත් වුණා. විශේෂයෙන්ම ඔහුගේ ගීත එකතු ගත්තාම ඔහු ගීත ලියලා ඔහුම තනු නිර්මාණය කරලා සංගීතවත් කළා, ඔහුම ගායනා කරලා තියෙනවා. මේ ඔහු එවන් විදිහට නිර්මාණය කළ ඔහුගේම ගීතයක් කලකී දේ පමණක් සෙවනැල්ලක් වගේ අප පසුපස එන කතාව.
2: දැන් මේ සමහර වෙලාවලදී මිනිස්සු අහන දෙයක් තමයි මේ හොඳටම වැඩ කරගෙන ගිහිල්ලත් මට වැරදුණේයි. ඒ වගේම තමයි අර කෙනා ඒ තරම් හොඳට වැඩ කරන්නේ නැතුවත් එයාට හරියෙයි. අපි ගත්තොත් මේ අපි හේතුඵල ධර්ම අපි ගත්තොත් කර්මය පිළිබඳව අපි විමසලා බැලුවොත් මේ අපේ ලංකාවේ මිනිසුන්ට ලේසින් හොයාගන්න පුළුවන් දේවල් ධර්මය ඇතුලේ. ඉතින් මේ අපි බලන්නේ අපි කරපු කියපු දේවල් මේ අපිට මතකයේ ඉඳන්නේ. හැබැයි අපි බෞද්ධ විදිහට අපි සසර විශ්වාස කරනවා. ਉਹ අපි නොදැන කරපුවා කොච්චර දිනවද කියන්නේ අපි දන්නේ නැහැ නේද? දැන් මම හැමතිස්සෙම කියන දේ තමයි ඔබ කෑම වේලක් රසවත් රස විඳින කෙනෙක් නම් රැට කණ්ඩායට තියෙනවා නම් ඒක වළඳනකොට ඒක කනකොට හිතන්න කියලා මම මේ කරපු හොඳ දේවල් තමයි මම මේ වළඳන්නේ. මේක ඉවර වෙනවා යම් දවසක. එහෙනම් මට ඒක ලැබෙන්න නම් අකණ්ඩව මම තව හොඳ දේවල් කරන්න ඕනි. කෙනෙක් හරි වැදගත්. ඉතින් අර මේක හරි ලස්සනයි. මොකද මේක හරි ලස්සන ගැඹුරු අර්ථයක් තියෙන ගීතයක්. ඒ කියන්නේ අපි කොච්චර දේවල් කරත් අවසානයේදී කලකී දේවල් පමණක් පසුපස වාගේ දැනෙනවා. දැන් මම ඉන්දියාවේ ගිහිල්ලා හිටියා මාසයක් යෝගාශ්‍රමයක යෝගියෙක් විදිහට ජීවත් වුණා. මේ කාලේ මේ භගවත් ගීතාව ඉතාමත්ම සමීපව ඇසුරු කරා. අපිට යෝග ධර්ම ගුරුවරයා ඇවිල්ලා භගවත් ගීතාව උගන්වනවා. මේකෙදි හරි ලස්සන දෙයක් තියෙනවා. මේ ශ්ලෝකයක් තියෙනවා, කර්මන්නේ වාදිකාරස්තේ මා ඵලේෂු කදාචන මා කර්මඵල හේතුර් බුර්මාතේ සංගොස්තව කර්මණි. ඒ කියන්නේ ඔයා ප්‍රතිඵලය දිහා බලාගෙන මොටිවේට් වෙන්නත් එපා. ප්‍රතිඵලය මේ මොහොතේ නැහැයි කියලා වැඩ නොකර ඉන්නත් එපා. ඔයා කළ යුතු දේ කරන්න ප්‍රතිඵලය එනවා. එතකොට මේ ජීවිතේ මේ අපි පමණට වඩා අපි ප්‍රතිඵලයක් කරගන්නෙත් නැහැ. අපි යමක් කරන්නේ එක කළ යුතු දේ නිසා. එහෙම ජීවිතය ගැන කල්පනා කරනකොට හරි ලේසි නේ. ඒ කියන්නේ මං අහන්නේ මොනිකා, ඉතාමත්ම ධනාත්මකව හිතලා වැඩ කරන මිනිස්සුන්ට ජීවිතේ නොහිතූ අභග්යන්ට මුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්ද? බෙයිද?
1: පුළුවන්.
2: ඒ වගේ වෙලාවක ඔබගේ ශක්තිය බවට පත් වෙන්නේ ඒක පිළිගන්න තියෙන පුළුවන්කම. ඔව්, එසේ විය හැකි කියලා දරා ගැනීමට තියෙන හැකියාව. ඉතින් මේ ගීතය ඉතාමත්ම නිවෙන්න සුසු ගීතයක්. සහ ඇත්තටම මම වැඩසටහන් වලදී මම අවසානයේදී මේක පැහැදිලිත් කරනවා. මේ මොකද සේනක බටගොඩ කියන්නේ ජීවිතය පිළිබඳව හරි ලස්සනට ලියපු මනුස්සෙක්. අහලා බලන්න, ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න, ඒක හරිම වැදගත්.
1: බොහෝ දේවල් ඇහෙන අතරතුරේදී ඔබ නැවතිලා තෝරගෙන අහන්න ඕන දේවල් අපි වරින් වර මේ විදිහට අරගෙන එනවා. මේ ගීතයත් එක්ක ඔබ එහෙම තෝරගෙන අහන්න පුළුවන් අහන්න සුදුසු බොහෝ දේවල් අනිවාර්යයෙන්ම හොයාගනිවි. අහන්න

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර අද සොඳුරු හමුවීම බහත්ය අර්ථනායක මහතා සමග. මොකක් කර දෙයක් වුණාම, දුකක් හිතුණාම, පැරදුනාම මේක මගේ කර්මය, අනේ මේක මගේ කර්මනේ දෙයියනේ කියලා කියනවා. කර්මයට බොහෝ දේවල් බහර කරන්න අපි හරි කැමති. හැබැයි හොඳට හිතලා බැලුවොත් හැම දෙයකටම මුල හෝ හේතුව වෙන්නේ කර්මය විතරක්වත් නෙවෙයි.
2: ඔව්, කර්මය නෙවෙයි අපි ඔකෙදි කියනවා. ඔයාගේ ජීවිතයට වෙන දේවල් කර්මයෙන් විමසන්න, ධර්මයෙන් විමසන්න සහ සබහාධර්මයෙන් විමසන්න කියලා. සමහරවිට මම දේවල් කරනවා, හැබැයි ඒකව ධර්මානුකූල නැහැ, ධර්මයට ගැළපෙන්නේ නැහැ. එතකොට මට දේවල් නොලැබියන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මම ගිහිල්ලා බීජයක් හිටවනවා. ඔව්, කර්මයට අනුව හොඳ දෙයක්, ධර්මයට අනුව කාටවත් තීරහැරයක් නැති ඵලයක් අපේක්ෂාවෙන් කරන දෙයක්. හැබැයි වායේ හිටවන පස ගත්තොත් ඒ පස નિસරු පසක්. එතකොට සබහා ධර්මයක් තියෙනවා. එතකොට මේ හේතුඵල ධර්ම නේද? එතකොට අර කර්මය ධර්මය සබහා ධර්මය. ඔය දේවල් හැම එකක්ම බලපානවා. ඉතින් සමහර දේවල් තියෙනවා මොනිකා, මේ විද්‍යාවට අනුව තාම තහවුරු කරපු නැති දේවල්. හැබැයි විද්‍යාවට අනුව තහවුරු නැහැ කියලා කියන්නේ සමහර දාර්ශනික මතවාදයන් ඉදිරිපත් කරපු දේවල් කියලා කියන්නේ විද්‍යාවට අනුව තහවුරු නැහැ කියලා කියන්නේ එහෙම දෙයක් නැහැ කියන එක නෙවෙයිනේ නේද?
1: තහවුරු අපිට නැහැ කියනත් එතකොට
2: හේතුවක් නැහැනේ. එතකොට මම කියන්නේ සමහර ලෝකේ තියෙන දරුණුම ප්‍රශ්න විසඳලා තියෙන්නේ පොඩි දාර්ශනික මනසකින් බලනකොට. පස්සේ කාලෙක ඒවා විද්‍යාව තහවුරු කරනවා. හැට පේන්නේ නැති ජීවීන් ඉන්නවා කියලා කිව්වහම මේ මීට අවුරුදු 1000කට විතර කලින් 2500කට කලින් මිනිස්සු hina වෙන්නේ නැතිනේ. හැබැයි දැන් අපි මන්වීක්ෂ තියෙන නිසා ශුද්‍ර ජීවීන්ෙම හොයාගන්නවා නේද? ඉතින් ඔවා හිතලා බලන්න ඕන කාරණා.
1: නෑ ඔව් කියලා කියන්න කලින් ටිකක් කල්පනා කරන්න වෙනවා ජීවිතේ ඕනම තැනකදී. අපි තව ගීතයකට යමු. ඉරේෂා හිමමාලි මේ ලියපු කවියක් පසු කලනව රවි රොයිස්ට සංගීතවත් කරලා ගායලා ගීතයක් බවට පත් කරනවා. හමාර බනවර තමයි මේ ගීතය අපි මතක තියාගෙන ඉන්න කතාවත් එක්ක අපේ හදවතේ තැන්පත් වෙලා තියෙන්නේ.
2: ඔව්, දැන් මේ තාත්තා කෙනෙක්ගේ අවසානය පිළිබඳ කියන්නේ ඒ කතාවේ චැප්ටර් එක නිමයි කියලා මේ කියන කතන්දරයක් නේ මේක ඇතුලේ තියෙන්නේ. මගේ සහ මගේ තාත්තගේ අතරේ මේ බොහොම ළඟ, මේ බොහොම අර සුන්දර සම්බන්ධතාවයක්, අර බොහොම මිත්‍ර සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඇත්තම කතාව මායි මගේ අම්මයි අතරේම සම්බන්ධතාවයක් තිබුණා. තාත්තා එක පොඩි දුරස්කමක් තිබුණා. මොකද ඒකට හේතුව මේ එයා මගේ කුඩා කාලේ අවුරුදු 9ක් විතරම පිටරට හිටියේ. ඊට පස්සේ ලංකාවට ආවට පස්සෙත් මල්ලිලා දෙන්න ළඟ ළඟ හම්බ වුණා. එතකොට මගේ පොඩි කාලේ යාට මිස් වුණානේ. එයා වැඩිපුර කිට්ටුනේ මල්ලිලා දෙන්නගේ පොඩි කාලේ යාට මිස් වෙච්ච දේ ගන්න. ඒක කිසි වරදක් නැහැ. ඔකත් එක්ක ටිකක් මම ටිකක් මම පොඩි කාලේ නම් අම්මට ටිකක් සමීප දරුවෙක්. ඉතින් අර මම මගේ සේෆ්ම තැන විදිහට මම හැමතිස්සම තෝරගත්තේ අම්මව. හැබැයි මේ ගීතය මට දෙපාරක් හිතන්න මාව පෙළඹෙව්වා. මොකද හේතුව දැන් සමහර දේවල් වලදී මම කල්පනා කරන්න ගත්තා මම අම්මට දේකදී උත්තර දෙන විදිහටමද තාත්තට උත්තර දෙන්නේත්. සමහර තැන්වලදී මට හිතෙනවා මම කරුණාවන්ත වීමේදී මං අම්මට කරුණාවන්ත වෙන තරමටම මං තාත්තට කරුණාවන්ත වෙලා තියෙනවද කියලා. මේ ගීතය හව බලයිනීම දවසේ මං ඇස් දෙකේ කඳුළු පුර

0: ඒ යාළුව ඕන තරම් ඉන්නවා. අපිට ජීවිතේ තව තව සම්බන්ධතා අපිට ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට රැකියා ස්ථානේ හම්බෙන අය විවිධ සම්බන්ධතා බොස්ලා හතර පස් දෙනෙක් ඉන්න පුළුවන් ජීවිත කාලේ පුරා. හැබැයි අපේ ජීවිතේ පුරාවටම අපිට තියෙන්නේ අම්මයි තාත්තයි කියන සම්බන්ධතා එකයි. එතකොට මං හිතනවා තාත්තෙක් එක්ක තියෙන සම්බන්ධයේදී අපිට තාත්තා මොනවද කරලා තියෙන්නේ කියන එක වැදගත්ම විය යුතු නෑ.
1: බොහෝ කල් ගත වෙලා පසුතැවෙන්න කලින් සමහර විට මේ මොහොත හොඳම මොහොත වෙන්න පුළුවන්. අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් ජීවිතේ එකම වතාවක් අපිට මුණගැහෙන ඒ චරිත දෙක වෙනුවෙන්
0: ඒව පුණ්‍යක්ෂේත්‍ර කියලා කියනවා. කියන අම්මට තාත්තට සලකන එක තරම් ජීවිතේ දරුවෙකුට හරියන්න වෙන හේතු නැහැ.
1: ඒක සමහර විට මේ වෙලාවේ ඔබ ලබා දෙන දුරකථන ඇමතුමක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා කිසිම දෙයක් ජීවිතේ මඟහැරගෙන පසුතැවිලි වෙනවට වැඩිය අවබෝධයෙන් මේ මොහොත තුළම නිවැරදි කරගෙන යන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද. එහෙනම් අපි අදට සඳදිය දහරතුලින් සමුගෙන යනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අතිශය කාර්යබහුල වුණත් සඳදිය දහර වෙනුවෙන් ලක්කන වෙනුවෙන් පැය දෙකක් වෙන් කරන්න ඉඩ ලබා දීම සමි ආරාධනය පිළිගැනීම ගැන ඔබට
0: බොහොම ස්තුතියි මොනිකා. ඒ වගේම ලක්කනට
1: අපි නැවත හමු වෙමු තවත් සොඳුරු සවකදී සඳදිය දහර සමග. ප්‍රාර්ථනා ඔබට සුබ රාත්‍රියක්.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳට මේති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්පපු තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: සම්බුදු සිසිලසින් ලක්දිව එකල වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිශ්මේ
0: ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සවනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
2: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න බැතිබර දායකත්වය
3: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරිවාසී නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

0: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN

0: පියුමල් ධෝනි බලාගෙන හිටියේ කවද හරි දවසක එයාගේ අප්පච්චි කතා කරනක. ඒත් මේ වෙලාවේ නම් එයා මෙතන නැහැ.
1: මට මේ වෙලාවේ කතා කරන්න නම් ඕනි ඔයා එක්ක.
0: මං එක්ක
2: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලක.
1: දේවිකාට කෝල් කරා. හම්බෙන්න පුළුවන් දැව. එන්නා කිව්වා. මං ඒ තිතුවේ නැහැ. මට ඒකට මෙච්චර සතුටු හිතේ කියලා. උඹ කිව්වා හරි බා. අපි ජීවත් වෙන්නේ ටික කාලයක් සදාකාලික තරහවල් තියාගන්න එක බොරු වැඩ.
2: මගේ ඉපැරණි පෙම්වතිය සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: විලවරාත්‍රී 10යි ලක්කඩ හගෙන ඉන්නේ 93.5න් 93.7න්. ජීවිතය කියන්නේම හඹා යෑමක් නේ. අපි මොනවා පස්සේද හඹා යන්නේ? අපි හඹා යන්නේ අපි දකින හීන පස්සේ නේද? හැබැයි අපි දකින මේ සමහරක් හීන අපිට හැබෑ කරගන්න ටිකක් අමාරුයි. අන්න ඒ වගේ හීන හැබෑ කරගන්න අපි ඔයාට මෙන්න මේ ක්‍රමයේ යෝජනා කරනවා. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
1: අයිබෝවන්.

0: ඔබ අද දවසේ කරන හොඳම තෝරා ගැනීම හෙට දවසේ ඔබේ ජීවිතය වෙනුවෙන් ඔබ කරන හොඳම ආයෝජනයයි. ඒ නිසාම ඒ විශ්වාසයත් බලාපොරොත්තුවත් සමගින් ඔබ අද තෝරාගත් NLB ලොතරැයි පත් වර්ග 8ට කෝටි ගණනින් වාසනාව ගෙනෙන්නට අදත් මේ ආරඹෙන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව NLB ජාතික ජයවරණය. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී සුපුන් චාමර මහතා. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. පස්කොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන RGAN කුමාර මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කින්ස්ලි ගුණසේකර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ටී වික්‍රමාරච්චි මහත්මිය. අදත් ඔබේ වාසනාව මුලින්ම බලගන්න ගන්වන්නේ NLB ජය. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 498 වන දිනුම් වාරයටයි අපි දැන් සූදානම් වෙන්නේ. දැන් අතට ගන්න NLB ජය ලොතරැයිපත්. NLB ජය අද ඔබේ වාසනාව වෙනුවෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂර සහ ජයංක 4යි අපි දැන් තෝරා ගන්නේ. ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය අයි ජය අංක 4 පිළිවෙලින් 5, 9, 9 සහ 3. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය 2026 වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 228 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. දැන් කියන්නම් NLB ජය අද ඔබේ වාසනාව ගැන.
1: Today's selected English letter is I. The winning numbers are 5, 9, 9, and 3.
0: Adha nirbhi chaya tulin rupay laksha pahe teyaga kubadina gatta. Evasanawanta lottare pato batali vikkala. Madanta Sirivardhana Bulnava. Evagema rupay 50,000 pagin dinaganna jayagrahakin 30 denekut ada bihuna. E anu adha nirbhi chaya tulin ratapura jayagrahakin 76,091 denek hatara rupayal 61,86,000 mudalak api beda dunna. තවතවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන 1539 වන වතාවටත් ඔබව සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන්න සූදානම්. NLB හඳහන ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. අද ලග්න සංකේතය ධනු. රුපියල් 37,00,000 ඉක්මවා ගිය හඳහන සුපිරි ත්‍යාගය වෙනුවෙන් ජයග්‍රහි ලග්න සංකේතය සමග මේ අන්තරය තෝරා දෙන ජයංක 4ම ගලප ගන්න ඕන. අද හඳහන පළමු ජයග්‍රහි අංකය අංක 21. යන්ත්‍රය තෝරා දෙන දෙවන ජයග්‍රහි අංකය අංක 29. තුන්වන වාසනාවන්ත ජයග්‍රහි අංකය අංක 14. NLB හඳහන වෙනුවෙන් යන්ත්‍රය තෝරා දෙන අවසාන ජයග්‍රහි අංකය අංක 10. අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ එක් අබත් අරමුදලට දායක වන හඳහන ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාග 7ක් අපි බිහි කළා. දැන් කියන්නම් හඳහන අද ඔබ ජයගත්ත හැටි. බොහොම ස්තුතියි.
1: Today's selected zodiac sign is Sagittarius. The winning numbers are 21, 29, 14 and 10.
0: අද හඳහන 1539 වන දිනුම් වාරෙන් රුපියල් 110 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා ප්‍රියංග රත්නවීර හොරණ. ඒ අනුව අද හඳහනින් රටපුරා ජයග්‍රහකින් 136,906 දෙනෙක් අතර රුපියල් 94,45,940 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනින් අපි ඔබ වෙත තිළිණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 37,59,390. පරම්පරා ගණනාවක් මුළුල්ලේ ලක්ෂ ගණනින් සුපිරි වාසනාවන්තයින් රට පුරා බිහි කළ සද්දිනම ජයනියත ගොවිසෙත 4,472 දිනුම් වාරයයි අද. දැන් අතට ගන්න ගොවිසෙත ලොතරැයිපත්. ගොවිසෙත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයයි අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය D. රුපියල් 6,91,00,000 ඉක්ම වගේ සුපිරි ත්‍යාගයක් වෙනුවෙන් ජයග්‍රහ අංක 4ක් අපි දැන් තෝරා ගන්නවා. ගොවිසෙත පළමු ජයග්‍රහ අංකය අංක 61. ඔබට රටට සෙත සලසන ගොවිසෙත ලොතරැයියේ දෙවන ජයග්‍රහී අංකය අංක 29. ගොවිසෙත ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරයේ D. පළමු ජයග්‍රහී අංකය අංක 61. දෙවන ජයග්‍රහී අංකය අංක 29. දැන් අපි තෝරා ගන්නේ ජයග්‍රහ තුන්වන අංකය. ඒ තුන්වන ජයග්‍රහී අංකය අංක 71. ඔබම සුපිරි වාසනාවන්තෙක් බවට පත් කරන ගොවිසෙත අවසාන ජයග්‍රහි අංකය අංක 13. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාග 2ක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 54 දිනක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. දැන් කියන්නම් ගොවිසෙත අද වාසනාව ගැන.
1: Today's selected English letter is D. The winning numbers are 61, 29, 71 and 13.
0: ඉංග්‍රීසි අක්ෂර සමග ජයංක තුනක් ගලපා රුපියල් 250,000 සිතයක හතරක් අදෝබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළේ මෙන්න මේ අලෙවි නියෝජිතවරු. දීපිකා දිල්රුක්ෂි කොළඹ කොච්චි කඩේ, මල්ලිකා සඳනායක පන්විල, එන් මහේන්ද්‍රන් මන්නාරම, පීජී ප්‍රියන්ත කුමාර මත්තම ගොඩ. ඒ සමග අද ගොවිසිතින් රටපුරා ජයග්‍රහකින් 1,23,444 දෙනෙක් අතර රුපියල් 84,81,80 මුදලක් අපි බෙදා දුන්නා. හෙට ගොවිසිතින් අපි ඔබට තිරණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,93,70,357.96ක්. සුබ දවසක් ලොතරැයියේ. අලුත්තුණු පහසුණු තෑගි වැඩවුණු නවතම තෑග රටාව තුළින් ඔබට සුබ ලග්න සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ මුදලින් රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 55,000කුත් වගේම ප්‍රවර්තන තෑග අංකය ගලපා ගත්තොත් රුපියල් 25,000කුත් ඇතුළුව තවත් තෑගි රැසක් ඔබට දිනා ගන්න පුළුවන්. ඔබේ දවස සුබ වේවා, සිහින දිනේවා. ඔබ ගන්න මොන ටිකට් එක සුබ දවසක්. අද දිනුම් මදින්නේ 346 වන දිනුම් වාරය. සුබ දවසක් වෙනුවෙන් වාසනාවන්ත ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතය මකර. සුබ දවසක් 346 වන දිනුම් වාරය වෙනුවෙන් සුබ අංක 3 අපි දැන් තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 40, දෙවන සුබ අංකය අංක 10, තුන්වන සහ අවසාන සුබ අංකය අංක 38. සුබ දවසක් වෙනුවෙන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරා ගන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 8602. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් 2026 වර්ෂයේ රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 224 දෙනෙක් අපි රටට බිහි කළා. බොහොම ස්තුතියි. විදුෂන් අපි ජයග්‍රහ අංක මතක් කරමු.
1: Today's selected zodiac sign is Capricorn. The winning numbers are 40, 10, and 38.
0: අද සුබ දවසක් තුලින් රුපියල් 50,000 ත්‍යාග 9ක් ඔබ දිනා ගත්තා. ඒ වගේම ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 බගින් දිනා ගන්නා ජයග්‍රහකින් 42 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සුබ දවසක් තුලින් රටපුරා ජයග්‍රහකින් 1,09,276 දෙනෙක් අතර රුපියල් 91,22,100 මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි, ත්‍යාගි වැඩි, තවත් ලොතරැයිපත් වර්ග 4කින් ඔබට වාසනාව ගෙන එන්නට ජිතාරා සමගින් විජය සූදානමින්.
1: මීළඟට Mega Power.
2: ලොතරැයියකට පුළුවන්ද එක රැයකින් ජීවිතයක් වෙනස් කරන්න? අනිවාර්යෙන් පුළුවන්. කෝටි 23ක කෝටි 47ක දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දීලා ඒ බව මේ වෙනකොටත් අපි තහවුරු කොට අවසන්. අද කෝටි 29ක් වගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න මෙගා පව දිනුම් වාරය ආරම්භ කරන්න දැන් අපි සූදානම්. ඔබ දකින ඔබට වටින හීන අතර මෝටර් රථයක හීනයක් තියෙනවා කියලා අපි හොඳින්ම දන්නවා. ඒ නිසාවෙන්ම මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර් රථය අදත් ඔබට ලබා දෙන්න අපි සූදානම්. ඉතින් අදත් දැවැන්තම සුපිරි ත්‍යාග තුනකම වාසනාව බේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පව ජයග්‍රහී 2,578 වන දිනුම් වාරය. එහෙමනම් මෙගා වාසනාවක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ යු දෙවන අංශයෙන් දැන් අපි තෝරා ගන්නේ අද දවසේ සුපිරි අංකය. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 4. මේ අප සූදානම් වෙන්නේ අද ඔබට වාසනාව රැගෙන එන ජය අංක 4 තෝරා ගන්න. පළමු ජය අංකය අංක 55, දෙවන ජය අංකය අංක 70. වාසනාව ඔබේ කරන තෙවන ජය අංකය අංක 49. අද දවසේ අවසන් ජය අංකය අංක 50. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පොලොතරැයියෙන් මේ වසරදී සුපිරි ත්‍යාගලාභින් 10 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 45 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණ වාසනාව ගැන.
3: Today's selected English letter is U. The super number is 4. The winning numbers are 55, 70, 49 and 50.
2: අදත් මෙගා පවතුලින් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභී අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කලේ දැරණියගල NLB අලෙවි නියෝජිත ගාමිණී ධර්මතිලක විසින්. එතෙක්ම ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජයංක තුනක් ගලපාගෙන රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 3 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. PA මාලනී පෙරේරා බෝලවලාන, G ධර්මරත්න වැල්ලවාය, KGS කුමාරතුංග මාරපන. අනුව අද රටපුරම් වාසනාවන්තයින් 125,252 බිහිකරද්දී ඔවුන් අතරේ රුපියල් 97,68,280 මුදලක් ඔබේ සිහින සබෑ කරන මෙගා පොතරින් අද අපි බෙදා දොන්න. නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතකම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පොතරින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරිතයාගේ රුපියල් 29,62,23,200ක් පව සුපිරිතයාගේ රුපියල් කෝටියක් එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරිතයාගේට සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 81,000ගේ දැවැන්ත නිධානයක වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ජාතියේ මහධන සම්පත ධන නිධානය ජයග්‍රාහී 2260 දිනුම් වාරය. නිධානයක් ඔබේ කරන්නයි මේ අපේ සූදානම. මුලින්ම තෝරාගන්නේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W. 8,01,000ගේ සුපිරිතයාගයක් ඔබේ කරන ජය අංක 4යි මේ අපි තෝරාගන්නේ. පළමු ජය අංකය අංක 72, දෙවන ජය අංකය අංක 17, අද දවසේ තෙවන ජය අංකය අංක 79, වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 46. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධාන ලොතරැයියෙන් මේ අවුරුද්දේ සුපිරිතයාගලාභීන් එක්කෙනෙක් 20,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 29 අපි බිහි කළා.
3: Today's selected English letter is W. The winning numbers are 72, 17, 79 and 46.
2: අද ධන නිධානයෙන් 20,00,000 තවත් ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලිතෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එතෙකම 2,00,000 වාසනාවන්තයෙකුත් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලිතෙන්නේ ගලෙන් බිදුනවව කේ විජේසිංහ මාතා අතින්. එයනුව අද රටපුරාම වාසනාවන්තයින් 94,412 දෙනෙක් අතරේ රුපියල් 74,14,280 මුදලක් අපි බෙදා දෙන්න. කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරිතයාගයන් ඔබට ලබා දුන්නු ජාතියේ මහධන සම්පත ධන නිධානයෙන් හෙට ඔබේ වන දැවැන්ත සුපිරිතයාගේ රුපියල් 8,60,12,882.732. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ G. ජය අංක 2, 7, 6, 1, 9 සහ 6. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක්, 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 194 දෙනෙක් අපි බිහි කළා. බලමු අද ඔබ වුණු වාසනාව ගැන. බොහොම ස්තුතියි.
3: Today's selected English letter is G. The winning numbers are 2, 7, 6, 1, and 9, 6.
2: අද මහජන සම්පතින් තවත් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලිත කරන්නේ පිළිමතලාව NLB අලෙවි නියෝජිත RMJWR රත්නායක මහතා විසින්. එතෙක්ම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 21 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලිත කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතයින් විසින්. ඉන්ද්‍රාණි ස්වර්ණලතා කදුරුවෙල, KA සීලවති කළුතර, ජගත් ජයවර්ධන මොරන්තුඩුව, IV ප්‍රියන්ත පිටබැද්දර, ප්‍රියන්ත බණ්ඩාර වැලිවිටිය, PA මාලනී පෙරේරා බෝලවලාන, සම්පත් ශ්‍රී කුමාර ගලිගමුව, GG ලක්ෂ්මන් ගාල්ල, WL ජයසිංහ අවිසාවේල්ල, PMR ප්‍රේමසිරි බදුල්ල, සුනිල් ශාන්ත පස්සර, සුනන්ද බාලගේ නුවරඑළිය, සමන්ත මුනිතුංග ගම්පොළ, T සකීජන් චංකානේ, P ප්‍රදීපන් මඩකලපුව, රේණුකා මල්කාන්ති වැලිවේරිය, JAL ගාමිණී වැලිවේරිය, ලීලානි අල්විස් යන්තම්පලාව, WAT මංචුනායක බුත්පිටිය, තිස්ත කැලුම් දෙහිවල, HS දේශප්‍රිය ඇහැලිය ගොඩ. යනුව අද රටපුරාම වාසනාවන්තයින් 267,535 දෙනෙක් දිකරද්දී ඔවුන් අතරේ රුපියල් 2,16,23,360 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දොන්න. ලොතරැයිලව රජකිරුල මහජන සම්පතින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරිතයාගේ වටිනාකමයි මේ අපි මතක් කරන්නේ. රුපියල් 2,80,17,816ක් හෙට ඔබේ සුපිරිතයාගේ.

0: අද වේදමට ඔබ මෙලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක හතර. ඒ අනුව අද සම්පත 805 වන මේ දින වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G ජයංක 6 1 9 සහ 6. අද සම්පත winning english data is G and the winning numbers are 6 1 9 and 6. ඒ ඉංග්‍රීසි අක්ෂර ජයංක 4 සහිත කොටපෙළිය නිවැරදිව ගලපාගෙන රුපියල් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවිකලා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින් ML ජස්ටින් ලැම්බර්ට් මන්නාරම, KAS කදන ආරච්චි රත්නපුර. එතෙක්ම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 51 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් රජපුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,18,92,841 මුදලක් මෙදැන් අපි බෙදා දුන්නා. NLB ජාතික ජයවර්ණෙන් රජපුරාම වාසනාවන්තින් 9,59,064 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,39,43,880 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් ලොතරැයි වර්ග අටකින් ඔබට වාසනාව රැගෙන එන්න අපි සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
2: NLB.

Σημάνι. FM 93.5, FM 93.7, Λακάνα, Radio ITN.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැම කී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

හෙළයේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සංචායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

දහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන, බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देश नाव देश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घनी कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නවාරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණික

අනුභවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසු කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

අපට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල් වන්නේ නෑ. මා කිසිවකට වහල් වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

පැමිණෙන අනතුරු වළක්වාලනෙහිද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසු

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් තින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර

බුදුගුණ බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන් පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන් ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති

0: අපේ මනුතුන දශම පහෙන් අනුතුන දශම හතෙන් ලක්කඳ හගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි එකයි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

Tête c'est une sasatoyan vite de Vikashi. Piriti, layam vite nade. Snayo padati et pinavimete de Rudire. Pavitatatuette. මානසික සංහිඳියාව ඇතිවීමටද හේතු වන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ